බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් නෙලෝන් එක ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නෝන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නෝන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
5: යටිහිතේ භාෂාවක් තියෙනවා යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප එයා හොඳට දන්නවා අපි හැඟීම් රූප මතක තියාගන්න ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න ඉටු වෙනවාමයි ඉටු වෙනවාමයි
6: Alpha Studio with Kasuni and Lehansa
5: සතිය දවස් වල උදේ 6ට උදේ 6ට
0: කවදත් අලුත් Target net.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පවුලතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචියේ, සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේව අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිති කරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග, උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනින් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනින් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්නේ නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: Neelavarna Neela Kobeyo, good morning.
2: Very good morning, Neelavarna Neela Kobeyo.
1: උදේ 6යි විනාඩි 5යි වෙලාව 2026 අගෝස්තු 5 වෙනිදා බදාදා දවස හරිම ලස්සනට පටන් ගන්න අපි හැමෝම ලෑස්ති. උඩින් ගියත් බිමින් ගියත් මගේ හිතෙන් ඉගෙන නොයන්නේ. ඒ කියන්නේ ලෙහන්සා, ඔයා ලොකු ලොකු තැන්වල හිටියත් පොඩි පොඩි තැන්වල හිටියත් කොයි විදිහට හිටියත් මට ඔයාව තරම් වටින්නේ නැහැ කවුරුවත්ම. මං ඔයාගේ ළඟින් යන්නේ නැහැ කොහෙවත්. හරියට අපේ අම්මයි තාත්තයි වගේ නේද? හරියට අපි ළඟම ඉන්න අය වගේ නේද? අපේ යාළුවෝ. එතකොට අපේ නෑදෑයෝ, ගෙදර කට්ටිය, එහෙම හිතුන්නේ නැද්ද?
2: හිතුණනේ. අපි කොච්චර උසස් තැන්වල හිටියත් කසුණියක් කී, අපි වාර උසස් තැන්වලට යන්න ඉස්සෙල්ලා අපි

0: අපි කියන්නේ උසස් තැන් අපි චුට්ටකට අමතක කරලා, අපි හිතුවොත් අපේ හොඳ ගතිගුණ එන්න කලින් අපේ නරක ගතිගුණ ඔක්කොම දරාගත්තේ අපේ පවුලේ අයනේ, අපේ යාළුවෝනේ. අපේ නරක ගති පැවතුම්, අපේ නරක ක්‍රියාවන් ඔක්කොම දරාගෙන මෙන්න මේකයි හරි පාර කියලා පෙන්නුවේ අපේ ළඟම අයනේ නේද?
1: ඒකනේ ඒකනේ. ඉතින් ඒ නිසා මං හරිම කැමති මේ හැම සින්දුවක්ම අපිට ගැළපෙන විදිහට ආදේශ කරගන්නවට නේද? ඒ සින්දුවේ තියෙන ලස්සන කතා හැම සින්දුවකම එක එක විදිහේ සංකල්පනේ තියෙන්නේ. හැබැයි ලෙහන්සා, මම ඉගෙන ගන්න කැමති, මම කියන්න කැමති, අපි පුරුදු වෙන්න ඕන ඒ හැම දෙයකම රහ විඳින්න අපිට ගැළපෙන විදිහට අපිට ආදේශ කරගෙන. එතකොට හැම සින්දුවකම මොනවාම හරිතයක් ගන්න තියෙනවා. හැම තැනකම සින්දුවක විතරක් නෙමෙයි, අපේ ජීවිතේ හැම සිද්ධියකම හැම කෙනෙකුගෙම අපිට දැන් අද දවසේ කොච්චර අය මුණ ගැහෙනවාද? ඉස්කෝලෙ ගියාම, එතකොට පන්තිවලට ගියාම, මග තොටදී දැන් පාරේ යනකොට අපි හිතමුකෝ ස්කූල් වෑන් එකේ හරි ස්කූල් බස් එකේ හරි යන ගමන් කියලා. එහෙම නැත්තම් තමන්ගේ වාහනයක වෙන්නත් පුළුවන්, කෝච්චිය බස් එකේ ඕන තැනක. එතකොට යන එනකොට කොච්චර අයත් අපි දකිනවද? කතා කරලවත් නෑ, අඳුරන්නේවත් නෑ. හැබැයි සමහර තැන්වලදී අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවනේ. ඉතින් මම කැමති මේ අහන සින්දුවකින් පවා ඒව තමන්ට ගැළපෙන විදිහට ආදේශ කරගෙන දේවල් ගන්නවා නම්. දැන් අර අහපු සින්දුවේ නීල වර්ණ නීල කොපෙයෝ, එරන් මාල එරන් තෝඩු, එරන් වලලු නැතේ පතන්නේ. ඒ කියන්නේ ලෙහන්සා, අපි ළඟ මහා ලොකු ලොකු දේවල් තියෙන්න ඕනත් නෑ. රත්තරං මා කියන්නේ අර කියන්නේ මේ හැන් බේකර් බටර් චීස් කියලා අර කියනවනේ කතාවට, එහෙමම තියෙන්න ඕන නෑ. අපිට එහෙම කරගන්න පුළුවන්. අපි හදන පොල් සම්බෝලේ උදේට හොඳ පොල් සම්බෝලයක් හදලා බිත්තරයක් තම්බලා, එහෙම නැත්තම් හොඳට කරවල චුට්ටක් හදාගෙන, එහෙම නැත්තම් තව තියෙනවා එක එක ඒවා මෙනුස්. ඉතින් එක එක ගෙවල් වල වෙනස්. හැබැයි හරිම රහ වගේම කොච්චර ලොකු ගුණක් තියනවද නේද?
0: ඒක නම් ඇත්ත. ඇත්තටම දැන් කසුනියක් කී කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ අපි නිකන් මෙහෙම කියන්නේ ඒක ප්‍රායෝගිකව ඇත්ත නෙමෙයි, නිකන් අර හිත හදාගන්න කියනවා කියලා. හැබැයි කසුනියක් කී මන් දන්නවා කසුනියක් හිට ඇත්ත එහෙමයි කියලා. සමහර වෙලාවට අපේ ඉස්සරහ ගොඩාක් පැණි රහ, චොක්ලට්, කේක් මේ හැමදේම තිබ්බත් කසුනියක් හිට හිතිලා නැද්ද අම්මා හදන පොල් සම්බෝලයි, එතකොට කට්ට කරවල වැදලයි, සුදුබතුයි කන්න. ඇත්තටම මට නම් ඕන තරම් එහෙම හිතිලා තියෙනවා.
2: දැන් ඕනේ.
0: ඕවානේ කසුනියක් කියදී මටත් පොඩ්ඩක් ඕන වුණානේ.
1: මං කියන්නේ ලෙහන්සා, මේ හැම දෙයකම මොනවා හරි අමුතු රහක් අපිට තියෙනවා. ඉතින් ඒ රහ විඳින්න මේ දවස්වල ගොඩක් පැතිවල ආපහු වැස්ස නිසා කරදර ගොඩාක් තියෙනවා. අපි ඒව දකිනවා, ඒව විඳිනවා. ඉතින් හැමදාකම වගේ ඇල්ෆා ස්ටුඩියෝ FM 95.8 නෙත් අපි හැමෝම ඒ හැමෝමත් එක්කම හයියෙන් අල්ලගෙන තමයි මේ පාර දිගේ මෙහෙම යන්නේ. අපිට කාව තමතක නෑ, එහෙම අමතක කරන්නෙත් නෑ කිව්වත්. ඉතින් අපි හැමෝම මේ වෙලාවේ හයියට අල්ලගෙන හිතින් ඒව තරාගෙන පරිස්සම් වෙලා, දැන් අපි දන්නවනේ කොහොමද පරිස්සම් වෙන්න ඕනි කියලා. දිට්ව නිසා අපි ගොඩාක් ලොකු පාඩම් ඉගෙන ගත්තා ලෙහන්සා නේද?
0: ඒකත් අපිට හොඳ විදියකට දකින්න පුළුවන් නේද කසුනියකි?
1: ඉතින් නීල වර්ණ නීල කොබෙයෝ, සිතට සුවඳ පවන් සලන නීල වර්ණ නීල කොබෙයෝ, සුවඳ පවන් සලන ගොඩාක් දේවල් ඔයා ළඟ තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් ලස්සන පාඩම් ඉගෙනගෙන අද දවස ලස්සනටම අරගෙන යමු. ජය වෙන්න ඕන.

0: කසුනියකි ලස්සනම කවිවල තීරුම් ගැන ගොඩාක් හිතනවනේ. ඒ වගේ අපි දෙන්නම ආස කවිපන්තියක් ගැන අපි කතා කරමුද?
1: එකට මොමුත් ආසයි.
0: ඔයාලා අහලා තියෙනවද රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ වස්සානය කියන කවිපන්තිය?
1: රත්නශ්‍රී විජේසිංහ මහතා හරි ලස්සන කවි සින්දු ගොඩාක් ලියලා තියෙනවා. ඉතින් මේ ඉස්කෝලේ ඉගෙන ගන්නත් තියෙනවනේ. අපේ කාලෙත් තිබුණා, ඒ කාලෙත් තිබුණා, ඊට කලින් පරම්පරාවෙත් තිබුණා, දැන් පරම්පරාවෙත් තියෙනවා. මන් දන්නවා ඉස්සරහ පරම්පරාවලටත් ඒ වගේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් ලෙහසලටත් තියෙනවා එහෙමනේ.
0: ඔව්, අපිට 11 වසරේ මේ සිංහල සාහිත්‍ය අන්තිමම පාඩම තමයි කසුනියකියේ.
1: වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින ඔන්නෝම තියෙනවනේ. හරි, ඔය ආස කවිය මොකක්ද?
0: මම ආසම කවිය මං කියලම් පටන් ගන්න. ගිම්හානේ ගිලන් වී කෘෂව සුදු මැලිව ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය. දුෂ්කරයි කියා හැරයා යුතුද ජීවිතය. කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස.
1: ඒකනේ මම ආසයි වස්සානේ කවිපන්තියේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ලියලා තියෙන වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින දැන් ඒවි තැනි බිමට සීතලයි මගේ හිතට. වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න. ඉතින් මගේ හෙට දවස මට දෙන්න. මං ඒකට හරි මාසයි. මේ ස්වභාව ධර්මයේ දේවල් එක්ක තමයි සජීවීකරණය කළ තියෙන්නේ මේ දේවල් එතුමා. මේ පදවල තියෙනවා හැම සංකේතයකම තේරුමක් තියෙනවා ලෙහන්ස. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ සජීවීකරණය කිරීමක් කරලා තියෙනවා. අර ලගිනව කියන හැම වචනවල ලගිනව කියලා කියන්නේ අර සත්තු රංචු පිටින් ලගිනව කියලානේ කියන්නේ නේ. ලැගලා ඉන්නව අහලා තියෙනවනේ. ඉතින් ඒව හරි මේ ලස්සන රූපක. ඒ වගේ පරිසරයත් එක්ක අපේ හිත ගොඩක් බද්ධ වෙලා තියෙනවා, බැඳීමක් තියෙනවා. ඊළඟට පරිසරයත් එක්ක මේව මුසු කරාම කොහොමද අපි අපේ හෙට දවස ගැන හිතන්නේ? අපේ අනාගතයේ හෙට දවස කියලා කියන්නේ අපේ අනාගතය. ඉතින් කඳු මුදුන් වල අපේ බලාපොරොත්තු තියෙනවා. කන්දක් වගේ බලාපොරොත්තු අපි ළඟ ගොඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ වලාකුළු හින්දා ඇතිවන සීතල හුළඟ වැස්ස දැන් පහත් බිම්වලට එනවා. හරි, ඊට පස්සේ පරිසරයේ ඇතිවන සීතලත් එක්ක මගේ හිතට පුංචි පුංචි පාළු තනිකන් ඒව දැනෙනවා. ඔක තමයි ඒ කවිය කියන්නේ. හැබැයි ඒ කොච්චර පාළුවක් තනිකමක් දැනුණත් දැන් රෑට අපිට හීන පේනවනේ නේද? ඇඳට ගියාම එතකොට රෑ නිින්දෙදී එන්න මගේ ළඟට ඇවිල්ලා සුන්දරම හීන මට දෙන්න. ඊට පස්සේ මගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මට ගොඩාක් උදව් කරන්න මගේ ළඟට වෙලා ඉන්න. ඒකනේ කියන්නේ ඔබ එන්න. ඉතින් මගේ හෙට දවස මට දෙන්න. ඒ කියන්නේ ස්වභාව ධර්මයට කියන්නේ අපි ළඟට එන්න, අපිට ආශිර්වාද කරන්න එහෙම කියන. ලස්සනයිනේ.
0: හරිම ලස්සනයි. මගේ කවිය තේරුමත් මං චුට්ටක් කියන්නද? මේකේ කසුනියක් කී මම මේ කවියට ගොඩාක් මාස දුෂ්කරයි කියා හැරයා යුතුද ජීවිත කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වෙනු පිණිස කෑල්ලට. ඉතින් ඕකේ දුෂ්කරයි කියා ඇත්තටම හැර යන්න ඕනේද ජීවිතය? අපිට දුෂ්කර වෙලාවට දුක හිතුණු වෙලාවට ඕන තරම් හිතිලා තියෙනවා හපොයි මේක නම් අතෑරලම දාන්න ඕනේ, මෙච්චර කට්ටක් නම් මට කන්න බෑ කියලා.
1: ඇති ඇති දැන් ඇති හසවා මේක නම් ඇති දැන්
0: ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසල ඒත් බැරි වුණාම අපිට ඔහොම හිතෙනවා. ඉතින් කසුනියක් කී මම මෙහෙම කියන්නම්කෝ. හිතන්න දැන් අපිට උසස් පෙළ ඒ වගේම ශිෂ්‍යත්ව ඒ කට්ටිය අපේ අයියලා කළා නංගිල මල්ලිලා මූණ දෙන්න ඉන්නවනේ.
1: වැඩි දවසක් නෑ ඔන්න.
0: ඉතින් ඒලෙවල්ස් අයියලා කළා ගත්තොත් මම දන්නවා දැන් පාන්දර වෙනකන් රැජාමි පාඩම් කරනවා කියලා මං හොඳටම දන්නවා. ඉතින් ඒ අක්කල අයියලා ඔය මහන්සි වෙන්නේ එයාලගේ ජීවිතය ලස්සන කරන්න නේද? දැන් අද ඔන්න එයාලා කටු පොකුර බදාගෙන ඉන්නේ. විනෝද අපි විනෝද වෙන තියෙන දේවල් ඔක්කොම කැප කරලා පාඩම් තේරෙන්නේ නැතුව සමහර වෙලාවට සිලබස් කවර් වෙන්නේ නැතුව මානසික බිමට වැටිලා. ඉතින්
1: තුවාල කරගෙන නෙපා දණිහිස එහෙම.
0: ඉතින්නේ ඔන්න ඕක තමයි කටු පොකුර කියන්නේ. හැබැයි කසුනියක්කි, ඔය කටු පොකුර අමාරුවෙන් දරාගෙන හිටියොත් එයාලගේ ජීවිතයට ලස්සන මල් පිපෙනවා. හරියට උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ ගත්තට පස්සේ විශ්වවිද්‍යාල වරම් හිමි වෙනවා වගේ.
1: දැන් පිටියේ ගහගෙන ඉන්නේ. මම යන්නේ පේරාතෙණිය අම්මා.
0: මම යන්නේ ජපුර තාත්තා.
1: මට ඕනේ ඉතින් සෞන්දර්යට යන්නනේ. ඉතින් එහෙම හීන කුච්චර ලස්සනද ශිෂ්‍යත්‍ය දෝනිලා. ඕ ශිෂ්‍යත්‍ය පුතාලා. ඉතින් ඒගොල්ලෝ ඔන්න මම 180ක් අරගෙන කොළඹට එනවා. එහෙම කියලා හිතාගෙන ඉන්න. ඉතින් හොඳයි හොඳයි, ඒ බලාපොරොත්තු වලට යන්න. ඔයා ළඟට ඔයා ඔයාගේ බලාපොරොත්තු ගන්න කොමැනික. ඊට පස්සේ ඔයාගේ අනාගතේ ලස්සනම කරගන්න.

0: උදේ 6 විනාඩි 20 දෙකයි අල්ෆා ස්ටුඩියෝ FM 95.8
1: මම නම් දන්නවා කසුනියා කී
0: හහා
1: අපේ මේ හින්දි සින්දුවට කට්ටිය ගෙදර ඉඳන් චුට්ටක් චුට්ට ඩාන්ස් කරා කියලා ගොඩාක් ඩාන්ස් කරන්න බෑනේ යනි
0: මට WhatsApp එකෙන් පේනවා කට්ටියගේ ඩාන්ස් කොහොමද කියලා ඩාන්ස්
1: ඩාන්ස්
0: ඉතින් හොඳයිනේ එහෙම තමයි ඉන්න ඕන නේද ඒ වයිබ් එක ඔයාගේ කරගන්නනේ මෙච්චර මේ විදිහට කියන්නේ මේක තමයි හොඳම මෝර්නින් වයිබ් එක මොන දේ කොයි විදිහට වුණත් අභියෝග කොයි විදිහට ආවත් ජීවිතේ හැම දෙම දරාගෙන අපි කියන්නේ මම හොඳ කට්ටක් කාගෙන යන්නේ කියලා. ඉතින් හොඳයිනේ. කට්ටක් කනවා කියලා කියන්නේ එක ගැම්මක්නේ. නැත්තම් කිසිම ගතියක් නෑනේ. ඒ නිසා හොඳට වැඩ කරගෙන ලස්සනට මේ දවස් අරගෙන යමු. මල් යහනාවක් වගේ.

0: Alejandro.
1: නැතෆම් අල්ෆා ස්ටුඩියෝ වෙලාව 2:00 විනාඩි 26යි.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713333036.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රමෝදවත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
4: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
0: FM Alpha Studio with Kasuni and Lehansa.
1: Yeah, yeah, yeah, yeah, yeah, yeah, yeah, yeah. Udai hai hai, vina divisi atai. මේ සින්දුව හොඳට අහන්න, හොඳට මම විශ්වාස කරනවා ගොඩක් අය මේ සින්දුව අහන්නේ මුල්ම වතාවට කියලා. මං හිතන්නේ මගේ එහා පැත්තේ ඉන්න කෙනත් මේ සින්දුව අහන්නේ මුල්ම වතාවට. වෙන්න ඕනේ, වෙන්න ඕනේ. අපි බලමුකෝ. අහන්නකෝ, ඇහුවට පස්සේ කියන්නම්කෝ.

0: දැන් මට කියන්න බලන්න ඔයාට කොහොමද ඒ සින්දුව දැනුනේ කියලා.
1: මට නම් දැනුනේ කවුරු හරි මට ආදරෙන් කතා කරනවා වගේ.
0: ලස්සනයි නේද බලන්න වික්ටර් රත්නායකයන් මේක කියන ලස්සන. ඇත්තටම හරිම ලස්සන සින්දු ගොඩාක් තියෙනවා. අපි සමහර සින්දු අහලවත් නෑ. සමහර සින්දු හානේ කාලෙකින් ඇහුවි කියලා හිතනවා. ඉතින් එන්නේ එහෙම තැනක් තමයි FM 95.4 කියන්නේ. විශේෂයෙන්ම මේ උදේම ඔයාට ඇහෙන ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ. එතකොට ඔයාට දවසේ මාර එනර්ජි එකක් එනවා. හොඳම විටමින්ස් ටික ලැබෙනවා. ඉතින් ඒ ටික හොඳට ඇඟට දාගන්න ඕන. අපි දැන් අද හොඳ විටමින් කේක් එකක් දෙන්න යන්නේ.
1: හා ඒක හොඳයිනේ. හොඳයිනේ හැමදාම පැණි රහ කන්නත් බෑ.
0: ඔගුණ තායි කේක් එකක් කවදා හරි දවසක ජීවිතේ කාලා තිබේද සුන්දරිය?
1: මම නම් නෑ නේද. සල්ලි දීලා ඒව ගන්න නෑනේ අනේ.
0: හරි මම අද දෙනවා කට්ටියට හොඳ ගුණදායක ලස්සන කේක් එකක්. හා ඉතින් අපි ඒ කේක් එකේ රහ බලන්නයි දැන් හදන්නේ.
1: අද සවිඳු නිදුවර චුටි මල්ලිට මෙන්න පවුලේ හැමෝම සුබම සුබ උපන්දිනයක් කියලා විශ් කරනවා. අද 19 වැනි උපන්දිනය සමරන මාතර කටුවාන ඉන්න සංජනා සත්සරණි දියණියට ආනේ සුබම සුබ උපන්දිනයක් කියලා පවුල හැමෝම ප්‍රාර්ථනා කරන අපිට කසුනියක් ලස්සන ෆොටෝ එකකුත් එවලා තියෙනවා යක්කගේ.
0: ඒකනේ බලන්නකෝ ඉන්න පෝස් එක කොහොමද කියලා.
1: තිනුලි මිනුලියා ප්‍රේමදාස එයාගේ අවුරුදු 4 වැනි උපන්දිනය අද. ඔන්න ඒ චුටි බබාටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා. අද අපේ හොඳම යාළුවෙක් වෙන නෙල්කා මානගිය අක්කගේ උපන්දිනේ. ඔන්න එයාටත් කළුතරින් නදීෂා සුබ පතනවා. අපිට කසුනියක් අනුරාධපුරේනුත් බර්ත්ඩේ විශ් එකක් තියෙනවා. අනුර බණ්ඩාර කියන අංකල් අපිට වෙලා තියෙනවා අද මගේ උපන්දිනේ කියලා.
0: විද්‍යාකර මහාවිද්‍යාලයේ පොල්ගස්සෝ විට අද 16 වෙන්න ඕන නේද? 16 වෙනි උපන්දිනය සමරනවා හිරුනි මේනකා. ඉතින් හැමෝටම සුබ උපන්දිනයක් වේවා කියලා අපි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා අද හෙට මේ දවස්වල මේ වැස්සි කාලගුණයත් එක්ක මේ කාලගුණික විපර්යාසත් එක්ක අපි හැමෝම පරිස්සම් වෙලා ඉමු නේද ලෙහන්සා?
1: ඔව් අනේ අපිට ඉන්නවනේ.
0: ඒකනේ අපි හොඳ විමසිල්ලෙන් ඉන්න ඕන. පරිස්සම් වෙමු නා යෑමේ අවධානමක් තියනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියනවා. ඉතින් අපි දකිනවා දැන් ඊයේත් අපි දැක්කනේ කොහොමද වැසි තත්වයේ භයානකකම කියලා. ඉතින් අපි මේ දේවල් වලට හරියම පරිස්සමෙන් මුහුණ දෙමු. උදේ 6:00 විනාඩි 34යි.

0: උදේහයයි විනාඩියේ 38යි වෙලාව. දැන් ලෙහන්සා ලෙහන්සලට සිංහල සාහිත්‍ය එහෙම කියලා ඉස්කෝලේ ඉගෙන ගන්න තියෙනවනේ නේද? සාමාන්‍යයෙන් දැන් 6 වසර 7 වසර වෙනකොට සිංහල සාහිත්‍ය කියන පාඩම් ටික ටික බර කරනවානේ. විචාර මට්ටමටම එනවා. දැන් ඒක උසස් පෙළට සිංහල විෂය තෝරගත්තොත් තව බරට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් සිංහල විෂයේදී කොච්චර දේවල් අපි ඉගෙන ගන්නවාද කියන්න බලන්න.
1: මං ඉගෙනගත්තු ලස්සනම දෙයක් කියනද කසුණියකි. අපි හැමෝම, ඒ කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන අපි හැමෝම සුදුත් නැහැ කළුත් නැහැ. ඒ කියන්නේ හැමෝම හොඳ අයත් නෙමෙයි කළු අයත් නෙමෙයි. අපි හැමෝ ගාවම සුදු කළු කියන වර්ණ දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. ඒක ඇර යටි අදහස තමයි අපි හැමෝගෙම නරක ගතිත් තියෙනවා හොඳ ගතිත් තියෙනවා. ඉතින් දැන් ඔය ඒ කාලේ ලියවුණු පොත්පත් වලින් අපිට කියලා දෙන ජාතක කතා වලින් අන්න ඒ වගේ දේවල් ගොඩාක් අපිට හම් වෙනවා.
0: හරියටම හරි. ඉතින් එතනදී අපිට ආදරය ගැන ඉගෙන ගන්න තියෙනවා, කරුණාව, දයාව. ඊළඟට අපිට අපි කියන්නේ තියරි දේවල්, දැන් ගණන් වල ගත්තාම සමීකරණ, විද්‍යාවේ ගත්තාම අපි ගත්තොත් භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ඒ වගේ තියෙන දේවල්. ඊළඟට අපි ලැංග්වේජ් එකක්, භාෂාවක් ගත්තොත් දැන් ඉස්කෝලවල ගොඩක් ඉස්කෝලවල මන් දන්නවා ජපන් භාෂාව, මැන්ඩරින් භාෂාව ඒව උගන්වනවා. එතකොට ඒ භාෂාවන් වල ස්වභාවය, සංස්කෘතිය, මේ හැම දෙයකම ලෙහන්සා ජීවිතය තමයි අපිට කියා දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම දන්නවා සිංහල සාහිත්‍යයේ ගොඩාක් තියෙන ඔය විචාර ලියනකොට කවිවල, දැන් අර අපි කතා කරා කවිවල සින්දුවල විචාර කරන්න නේ. එතකොට ඒව සමහර පාඩම් වල තියෙනවා කියලා තියෙන්නේ ආදරය ගැන. ඉතින් අපි ඒව කතා කරන්න ඕන, අපි ඒව දැනගන්න ඕනි, අපි කියවන්න ඕන. එතකොට තමයි අපිට ඉස්සරහට තරුණ අවධියට ආවම, වැඩිහිටි අවධියට ආවම අපිට අපිව හරි විදිහට කියව ගන්න පුළුවන් වෙන්නේ නේ.
1: ඔව්, ඒ වගේ කතාවක් තමයි කසුණියක්කි උග්ගසේන සිටුපුතුගේ වස්තුව.
0: සිංහල සාහිත්‍යනේ.
1: දැන් ඔය මගේ යාළුවෝ ටික හෝ එහෙම අහන් ඉඳලා, ඒ කියන්නේ දැන් අපි වහන් ඉන්න කට්ටිය, අපේ වයස කට්ටිය එහෙම ඉතින් දැන් බලන් ඉන්නව ඇතිනේ අපිටත් මේවා තියෙනවනේ කියලා.
0: ඔව්, ඉතින් ඒ වගේන් දෝණි ඉගෙන ගන්න ඕනනේ එවෙන් මොනවද කියන්නේ කියලා. ඉතින් එහෙම තමන්ගේ ජීවිතේ රහාට කියවන්න උත්සාහ කරන ගොඩාක් අය උදේට අපි වහලා හරි ලස්සන දේවල් අපිට කියනවා. ඉතින් එතකොට අපිවත් ලස්සන වෙනවා.
1: අනේ වගේ තවත් ලස්සන කවියක්, නිසඳසක් නේද වගේ එකක් තමයි ඔන්න මේ. හීනයට යන පාර තමන්ගේම වෙන්නත් ඕන. තමන්ගේම පාරෙන් අන් අයට හානියක් නොවෙන්නත් ඕන. කටුකයි අද සැපයි. කටුකයි අද සැපයි හෙට. ඒකයි හැඩේ හීන. අල්ලන් ඉඳයි පමණයි දිනන්නේ ස්වහීන.
0: ලස්සනයිනේ. මම මේ ප්‍රොෆයිල් එක බැලුවාම යසිරු කියලා තමයි පේන්නේ. ඉතින් යසිරු හරිම ලස්සනයිනේ, මං ආසයි. කටුකයි අද සැපයි.
1: කටුකයි
0: අද, ඒක අර තිතක් දාලානේ යන්නේ. කටුකයි අද සැපයි හෙට. ඒකයි හැඩේ හීන. මම ආසයි ඒකට. අල්ලන් ඉන්නකෝ. අල්ලෙහෙම අල්ලන් හිටපු අය පමණයි දිනන්නේ ඒගොල්ලන්ගේ හීන. ඉතින් දිනමුකෝ. මම කස්සනේ.
1: මම ලෙහන්සා.
0: පරිස්සමෙන් ඉන්නා.

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: FM Anupaha. FM Anuhatarai Dashmata. NetFM.
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
7: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
8: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
7: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
9: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: සරත් නන්දසිරි වළංගොඩ මට සුග ආවා බෙහෙත් පාවිච්චි කරා ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවනගල වීරප්පෙරම කියලා සුග චෙක් කළා රිපෝට් එකේ මටේ අවස්ථාවේ තිබ්බා 408ට රිපෝට් එකක් අරගෙන එතුමා ගාව ටිකා ඒ දින 20කට බෙහෙත් දුන්නා දෙපාරක් බෙහෙත් බිව්වා ඊපෙරේද බැලුවා බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්
2: කතා කරන්න 0777-300-940
1: FM 95 FM 94.8 Net FM

0: News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ. Death News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0767 316 7672.

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 5 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5ක මුදල් අතුරුදන්වීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තු විවාදය අද. මාසයකදී නිකුත් කෙරෙන රස පරීක්ෂක වාර්තා සංඛ්‍යාව 9000ක් දක්වා වැඩි කිරීමට සැලසුම්. ජොන්ස්ටන්ගේ නඩුවක් යළි විභාගයට ගන්නයි අභියාචනාධිකරණයේ නියෝගයක්. හෝමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ කිවිසුමක සලකුණු. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සති 3කට පසු අවම අගය වාර්තා කරයි.
1: net news the truth people trust.
0: මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වෙනවා. ඒ අතර බන්ධනාගාර තදබදයට හේතුවක් ලෙස හඳුනාගෙන ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය තවත් අවම කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වෙලා. එම තොරතුරු ඇතුළු තවත් සිදුවීම් ගණනාවක සත්‍ය අනාවරණය මෙතැන් සිට. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යළි රැස්වනවා. ඔස්ට්‍රේලියාවට අමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබ අපරාධමය වංචාව සම්බන්ධයෙන් සකස් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳව විපක්ෂයේ විසින් ගෙනෙන ලබන සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. පෙරවරු 11:30 සිට පස්වරු 5:30 දක්වා එම විවාදය පැවැත්වීමටයි පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණේ. මසකට ලබා ගන්නා රස පරීක්ෂක වාර්තා සංඛ්‍යාව 9000ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති පූර්ව අයවැය සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් ලබා දීමට අදාළව ඇනෝම් කරන ලද උපකරණ මෙම මාසයේදී ලැබෙනු ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා. අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු අතර මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටුවන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අරමුණ වන බවත් ඒ සඳහා අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවද ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. පවතින බන්ධනාගාර තදබදයට හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ සැකකරුවන්ට අදාළ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයක් බලරහිත කළ අභියාචනාධිකරණය එම නඩුව ප්‍රමාදයකින් තොරව නැවත විභාගය ආරම්භ කරන ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව පි කුමාරරත්නම්, දමිත් තොටවත්ත, සරත් දිසානායක, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අන්නලිංගම් ප්‍රේමශංකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේ ඊයේ දිනේදී. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාව අනුමැතිය ලබා දී නොමැති බවත් ඒ අනුව අදාළ චෝදනා පත්‍රය නීතියට පටහැනි බවත් සඳහන් කරමින් විත්තිය විසින් මූලික විරෝධතා මතු කර තිබූ බවයි. විත්තිය විසින් මතු කරන ලද මූලික විරෝධතාවයන් පිළිගනිමින් 2023 වසරේ අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද අදාළ අධිචෝදනා පත්‍රය ඉවත දැමීමට කොළඹ මහාධිකරණයේ ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඒ අනුව කොළඹ මහාධිකරණයේ විසින් 2023 වසරේ මැයි මාස 19 වනදා ප්‍රකාශයට පත් කරන ලද එම නියෝගය ඉවත් කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා. අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩුවේ තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණයට යොමු කරන ලෙසත් අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වුණා. දෙදහස් දහය වසරේ වෙළඳමා තිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතුස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාලිවරින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කර දූෂණය නැමති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතුස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහමඩ් සකීර් යනායට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාරාධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා සම්බන්ධ පෙරමු මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා. කණින් කොඩින් නැසුණු කතා විශේෂාංගය දැන්.
2: කණින් කොඩින් ඇසුණු කතා. කණින් කොඩින් ඇසුණු කතා.
3: අද කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ච ඇසේ කර තලවතුකොට ප්‍රදේශයේ හෝටලයක වෙඩින් එකක් තිබ්බා. මේ පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක්ගේ වෙඩින් එක තමයි මෙතන තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාටත් මේකට ආරාධනා කර තිබුණා. කට්ටියගේ ලොකු ඉල්ලීමක් තිබ්බා වෙඩින් එකට ආපු වෙලාව ඉඳන් මෛත්‍රීට සින්දුවක් කියන්න ඕන කියලා කියන්න ඕන කියලා. හැබැයි මෛත්‍රී එකට කිසිම මොහොතක කැමති වෙලා තිබුණේ නැහැ. එතන හිටපු අය, ඒ කියන්නේ මෛත්‍රීව දන්නේ නැනම් කිව්වේ මේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා බොහොම මේ දවස්වල ෆුල් අප්සෙට් එකේ ඉන්නේ. හේම් සිරිටයි පොලිස්ට මරණ දඬුවම් දුන්න එකට හිටපු ජනාධිපතිතුමා නම් ඉන්නේ ෆුල් අප්සෙට් එකේ. සින්දු ප්‍රකට මාධ්‍ය ආයතනයක ඉහළ පෙළේ චරිතයක් එළඹෙන ජනාධිපතිවරයන්ට ඉදිරිපත් වීම ලෑස්ති වෙනවා කියලා වාර්තා වෙනවා. මොන පක්ෂයෙන්ද කියලා තාම නැහැ. හැබැයි ආණ්ඩු පක්ෂයෙන් නෙමෙයි කියලා තමයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා වෙන්නේ. මීට කලිනුත් කිව්වා මෙයා එනවා කියලා. හැබැයි පහුගිය ජනාධිපතිවරයන්ටත් ආවේ නැහැ. හැබැයි 2029 නම් ගොඩක් වෙලාවට ඔහු එන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි කියන්නේ. මේ අතරතුර තවත් මාධ්‍ය ආයතනයක ඉහළ පෙළේ චරිතයකුත් ලෑස්ති වෙනවලු ඊළඟ ඡන්දෙට එන්න කියලා දැන් කතාවක් තියෙනවා. කණින් කොණින් ඇසුණු කතා සමග යලිත් මොන ගැසෙමු.
0: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේදී වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. සබරගමුව පළාතේ සහ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පස්සරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන් වනවා. ලෝක නාවික ගමනාගමනයට අතිශය වැදගත් හෝමු සමුද්‍ර සන්ධිය නැවත ව්‍යවෘත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර එකඟතාවයකට එළඹීමේ බලාපොරොත්තු ඉහළ යාමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සති 3කින් පසු පහළ මගිය දක්වා පහත වැටී තිබෙනවා. මෙම සතිය ඇතුළත හෝමු සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහණය නැවත ආරම්භ කිරීමට හැකිවන පරිදි සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවට ප්‍රකාශ වීමත් සමගයි බොරතෙල් මිල එලෙස පහත වැටී ඇත්තේ. තෙල් සැපයුමට එල්ල වී තිබූ බාධා ඉවත්වීමේ සලකුණු පහළ වීමත් සමග ලෝක තෙල් මිල ගණන්හි ප්‍රධාන මිනුම් දණ්ඩක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල 5%කින් පමණ පහත වැටි ඇමරිකානු ඩොලර් 80 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලේක මිලද 5%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටි බැරලයක් ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. මෙය පසුගිය ජූලි 13 වනදායින් පසු වාර්තා වූ අඩුම තෙල් මිලාගයයි. මේ අතර ඇමරිකාව සහ ඊරානය අතර පවතින අර්බුදය විසඳා ගැනීමේ ප්‍රයත්නයන් ඉතා සාර්ථක ප්‍රගතිශීලී මට්ටමක පවතින බව කටාර් විදේශ අමාත්‍යාංශය පවසනවා. දෙපාර්ශවය අතර ඍජු සාකච්ඡා ආරම්භ වී නොමැතිවද ගිවිසුමක කිටුම්පත් හුවමාරු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර කටාර් එමීර්වරයා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී පවතින මතභේද සමනය කර ගැනීමේ මාර්ග පිළිබඳවද සාකච්ඡා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර උපාය මාර්ගික වැදගත් හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් වන එකඟතාවයක යහපත් ප්‍රගතියක් ඇති නමුත් අවසන් තීරණයකට පැමිණ නොමැති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා. ඒත් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර ඇත්තේ අද හෝ හෙට දිනේ වන විට පොදු එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇති බවයි. කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය විසඳාලීමේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් ඉතා සාර්ථක ප්‍රගතිශීලී අධියරයකට පැමිණ ඇති බවයි. දෙපාර්ශවය අතර ඇතිකරගත හැකි ගිවිසුමකට අදාළ කිටුම්පත් මේ වන විටත් හුවමාරු වෙමින් පවතින බව කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාජෙඩ් අල් අන්සාරි මාධ්‍ය වෙත පවසා තිබෙනවා. සාකච්ඡා පිළිබඳව ඇමරිකානු සහ ඉරාන නිලධාරීන්ගෙන් පළවන පරස්පර ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත්තේ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් තානාපති මට්ටමේ විසඳුමක් සඳහා වන ප්‍රයත්නයන් නොකඩවා සිදුවන බවයි. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: FM 95 FM 94.8 Net FM Divine Pura.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ
2: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
3: FM 95 94.8 Net FM Divaina Pura
1: Good morning. දැන් වෙලාව 7:00.

0: Prime Residencies.
1: රසට ගුණට උයන්න පිටය තුන පහ.
2: Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: Damro වසර මැද sale. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාර වලින්.

0: Good morning. උදේ 7යි විනාඩි 6යි වෙලාව. මිතින්දා නුව.
1: ඒ මොකෝ එකක්ද?
0: ඒ ඇවිල්ලා කෝනිෂලින් good morning කියන ඉදේ.
1: Cornish.
0: Cornwall කියලා පැත්තක් තියෙන්නේ UK වල.
1: UK වල?
0: ඔව් ඒ පැත්තේ regional language එක Cornish කියලා කියන්නේ.
1: ආ ඉංග්‍රීසි නෙමෙයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ.
0: ඉංග්‍රීසිත් පාවිච්චි කරනවා. ඒ වුණාට

0: ඒගොල්ලන්ගේ අර පොඩි පොඩි ෆ්‍රේසස් තියෙනවා ඒගොල්ලන්ගේ භාෂාවකින් හදාගත්ත. ඉතින් මිටින්ඩා කියන්නේ කෝනිෂලින් ගුඩ් මෝර්නින් කියන විදිය.
1: ඔයත් ඉතින් ලෝකේ කොයි හරි දවසක් කරලා රවුම් ගහලා එනවනේ.
0: හැමදාම මුවා කරි වාගන්න
1: බෑ. ඔව් මං හිතන්නේ අපේ අචි සීරි ලල්නාවන්ට වහවැටලා තහම.
0: අපි උස්සන් එනවා කියලා කිව්වට අපිට උස්සන් එන්න බැරි වුණා.
1: බැරි වුණා. මේ ඒ කියන්නේ එච්චරට බැඳිලා.
0: බැඳිලා.
1: ඔව්. දැන් කොහොම වුණත් මේ අපි අචීට
0: ඔව්
1: මොන වර්ණයේ සංඥාවක්ද නිකුත් කරන්න ඕනේ?
0: මොන වර්ණයේ සංඥාවක්? මොකටද? එන්න කියලාද?
1: ඔව් එන්න කියලා හරි නැත්තම් අනතුරු හංගවලා හරි.
0: අනතුරු හංගවන්න රතු නිසාමයි.
1: රතුනේ. ඔව්. ඇයි රතු සංඥා රතු ලයිට් එක දැන් අපේ මයික් එකට උඩිනුත් රතු ලයිට් එක පත් වෙනවා. ඒක ඇත්තටම මේ එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමේ සංඥාවක් තමයි. දැන් අපේ මේ මැදිරියට එන්න එළියේ තියෙන්නේ ඔන්නෑ කියන අපි ගුවන් ගත වෙනවනම්. ඔව්. මේ ඔන්නෑ කියන බල්බ් එක ලෝකෙ කොහෙත් රේඩියෝ මැදිරිවල ටෙලිවිෂන් මැදිරිවල ඒ කියන්නේ සජීවී වැඩසටහනක් යනවා නම් එළියේ අතු පාට ලයිට් එකක් පත්තු වෙනවා. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ මයික් ඔන් කරලා කැමරා ඔන් කරලා කරන වැඩ හරි අනතුරු දායකයි
0: කියන්නේ.
1: කියන්න වෙන්න පුළුවන්
0: නේද?
1: ඔව් ඔව්. නෑ ඒකෙදී බරපතලකම පෙන්වන්න තමයි එක්තරා ආකාරයකින් සහ අවධානය ගන්න. ඇයි රතු ද වෙන පාට තියෙනවානේ. දැන් දේදුන ගත්තොත් දේදුනේ පාට හතක් තියෙනවානේ. නේද?
0: ඔව්.
1: ඉතින් ඕව ගන්න තිබුණනේ. ඇයි අනතුරු හංගවන්න රතු ගන්නෙ?
0: S2කට වැඩිපුර පේන්නේ.
1: අන්න හරි තරංග මේ වර්ණ වර්ණාවලියේ තරංග ආයාමය වැඩිම. සහ ඉතාමත් අපැහැදිලි තැන්වල පවා පේන වර්ණය තමයි රතු කියලා කියන්නේ. ඒ කියන්නේ මීදුම වෙන්න පුළුවන්, දුම වෙන්න පුළුවන්, වැස්ස වෙලාවක වෙන්න පුළුවන්. හැබැයි රතු ලයිට් එක මේ අපිට ඕන තැනක පේනවා. දැන් මම මෙහෙම කතාවක් කියන්න දෙන්නේ. අද ලෝක වර්ණ සංඥා දිනය. ලෝකේ මුලින්ම ඇමරිකාවේ තමයි මේ වගේ වර්ණ සංඥාවක් මුලින්ම භාවිත කරලා තියෙන්නේ. මේ හැබැයි මුලින්ම ඒ කියන්නේ 1914 දී මේ වර්ණ සංඥා පටන් ගන්නකොට මේ මහාමාර්ග සඳහා මේගොල්ලෝ මේක අරගෙන තියෙන්නේ කෝච්චි වලින්.
0: රයිට්.
1: ඒ කියන්නේ දුම්රිය ගමනාගමනයට මුලින්ම යොදාගෙන තිබිලා තියෙන්නේ අදටත් එහෙමයි. දැන් මුලින්ම අර කොඩිය වනනවා අපි කියනනේ අර දවල්ට කොඩිය වන්නෝ රෑට ලාම්පුව පත්තු කරනවා කියලා. ඉතින් ඒ දෙකට මේ කියන්නේ දුම්රියක් ගමන් කරන් ගමන ආරම්භ කරන්න සාමාන්‍යයෙන් අර පිටිපස්සින් ඉන්න ගාඩ් මහත්තයා වනන්නේ දවල්ට කොළපාට කොඩියක්.
0: රයිට්.
1: නවත්තන්න නම් රතු පාට කොඩියක් නේ දුම්රිය ඉස්සරහින් ඉන්න කවුරු හරි මේ රතු කරන්නේ එකම පාවිච්චි කරන්නේත් ඒ වගේ ලාම්ප් ඒ කියන්නේ ආලෝක දාරත්. ඉතින් එතනින් තමයි මහා මාර්ග වලටත් මොකද දැන් මිනිසුන්ට හුරුයි ඒක ඈතට පේනවා කොළවර්ණය කියන්නේ ගමන් කරන්න දෙන සංඥාවක් කියලා ඔළුවට ගිහින් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක 1914 දී අද වගේ දවසක ඇමරිකාවේ මේ මුලින්ම මේ ආලෝක සංඥා මේ සවිකරන මන්සන්දි වල සවිකරන පටන් ගත්ත. හැබැයි 1800 ගණන් වල ලන්ඩන් නුවර මෙවැනි උත්සාහයක් අරන් තියෙනවා. හැබැයි ඒකට අරන් තියෙන්නේ මේ ආලෝක සංඥා නෙමෙයි. අර මැද්දේ පොලිස් නිලධාරියෙක් ඉඳන් අත
0: අනන්නේ.
1: ඔව් අතවල්ලා එන්න කියනවා යන්න කියනවා. අන්න ඒවා යාන්ත්‍රික වශයෙන් කරන්න හදලා තියෙනවා. හැබැයි ඒක කඩා වැටිලා ඊට පස්සේ තමයි මේ වර්ණ සංඥා මුලින්ම ඇමරිකාවේ හන්දියක සවි කරලා තියෙන්නේ 1914. ඒකේ ලස්සනම වැඩේ කියන්නේ වාණිජ වශයෙන් 1800 මුල් ගණන් වලනේ බෙන්ස් මහත්මයා ඉස්සෙල්ලා මෝටර රථය හැදුවේ. හැබැයි ඒක වාණිජ වශයෙන් වෙළඳපොළට ආවේ 1902 දී. ඒ හෙන්රි ෆෝඩ් මේ වැඩේට බැස්සෙන් පස්සේ එයා වාණිජ වශයෙන් වාහන නිපදවන්න ගත්තා, රථ වාහන නිපදවන්න ගත්තා. ඉතින් 1902 ඉඳන් 1914 වෙනකන් කියන්නේ අවුරුදු කීයද දශකයක් වගේ ඇතුළත ඇමරිකාවේ පාරවල්වල පාලනය කරගන්න බැරි තරම් වාහන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක විදුලි සංඥා පද්ධති දාන්න ඕනේ. ඉතින් කෙසේ හෝ අවසානයේදී කාලයක් ගිහිල්ලා 1920 දී විලියම් පෝට්ස් විසින් කහ ආලෝකයත් මේකට ගෙනාවා. ඇත්තටම කහ නෙමෙයි ඒක ඇම්බ. දැන් වර්ණාවලිය ගත්තොත් ඉස්සෙල්ලම තියෙන්නේ රතු, ඊළඟට තියෙන්නේ තැබිලි, ඊළඟට තියෙන්නේ කහ. මට මතක විදිහට අන්තිමට තියෙන්නේ දම් හේවත් නැත්නම් වයලට් මේ වර්ණාවලිය වයලට් එක තියෙන්නේ. ඉතින් මේ තැඹිලි කහයි එකතු කරලා ඇම්බර් කියන වර්ණය තමයි නිපදවලා තියෙන්නේ. මොකද ඒකත් ටිකක් ඈතට පේනවා. ඉතින් කෙසේ හෝ ඇයි මේ සුදු වර්ණය මේකට යොදා නොගත්ත කියලා ලොකු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හේතුව තමයි දැන් හැම වෙලාවෙම සුදු ආලෝකයක්නේ බල්බ් එක. ඒකට ඉස්සරහෙන් දාන රතු කවචේ එහෙම නැත්නම් කාචය තමයි අපිට රතු ආලෝකය හැටියට පේන්නේ. හදිසිවත් ඔය රතු ප්ලේට් එක කඩන් වැටලා සුදු පෙවුනොත් නවතින්න ඕන තැන් වල යන්න ගනි. ඉතින් ඒක හින්දා තමයි රතු ආලෝකයේ තරංග ආයාමයත් වැඩි, ඈතට පෙනෙනවත් වැඩි. කෙසේ හෝ රතු ආලෝකයේ නවතින ආලෝකයෙන් දැන් රතු කියන එක අපිට දැන් අනුතුරුදායක නවතින. හැබැයි මීට අවුරුදු 200කට විතර කලින් උදවියට රතු කියන එක ලේත් එක්ක බොහොම අනුතුරුදායක වර්ණයක් බව ඇත්ත. හැබැයි මේ මීට අවුරුදු 200කට විතර කලින් අපි හිතමු 1800 ගණන්වල කියලා, 1815 කේ මුඩරට ගිවිසුම අස්සම් කරපු දවසේ ඔය වර්ණ තුන පෙන්වුවා නම් කාටවත් මෙලොව අවබෝධයක් නැහැ. හැබැයි දැන් අපිට ඔළුවට ගිහිල්ලා තියෙනවා. දැන් උපදින අයට මං හිතන්නේ ඒක ආයෙ අමුතුවෙන් කියලා දෙන්න ඕනෙත් නැහැ. රතු තියෙන්නේ නවතින්න, කහ තියෙන්නේ සූදානම් වෙන්න, කොළ තියෙන්නේ ගමන ආරම්භ කරන්න. ඉතින් අපි දැන් පත්තු කරන්නේ රතු එළිය නෙමේ කොළ එළිය. හැබැයි අද මාර්ගවල ගමන් කරනකොට සිග්නල් ලයිට් වල පොඩ්ඩක් නැවතුනහම අද තමයි ලෝක විදුලි සංඥා දිනේ. විදුලි සංඥා නෙමේ රතවාහන සංඥා දිනය අදනේ කියලා පොඩ්ඩක් සිහිපත් කරලා ඒව හදපු මිනිස්සුන්ට හිතින් ස්තුතිය පළ කරලා පාර පයින්නකොට මේ සින්දුව අහගෙන පාර පයින්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Vinari Da Hatai Dan
2: Nuwara Parata Meter 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
3: Meltol හිසරතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114.667.222 අමතන්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
8: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ
9: මට උණ වගේ සේන
8: ලින්ක් පස්පංගුව බමු
9: සෑහෙන වෙලාවක් යයිනේ
8: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි

0: උදේ 7 විනාඩි 23යි යල්ගටාවේ වෙලාව.
1: අපි අද උදේ මේ අද ලෝක මාර්ග සංඥා දිනය ගැන මතක් කළා.
0: මේ
1: පටන් ගත්තා. ඔව් එතකොට අපි කිව්වා රතු තමයි නවතින්න තියෙන සංඥාව.
0: ඔව්.
1: කොළ තමයි ගමන් කරන්න. ගමන් ආරම්භ කරන්න තියෙන සංඥාව කියලා. ඒක මැද්දට ටික කාලයක් ගිහලා කහ කියලා එකකුත් ආවා.
0: කහ
1: නෙමෙයි ඇත්තටම ඇම්බර් කියන වර්ණය ආවා. දැන් කොළ කියලා කියන්නේ එතකොට ගමන් ආරම්භ කරන්න යන්න ආරාධනාත්මක වර්ණයක්නේ. හැම නගරයකම විදුලි සංඥාවලට අමතරව ඊට වැඩිය විශාල කොළපාට වර්ණයෙන් දිලිසෙන බෝඩ් එකක් තියෙනවා. ඒක අපිට ආරාධනා කරන්නේ එන්න
0: එන්න
1: ඇවිත් බලන්න
0: කියලා. එන්න ඇවිත් බලන්න.
1: හැබැයි ඒ කොළපාටක කොළපාට බෝඩ් එක මැද්දේ කළු පාටිනුයි සුදු පාටිනුයි ගහලා තියෙනවා ධම්රෝ කියලා.
0: ධම්රෝ කියලා. හරිම ඇකියුරේට් විදියට කිව්වා හැබැයි ඒකේ තියෙන පාටල් ටික.
1: ඒකනේ. ඒකට එච්චර අර අපේ වර්ණ සංඥා වගේ දැන් ඕන කෙනෙක් මේ සිග්නල් ලයිට් දැකලා තියෙනවනේ. වර්ණ සංඥා වගේ දැන් ධම්රෝ වර්ණ අපේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. කොහෙදි හරි එහෙම බෝඩ් එක අකුරු ඕනෙත් නෑ. නිකන් එහෙම බෝඩ් එකක් දැක්කොත් නගරේක අපි දන්නවා මෙතන ධම්රෝ ෂෝරූම් එකක් තියෙනවා කියලා. ඉතින් මේ දවස්වල අනේක සෑහෙන්න වාසිසගතයි.
0: අනිවාර්යෙන් මේ දවස්වල වැඩිපුරත් එක්කම එන්න කියන්නේ මේ දවස්වල නුවා තියෙනවා වසර මැද සේල්.
1: මිඩ්ඩිය
0: සේල් එක. දැන් මේකට ගිහම
1: දැන් හිතන්න එපා දැන් ආය වසර අවසාන වෙනටත් සේල් එකක් තියෙනවනේ. එතකොට තියෙන මේ දේවල් වෙනයි. දැන් මේ වසර මැද සේල් එකක් දාන්නේයි පොඩ්ඩක් තේරුම් ගන්නකො අපිට ඇඟිල්ලෙන් යන එන ඔක්කොම කියන්න බෑනේ. දැන් මිඩ්ඩිය සේල් එකක් දාන්නේ අවුරුද්ද අන්තිම වෙනකොට අලුත් ස්ටොක් එකක් ගේන්නනේ. ඒකින්ද ඔයගොල්ලන්ට හරිම ලාභෙට ධම්රෝ එකට ගියාම ගන්න පුළුවන් මේ දවස්වල. ඔක කියන එක තේරෙන්නේ නැද්ද?
0: ගන්න
1: ඔය ඇඟිල්ල එනනම් කියන්න ඕනේ
0: නේද? කියන්නේ අකුරෙන් අකුර කියන්න ඕනේ. මේ කොහොම හරි ඔයගොල්ල ධම්රෝ එකට ගියොත් ඔයගොල්ලන්ට ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණත් විශේෂ වට්ටම් වලට ගන්න පුළුවන්. මං කල්පනා කරේ මේ ලිස්ට් එක දැක්කහම ගෙදර අනිත් පැත්ත ගහන්න පුළුවන් තරම් මේ
1: ඔයාලට වහලා මේ පැත්තට දාලා අනිත් පැත්තට
0: නෑ නෑ කියන්නේ සෝෆා එකේ ඉඳන්
1: කිචන්
0: එකේ තියෙන වඩු ටික ඉඳන් වොෂින් මැෂින් ඉඳන් මේ ඔක්කොම ආයි අලුත් බ්‍රෑන්ඩ් නිව් ඒවා ගන්න පුළුවන්. මොකද දැන් ඔයාලට පුළුවන් දැවනිමාවෙන් යුතු අල්මාරියක් 30,000 ඉඳලා ඉහළට තියෙනවා 30,000 ඉඳන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා 34,000 ඉඳලා. ඊට පස්සේ ස්ප්‍රින් මැට්‍රස් තියෙනවා 29,000 ඉඳලා. ඊට පස්සේ අර අපි ගොඩක් වෙලාවට ගෙදර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක සෝෆා එකනේ. සෝෆාස් තියෙනවා 69,000 ඉඳලා. ඒ වගේම තමයි කෑම මේස කටලා තියෙනවා 87,000 ඉඳලා. මේ වගේ මේ තව ඔෆර්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි ඉන්වර්ටර් ශීතකරණයක් ගන්න පුළුවන් 20% ඩිස්කවුන්ට් එකකට. ඉතින් යන්න ධම්රෝ එකට ගිහිල්ලා බලන්න තව මොනවද ඔෆර්ස් තියෙන කියලා. තව ගොඩක් ඔෆර්ස් තියෙනවා. මම කියන්නේ ඔයගොල්ලෝ මේ චාන්ස් එක මිස් කරගත්තොත් අපරාදේ. ධම්රෝ ශාඛා තියෙනවා ලංකාව පුරාම ශාඛා 160කට වැඩි. ඒ වගේම තමයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා කොල්ලුපිටියේ නුගේගොඩ අනුරාධපුර මාතර රාජගිරිය වත්තල මහනුවර ලංකා වටේම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට
1: නැති තැනක් නැහැ. ඉතින්
0: නැති තැනක් නැහැ. යන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.
1: ලංකාවේ ඔයගොල්ලන්ට අල්ලන්නේ නැහැ වගේ කියලා හිතනවා නම් ඉන්දියාවේ ගියත් ඔයගොල්ලන්ට ධම්රෝ එකට යන්න පුළුවන්.
0: යන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට මාස 36ක් දක්වා ගෙවන්න ගන්නත් පුළුවන්
1: පොලි රහිතව.
0: ඔව්.
1: අවුරුදු 3ක්
0: අද අරන්ගින් අවුරුදු 3ක් එමීට ගෙවන්න
1: පුළුවන් නේද?
0: ඒකනේ. ඉතින් මේ වගේ chance එකක් මං හිතන්නේ ඔයගොල්ලන්ට වෙන කොහෙන්වත් හම්බෙයි කියලා. ඒක නිසා යන්න ධම්රෝ එකට කියලා මතක් කරනවා. ඊට පස්සේ අපි යනවා වගා කරන්න. මං හරි ආසයි මේ කැලේට. මොකද දන්නවද මම මේ මං කියවන අර මගේ
1: බවන්ඩ කැමති ඉන්නේ.
0: ඔව් පැලවගයක් හිටවලා ආවා කියලා. ඒක කවුරුත් බලාගෙන නැහැ. ඉතින් මේ කමක් නැහැ. මම ගිහින් අතර දානවා. ඒුණාට ඕගොල්ලන්ට පුළුවන්. මේ මං මට වගේ හිම වෙන්නේ නැතුව ඕගොල්ලන්ට තියෙන්නේ මූල්‍යමය ආයෝජනය දෙන්න විතරයි. එතකොට පැල ටික බලාගෙන ඒකේ අස්වැන්න අරගෙන ඒක විකුණන්න ඕන තැනවල විකුණලා ඔයාට ආයෙ දෙනවා ඒකේ ප්‍රතිලාභය. මේ මොනවත් ගැන නෙමෙයි අපි කියන්නේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන. ඔයාට පුළුවන් අබ ඒ වගේම ගම්මිරිස් තේ බෙල් පෙප්පර් වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න. මේවයින් එන මේ අස්වැන්න මේ කසාගල ප්ලාන්ටේෂන්ස් ලා විකුණන්නේ යුරෝපීය ඇමරිකාවේ චීනයේ මැදපිරි දෙක වගේ ලොකු මාකට්ල්. එතකොට මේ මාකට්ලින් එන ප්‍රතිලාභය තමයි ඔයාට ඔයාගේ අර ආයෝජනයට රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ROI එක විදියට හම්බ වෙන්නේ. ඒක නිසා ඔයා කෝල් එකක් දෙන්න 0.11 207 77 87 0.11 207 77 87 කෝල් එකක් දෙලා වැඩි විස්තර දැනගෙන ඉන්වෙස්ට් කරලා ඔයාට පුළුවන් ඉතින් මට මෙච්චර වගාවක් තියෙනවා කියලා කියන්න. රයිට්, ඊට පස්සේ මතක් කරනවා මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන. දැන් අටි ඊළඟට එන දාසේ මම මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එකක් ගෙනල්ලා පාස්ස ගන්නවා මේ පුටුවකට තියලා. නැත්තම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. නැත්තම් හොයන්න හම්බෙන්නේ නැහනේ. ඉතින් ඔයාටත් මතක් කරනවා ඔයාගේ ගෙදර යන කන්ස්ට්‍රක්ෂන් එක වෙන්න පුළුවන් වැල්ඩින් කරන දෙයක් තියෙනවා නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් මේ දාන්න. මොකද අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ හැමෝගෙම විශ්වාසය දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක් තමයි මෙල්වා කියලා කියන්නේ. මොකද මෙල්වා එක ලංකාවේ එක.

0: FM anu hatarai da jumaata ne FM
1: de hatai vinadi tis de gaidan
0: editarava apakshapaativa satyavadiva senin esenin pravrti oba veta genena net news den nava muhunuwarakin oba veta net news janathawa vishwasa karana satya
2: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 මතන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0741-666-222 Prime Residences.
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773-523-535.
7: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 011-2200
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0711-2666-222 Prime Residences.

0: උදේ 7යි විනාඩි 42යි අල්ගොටාමේ වෙලාව. රයිට්. අපි මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඊළඟ
1: පැයටත්
0: ඕනි. දැන් නුව ইনফরমේෂන් කියන එක.
1: ඔව්.
0: හරි වැදගත් නේ.
1: ඉතාමත් වැදගත්.
0: ইনফরমේෂන් හින්දා හොඳ දේවල් වෙන්න පුළුවන්, නරක දේවල් වෙන්න
1: පුළුවන්. වෙන්න පුළුවන්.
0: ইনফরমේෂන් අනිත් පැත්තට මේ පැත්තට හරවන්නත් පුළුවන්.
1: අම්මෝ.
0: අර ඉස්සර කියන්නේ නේ අර කාක්කාගේ
1: කපුටෙක් වමන කළා කියලා නේද?
0: ඒක අන්න ඒ වගේ තමයි. හරියට ইনফরমේෂන් ඔයා හොයාගන්නේ නැත්නම් ඔයාගේ කමියුනිකේෂන් එකට ඔයා කෙනෙක්ට තව දෙයක් කියද්දි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද එතනින් එහාට ඒක තව යනවනේ. නේද? එතකොට අනිවාර්යයෙන්ම ඔයා ইনফরমේෂන් හොයාගන්න සෝස් එක රිලයබල් සෝස් එකක්, විශ්වාස කරන්න පුළුවන් තැනක් කියලා හරියට හොයලා බලන්න. ඒක නිසා තමයි අපි ඔයගොල්ලන්ට කියන්නේ net news එක හැමදාම ඉන්න කියලා.
1: ඉන්න කියලා.
0: ඔව්. ඔයගොල්ලෝ එහෙම හිතපු නිසා ඔන්න net news අලුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව අංක 1ට ඇවිල්ලා තියෙනවා.
1: කොච්චර හොඳද බලන්න නේද?
0: ඒකනේ net news කියන්නේ ඔයාට මොන හරි තොරතුරක් ඉක්මනට සහ නිවැරදිව ගෙනත් දෙන සෝස් එකක්. ඒක නිසා ඔයගලන්ට අපිත් එක හැමතිස්සෙම හැම පැයෙම මුල අවලි නිවුස් යනවා අපේ පැයෙන් පැයපුවත්. ඒ වගේම තමයි අපේ ප්‍රධාන ප්‍රතිවිකාශය යන උදේ 6:45ට, දවල් 12ට, ඒ වගේම තමයි හවස 6:30ට. ඔයාට මේ ඔක්කොම මිස් වෙනවා නම් ඔයාට පුළුවන් අපේ net news YouTube channel එකට හරි net news Facebook පිටුවට හරි එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එක www.netnews.lk එකට ගිහිල්ලා හරි අප්ඩේට් වෙන්න. අද දවසේ මොනවද වෙලා තියෙන්නේ, ලෝකේ මොනවද වෙලා තියෙන්නේ, ටේ මොනවාද වෙලා තියෙන්නේ කියලා. මොකද net news කියන්නේ ඔයාට අර ඇස් දෙක පියාගෙන විශ්වාස කරන්න පුළුවන් news ගේන සෝස් එකක්. රයිට්. ඊට පස්සේ අපි යනවා ගම්පහ පැත්තට. මේ වැස්සල ගම්පහ තියෙනවනේ පැලස් එකක්.
1: ඔව්. මම මේ කියන්න හැදුවේ දැන් මාර්ග සංඥා මේ ඇත්තටම අපිට සතුට ඇති කරන්නේ නැහැනේ නේද?
0: ඔව්.
1: ඒකින්ද නේ අර ඕකේ උරලෝසුකුත් දැන් එල්ලලා තියෙන්නේ.
0: තප්පර ගාන
1: යනකොට කතාව තමයි අපේ ඉවසීම. ආ කවන්නෑ ඔන්න තප්පර සමාරේ වේ දැන් 2 ඩිජිට්ස් නේ තියෙන්නේ. එතකොට තප්පර 90ක්ද කොහෙද තියෙන්නේ නේද? 99ක් තියෙනවානේ. දැන් 99ට වැඩියෙන් ඉන්න වෙන වෙලාවත් තියෙනවා. මොකද දැන් ට්‍රැෆික් ලයිට් හදලා තියෙන්නේ මේ සමහල්ලාවට අර ඒවා AI මගින් පාලනය කරනවා. දැන් ලංකාවේ නම් තාම නෑ. හැබැයි ලංකාවේ අර කැමරා එකම හයි කරලා තියෙනවා. කැමරාවල නිරීක්ෂණය කරනවා. දැන් මේ ලයින් එකේ වාහන කීයක් තියෙනවද? ඊට පස්සේ ඒ ලයින් එකේ වාහන ටික ගියන් පස්සේ ඒක කොළ නමත්තල රතු දාන්න පුළුවන්නේ. එහෙම දැන් AI යොදාගෙන අනිත් රටවල මේ යොදා ගන්නවා. ඉතින් කොහොම හරි මේ ඒ ඔරලෝසෝ දාලා තියන්නේ මේ අපි එච්චර ට්‍රැෆික් ලයිට් වලට කැමති හින්දානේ. ඉතින් අපි දන්නවා අපේ රියදුරු මහත්තුරු අපි වුණත් කවුරු වුණත් මේ ට්‍රැෆික් ලයිට් මග ඇරලා තමයි පාරවල් වල යන්න කැමති.
0: අනිවාර්යයෙන්.
1: එක සීරුවට යන්න කැමති.
0: ඔව්.
1: ඉතින් ට්‍රැෆික් කියන්නේ ට්‍රැෆික් ලයිට් වගේම හරි කනස්සල්ලට හේතුවක්. ඒව මොනවත් නැතුව ෂපාන් එකේ. ඔව්. එහෙම ට්‍රැෆික් ලයිට් එහෙම වැඩිය නැතුව. හැබැයි නාගරික සුපෝගභෝගී ජීවිතයක් කුමාරයෙක් විදියට ගෙවන්න ඕනේ නම් තැනක් තියනවා. වැඩි දුරක නෙමේ කොළඹින්දම් බැලුවා.
0: ඔව්. කොළඹින්දම් බැලුවොත් වැඩි දුරක නෙමෙයි, මේක කොහෙවත් නෙමෙයි, ගම්පහ.
1: ගම්පහ. පැලස් කියලාමයි එතෙන්ට
0: කියන්නේ. ද පැලස් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල්, අධිවේගී මාර්ග මේ හැම දෙයකම ළඟින් තමයි තියෙන්නේ අර නොවාකියෝ වගේ. ඒක නිසා මෙතන ජීවත් වෙනවා කියන්නේ ඔයාට හරි ලේසි වාගේ වැඩ ටික ඔක්කොම කරගන්න. ඒ වගේම තමයි මේ නුවර පාරට මීටර් 100යි තියෙන්නේ. ඒ වගේම වටපිටාව හරිම නිස්කලංග. අර අපි හැමතිස්සෙම කියනවානේ අපිට කොළපාට ඕනි කියලා. රිලැක්ස් වෙන දවසේ මහන්සිලා ආවට පස්සේ පොඩක් කොළපාට තියෙන පරිසරයක ඉන්න අපි හැමෝම කැමති. ඉතින් ඔයාට ද පැලස් එකකින් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගත්තොත් මේ බිසි ලයිෆ් එකට ගැලපෙන විදියට ලේසියෙන් ගමනාගමන ඒවටත් හරියන විදියටම ඒ වගේම තමයි ගෙදර ආවම රිලැක්ස් එකේ ඉන්නත් මේ දෙකම ඔයාට ගන්න පුළුවන්. ද පැලස් එකේ අපාර්ට්මන්ට් එකක් ඔයා ගත්තොත් දැන් තියෙනවා නිදන කාමර දෙකේ අපාර්ට්මන්ට්ස් තියෙනවා, තුනේ ඒවා තියෙනවා. ඔයාට ඕන එකක් තෝරගන්න පුළුවන් ඔයාගේ රික්වයර්මන්ට් එකට අනුව. හරිම සීමිත ප්‍රමාණයක් අපාර්ට්මන්ට්ස් ඉතුරු වෙලා තියෙන එක නිසා ඉක්මනට කෝල් එකක් දෙන්න 0711-623-2-7 0713-2-7 අදම කෝල් කරන්න. ඊට පස්සේ මේ අපාර්ට්මන්ට්ස් නිකන් හරි ඉවර වුණොත් අපිට බනින්න එපා.
1: අන්න ඒකනේ.
0: ඔව්.
1: අපිට බැලලා කිසිම වැඩක් නැහැ.
0: වැඩක් නැහැ. බැම්ම කෝල් එකක් දෙන්න.
2: Okay, now listen up. We're going to tell you a story. A story about four guys

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
1: දෙහතයි විනාඩි 51යි දැන්.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.7626.222 Prime Residences.
5: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්න.
6: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශපේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.7013336.
8: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.7126.222 Prime Residences.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවණගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවණගල 0.7732 273 540.
4: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මොටොස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් දවස් 4 වෙනකන් ගින්දර හැන්දෑව විජානු. ජානු.
3: FM 95 94.8 Net FM Divaina Pura.

0: FM 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: වේලාව 8:00

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විපස්සුමා ඇත් නියුස්.
3: අයිබෝවන් ජනතා

0: අත්අඩංගුවට. එහිදී සොයාගෙන ඇති හෑෂ් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි දසලක්ෂයකට ආසන්න බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. සැකකරුවින් සිදු කළ ප්‍රශ්න කිරීමලදී අනාවරණය වී ඇත්තේ මොහු දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සහ දැනට ඉතාලියේ සිට මද්‍රව්‍යජාලයේ මෙහෙවන මල්ක නැමැත්තාගේ ප්‍රධාන අනුගාමිකයෙකු බවයි. අත්අඩංගුවට ගත් සැකකරු මද්‍රව්‍ය තොගය සමග විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. මිලඟනෙත් නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 net fm

0: පදදිනකට හරි කල්පනාවෙන්ය දැන් රතු පත්වූනා ඔයා දැක්කෙන නේ ඒක තමයි. දැන් මේ ලොකු හාවක් වුවක් යනවන දැන් අර අලුත්තෙන් මොකක්ද පතුල පහල මේ මෙට්‍රෝ බස් එන එක පිළිබඳව ලොකු හාවක් වුවක් යනවා. ඒක හොඳයි, එහෙම රටකට අලුත් දේවල් එනකොට එහෙම සංවාද ඇතිවෙන එක හොඳයි,
1: මිනිස්සු කතා වෙන්න
0: ඕනේ. ඔව්. ඉතින් කොළඹ නගරය කියලා කියන්නේ පැරිස් නුවර වගේ ට්‍රෑම් කාර් තිබිච්ච නගරයක් මේක. අර කොළඹ නගර රෑට පැරිස් නුවර වාගේ පේනවා, කැඩුණු ට්‍රොලි බස් කබලකට වෙලා කොල්ලො නටනවා, එහෙම කියලානේ සින්දුවේ තියෙන්නේ නේද? ඉතින් එහෙම මේ මොනවද ගෑස් ලාම්පු පත් වෙලා තියෙනකොට ට්‍රොලි බස් ගිය ට්‍රොලි බස් කියලා කියන්නේ අර විදුලියෙන් ගමන් කරන රේල් පිළි වල ගමන් කරන බස්. තාමත් ඔය මේ බෝගාහන්දියේ එහෙම ඉස්සර මට මතකයි ඔය ඒවා නැති වුණෙන් පස්සේ රේල් පිරි මතුවෙමින් තිබුණා. හරි, කොහොම හරි දැන් මෙට්‍රෝ බස් සර්විස් එක දැන් සැප්තැම්බර් මාසේ ඉඳන් තවත් අලුත් විදිහකට ඉම්ප්ලිමන්ට් වෙනවා. දැන් අර චීන ඉඳන් බස් 104ක්ද කොහෙද කැනලා දිනවා. මෙන්න මේවා තමයි රූට්.
1: රයිට්.
0: ඈ දැන් මෙට්‍රෝ බස් එකේ AC එකේ පතුල පහල බස් එකට ගොඩ වෙලා අර නිකන් යුරෝපයේ දියුණු නගරයක ලන්ඩන් නුවර යනවා වගේ පැරිස් නුවර ගමන් කරනවා වගේ
1: සැප්තැම්බර්
0: මාසේ ඉඳලා මේ ටිකක් වැඩියෙන් ගෙව්වත් මේ යන්න අවස්ථාව තියෙනවා.
1: ඇයි ෆෝ අපිට ටැප් කරලා ගෙවන්න පුළුවන්?
0: ආ ටැප් කරලත් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මේ අර වතුර ටැප් එක ඇරලා වගේද?
1: නෑ අර ඇප් එක තියෙනවානේ.
0: ආ ඇප් එකෙන් එතකොට අතේ සල්ලි නැතත් නේද?
1: ඔව් හරියට හරි සල්ලි ලෝඩ් කරගෙන ඇප් එකට ඔයාලට ගිහිල්ලා නගිද්දි ස්කෑන් කරන්න තියෙනවා. අය බහිද්දි ස්කෑන් කරන්න.
0: හරි දැන් දැන් මේවා යන පාරවල් මොනවද? දැන් ඔය බස් 7යිද කොහෙද වැඩ
1: කරන්නේ?
0: ඔව් දැන් අලුත් පාරවල් තමයි. දැන් මේවා අර 138 224 100 101 වගේ නම්බර නෙමෙයි මේවට තියන්නේ. CM 01 කලම්බෝ මෙට්‍රෝ ළමයෝ CM මතක තියාගන්න. CM 01 කියන නම්බරේ තමයි මේ බස් එක එන්නේ. මාකුඹුරේ ඉඳන් පිටකොටුවට යනවා.
1: මාකුඹුර කොටුව පන්නේ පිටි කලල්ගොඩ හන්දේ තලවතුකොට ඉසුරුපාය පාලම් තුනන් හන්දේ සෙසිරිපාර නයිට් රාජගිරිය කාසල් රෝ සිංගර්මගා විජේරාම් ටවුන් හෝල් මරදාන්න පිටකොටුව කොළඹ කොටුව. ආ ඔය මා සිකුරාදට ගෙදර යන එකයි. ආ මේකද? ඔව් කොටුවේ නම් මාකුඹුරටත් තියෙනවා. මාකුඹුර කොන්දොස්තර මල්ලි වගේ ගම කාටවත් තේරෙන්නේ නැතුව එන්නේ කොටුව පිටු වගේ. මාකුඹුර කොටුව පන්නේ පිටි කලල්ගොඩ හන්දේ තලවතුකොට ඉසුරුපාය පාලම් තුනන් හන්දේ සෙ
0: 2 Millennium City සිට කොළඹ කොටුව දක්වා යන බස් එක. Millennium City අතුරුගිරිය රෝහල අතුරුගිරිය නගරයේ නිස්කෝසාප්පෝ හෝකන්දරහන්දිය අරංගලහන්දිය මාළඹේ බස් නැවතුම්පොළ තලාහේනහන්දිය තලංගමහන්දිය කොස්වත්ත සෙස්සිරිපාර නයිටා රාජගිරිය කාසල් රෝහල බොරැල්ල YMBA ටවුන් හෝල් විෂන් කෑග් ගාව යූනියන් ප්‍රදේශ නවලෝක බස් නැවතුම්ම රීගල් සිනමා හල කොළඹ කොටුව.
1: රයිට්.
0: හරිද? ඊළඟට CM3 එක.
1: 3 එක.
0: කඩවත සිට මාගමුර දක්වා මාගමුර කොට්ටාව පන්නිපිටිය මාර්ගම අපේක්ෂා රෝහල මාර්ගම නාවින්න විජේරාම හන්දිය නුගේගොඩ කිරුළුපන දෙල්කඳ හන්දිය නාරායණපිට රෝහල් හන්දිය යුදමුදා රෝහල බොරැල්ල බොරැල්ල තැන් දෙකක නවත්තනවා කැම්බල් පාක් දෙමටගොඩ ඔරුගොඩවත්ත තොරණ හන්දිය කැලණි විශ්වවිද්‍යාලය කිරිබත්ගොඩ මාරහන්දිය කඩවත කඩවත දක්වා ඒක එනවා ඊට පස්සේ දෙමටගොඩ සිට පානදුර දක්වා
1: රයිට්
0: දෙමටකොට දුම්රිය ස්ථානයේ ගාවින් තමයි පටන් ගන්න අර පාලමේ යටින් ඈ බොරැල්ල YMB එක ගාව නවත්තනවා බොරැල්ල නවත්තනවා ඉන්ඩිපෙන්ඩන්ට් සාකෙඩ් එක ගාව නවත්තනවා තුම්මුල්ල හන්දිය නවත්තනවා බම්බල පිටිය නවත්තනවා වැල්ලවත්තේ නවත්තනවා විලියම් හන්දිය නවත්තනවා දෙහිවල ගල්කිස්ස මැලිබන් හන්දිය රත්මලාන ටෙක් එක ගාව ගොළුමඩ මහන්දිය මේ නම පාවිච්චි කරන්න එපා කියලා ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බා.
1: ඔව්.
0: දැන් එතන වෙන මොකක් හරි නමක් පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒ ඉස්කෝලේ කට්ටිය ඉල්ලලා තිබ්බා.
1: ඔව් ඇත්ත.
0: හරි නෑනේ.
1: එතන බෝඩ් එකේ තියෙන ඒවා වෙනස් කරලා තිබ්බා.
0: වෙනස් කරලා තිබුණේ. හැබැයි මේ මන් දන්නේ නැහැ මෙච්චර නූතන එකක් හදපු කොළඹ මෙට්‍රෝ එකට ඇයි ඒ වගේ නමක් එතනට දැම්මේ කියලා. ඒගොල්ලොන්ට අපි කියමු වෙනස් කරන්න කියලා. ගොළුමඩ මහන්දිය කියන නම දැන් වෙනස් කරලා තියෙන්නේ. ජර්මන් ටෙක් අඟුලාන. කටු බැද්ද හන්දිය. මෙන්ඩිස් පටුමග රාවතාවත්ත. මොරටුව කොරලවැල්ල. එගොඩ උයන. ජයන්ති මාවත. පාලම් හන්දිය. මානා මහන්දිය. පානදුර මෝලික රෝහල පානදුර. හරිද? බත්තර මුල්ලේ සිට ඒකල දක්වා එකක් යනවා.
1: රයිට්.
0: කිලෝමීටර් 29ක්. එතන මෙන්න මේ 30ක්. 30ක්. තනංගම ඩිපෝ, බත්තරමුල්ල හන්දිය, සෙස්සිරිපාය, නයිට, නයිට එක ගාවින් ඔක්කොම යනවානේ.
1: ඒගොල්ලෝ ඔප්ෂන් ගොඩයි.
0: ඔප්ෂන් ගොඩයි ඒගොල්ලන්ට. ඕ රාජගිරිය, ඒහ රාජගිරිය, කාසල් රොයල්, බොරැල්ල, කැම්බල් ඒ ඔක්කොම හැම එකටම සෙට් වෙනවා.
1: ඕන පැත්තකින් නගිනවා. ඕ
0: කැම්බල් පිටිය, දෙමටකොඩ, පෑලියකොඩ, නව කැලණි පාලම, පෑලියකොඩ, හේකිත් හන්දිය, වත්තල, හැඳල, මාබෝල, මාමාගේ කඳාන, වැලිගම් පිටිය, ජායල, CTB හන්දිය ඒකල.
1: රයිට්.
0: හරිද? ඊළඟට කොල්ලු පිටිය වටරම් මාර්ගේ.
1: රයිට්.
0: කොල්ලුපිටිය ලිබර්ටි බස් නැවතුම් මහජන පුස්තකාලය නගරශාලාව නිලුම්පොකුණ නිදාශ්‍රස්රේ ජාවත්ත පාර ජාවත්ත හයිඩ්‍රාමණියක් ගාව නාරායම්පිට ඇන්ඩර්සන් ෆ්ලැට් හැව්ලොක් ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත වැල්ලවත්ත බම්බල පිටිය ආයි කොල්ලුපිටිය ඒක රවුමක් කියන්නේ ඔන්න කාට හරි මේ සිටි ටුවර් එකක් යන්න ඕන කොල්ලුපිටිය නේද ආයි බම්බල පිටිය හරහා එන්න පුළුවන්
1: ඒක මේ කොළඹ ඇතුලේ
0: එකනේ මට රවුම් මාර්ගය කැස්බෑව සිට පිටකොටුව දක්වාත් එකක් එනවා මාකම්ර කැස්බෑව පිළියන්දල් බස් නැවතුම ලංකා 5 බැක්ටරිය වීරසිංහ මහත වේරෑර බොරලැස්කම රත්න පිටිය පැපිලියාන කළුබෝවිල රෝහලාසල හැව්ලොක් රෝයල් ඉන්ස්ටිටියුට් එක ගාව BRC හන්දිය තිමිරිගස්සය තුම්මුල්ල කොළඹ විශ්වවිද්‍යාලය ටවුන් හෝල් ගාමිණී හෝල් ලේක් හවුස් බස් නැවතුම කොළඹ කොටුව පිටකොටුව අන්න ඔය ටික තමයි එන්නේ මේ ඉතින් අපේ net news එකට ගියන් පස්සේ ඕව වැඩිපුර බලා ගන්න පුළුවන් මං ඉතින් කිව්වේ net news බලලා තමයි නේ මගේ වගේ කිව්වේ
1: බම්බල පිටියේ ඉඳන් මාගමුරට එකක් දාන්න බැරිද
0: නැහැ අපි කියමු නෑ ඒක තොවිට වැඩිය තිබ්බා පාරවල් සමහරවල්ලාට තව 50ක් ගේන්න ගිය කැබිනට් අනුමැති හම්බලා තියෙනවානේ ඉතින් ඔය 50වම මේ තව මාර්ගවලට ඔක සෙට් වෙයි ඊට පස්සේ මෙට්‍රෝ ඒ යන්න තියෙන්නේ
1: නේද? ෂපාන්නේ කියන්නේ.
0: ඔව්.
1: ඇත්තටම මාර් එක්ස්පීරියන්ස් යනවා.
0: ඔයා නිතරම යනවනේ නේද?
1: මම සිකුරාදට පුළුවන් තරම් විදියට මම try කරනවා අල්ලගන්න මෙට්‍රෝ එකක්.
0: අනිත් ඒ බස් එක කොහෙ තියෙන්නේ කියලා app එකෙන් බලන් ගන්න
1: පුළුවන්. පුළුවන්. මග එද්දි අපිට time කරලා ඒ hold එකට යන්න පුළුවන්.
0: දැන් කොළඹ විශ්වවිද්‍යාල ගානොත් එකක් යනවා.
1: ආ ඒකනේ. දැන් මම තව ළඟින් නගින්න පුළුවන්. මම නැත්තම් නගින්නේ town hall එකෙන්. මේ ඉතින් ඇත්තටම මාර් එක්ස්පීරියන්ස් ඒක වඩා නිදහසේ යන්න පුළුවන් AC එකේ. මේ හොඳයි. ඉතින් යුරෝපේ වගේ රටවල් වල තියෙන දේවල් ලංකාවේ මිනිස්සු අත්විඳින්න හම්බෙනවා කියන්නේ.
0: ඉතින් යුරෝපේ කට්ටිය ඕවා ඔක්කොම හැදුවේ ලංකාව වගේ රටවල් වලින් අරන් ගිහිල්ලා
1: නේද? බලාගෙන ගිහිල්ලා
0: නේද? බලාගෙන ගිහිල්ලා නෙමෙයි අපේ ඔක්කොම දේවල් අරන් ගිහිල්ලා තමයි යුරෝපේ හැදුනේ.
1: ඕ ඒකනේ ඒකනේ අපි ඔයාට අත්විඳිච්චයක් කරගන්න.
0: ඒකනේ.
1: ඔව්. හරි අපි බස් ගැන කතා කරපු නිසා.
0: සෙන්ටිග්‍රේඩ්ලත් බස් වල කට්ටිය පැටවුණේ නේද කාලයක්?
1: කාලයක් පැටවුවානේ ඒක අහන්න ඕනි කියලා හිතුවා.
0: ඔව්.

0: උදේ 8 විනාඩි 7යි යල්ගට ආමේ වෙලාව.
1: මම බලෝ බස් එක නවත්තන්න නැතුව යන්නේ මොකද කියලා.
0: පොඩක් පස්සේ බ්‍රේක් නැතුව ගියා පොඩක්.
1: ඒක තමයි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 8 විනාඩි 18යි දැන්
6: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
8: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114.667.222 අමතන්න.
9: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මනව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අදම අමතන්න 0.74.277.228.21
10: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
12: රසට ගුණට උයන්න. පිටේ 3-5.
13: කඩේත් ලොකු කරලා නේද?
14: නැතුව සර්. LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
13: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residencies.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: උදේ 8 විනාඩි 24 අයල්ගොටාව මේ වෙලාව.
1: ඊය අපි ඉංග්‍රීසි වචනයක් හඳුන්ලා දුන්නානේ සිංහල ජනතාවට නේද?
0: මොකද්ද?
1: මෙච්චර කල් පපඩන් එක කකා
0: හිටියේ. ඔව්, කරි.
1: කරි බිස්කට්.
0: කරි බිස්කට්. කරි බිස්කට් එකක් බදගෙන කන්න කියලා කිව්වනේ.
1: ඊයේ කිව්වනේ ඉතින් මේ මේ ඒක ආපු බෝධෙනෙක් මම දැක්ක අපිට ස්තුති කළා. ආ, ඒකද? මම ඉඳන් කිව්වා ඒ වගේම කටවල් ඇරලා දිනවා පපඩමක් කුඹන්න පුළුවන් සයිස් එකට.
0: කරි
1: බිස්කට්. අනේ කියලා දැන් කවුරු හරි කරි බිස්කට් කිව්වොත් මේ මෙතනින් පස්සේ පපඩම් තමයි ඈ. ඔව්. ඉතින් පපඩම්ම කකා ඉඳලා හරියන්නේ නැහැ නේ.
0: පපඩම්ම කකා ඉඳලා
1: තව විජේ ප්‍රොඩක්ට් තියෙනවා.
0: පපඩම්ම කකා ඉඳලා හරියන්නේ නැහැ. පපඩම්මට ගැලපෙන විදිහට ඉතුරු කෑම ටික හදාගන්න ඕනේ. ඉතුරු කෑම ටික හදාගන්න යද්දී ඔයාට හිතෙනවා මේක මම තුන පහ හරියට දැම්මද? ඔය එක එක ප්‍රශ්න හිතනවා වැඩි වුණාද අඩු වුණාද? ඕවා වැඩි හිතන්න දෙයක් නැහැ. විජේ මස් කරි තුන පහ එකක් හරි, මාළු කරි තුන පහ එකක් හරි දාලා චිකන් කරියක් හරි, මාළු කරියක් හරි හදාගත්තොත් මොකද දන්නවද නෝ? මේකේ ගානට බැලන්ස් කරලා රස පදම හදලා තියෙන්නේ. වාඩ මේක දාලා තියෙන්නේ උයන්න විතරයි. එතකොට අර මේ කොහොමද ඔයා මෙච්චර හොඳ චිකන් කරි එකක් හැදුවේ වගේ එකක් අහගන්න ඕනේ නම්
1: ඔන්න වැඩි.
0: ඔව්.
1: ඔන්න වැඩි.
0: විජේ මාස් කරි තුන පහක් හරි, මාළු කරි.
1: ඔය රෙසපි එක දුන්නේ net fm algo town එකෙන් කියලා කියන්නේ ඒ ඇති.
0: කියන්නේ ඒ ඇති.
1: ඔය වගේ මාර රෙසපිස් ඒගොල්ලෝ දෙනවා. මේ 7-10 අතර කියලා කියන්නේ ඒ ඇති.
0: තනින් ක්‍රෙඩිට් එක දාගන්න එපා. අපි කිව්වා කියලා කියන්න.
1: කියන්න පොඩ්ඩක්.
0: මේ එහෙම හදලා පොඩ්ඩක් ඉම්ප්ලිමන්ට් එක අරගෙන පස්සේ කියන්න මේ අපි ඇල්ගෝ ටවුන් එක අහලා විජේ ප්‍රොඩක්ට්ස් අරගෙන හදපු නිසා තමයි අද රස කියලා. හැබැයි WP ලාන්ච් නේ බල්ල ගන්න මතක් කරනවා. මොකද වෙන වෙන ඒවට රැවටිලා රස ආවෙ නැතුනහම අපිට මුකුත් කියන්න එපා. නේද නෝ?
1: අනිවාර්යෙන්.
0: රයිට්. ඊට පස්සේ අපි යනවා මතක් කරන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන. ඊයේ මේ නුව හරි ලස්සන කතාවක් කිව්වා මේකට. රයිනෝ කෙනෙක් වගේ කියලා.
1: ඔව්.
0: රයිනෝල හරි ශක්තිමත් නේද? ඉතින් රූෆින් ෂීට් එකකුත් අනිවාර්යෙන් ශක්තිමත් වෙන්න ඕන. මොකද ඒ ඔයාට මේ සෙවන දෙන දෙන්නේ නේ. වහලනේ. ඒතර වහල කවුලුවට කඩාගෙන
1: සෙවන දෙන්න පුළුවන්. ඉතින් තල්ලත්තක් කරගෙන ගියත් සෙවන දෙන්න පුළුවන්. ඉතින් අපි අර ඩියුටබිලිටි එක බලන්න බෑනේ. කල්පවැත්ම
0: බලන්න ඕනේ. මොකද ඔයා රූෆින් ෂීට්ස් කියන ඔයාගේ වහලට ෂීට්ස් දාලා මාස දෙක තුනකින් ආය අලුත් කරනවා.
1: මාස දෙක තුනකින් මේ දැන් ඔය තල්ලතු හේලි කරත් සාමාන්‍යයෙන් මම හිතන්නේ මාස දෙක තුනකට හැටිය තියාගන්න
0: පුළුවන්.
1: ඉතින් සමහර ඇස්බස්ටස් ෂීට් තියෙනවා මාස දෙක තුනක්වත් තියාගන්න බෑ.
0: ඔව්. ඒක නිසා තමයි කියන්නේ ඔයාලට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් මා දාන්න කියලා. දැන් ඒකේ උඩින් එනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක්. මේක නිසා වතුර රැඳෙන්නේ නැහැ ෂීට් එකේ. ඒක නිසා ඔය දියසෙවල පාසි ඇල්ගි වර්ගයම බැඳෙන්නේ නැති නිසා ඔයාලට කාලයක් ෂීට් එක පාවිච්චි කරන්න පුළුවන්. අර පරණ පාට වෙන්නේ නැතුව, දිරන්නේ නැතුව. ඒ වගේම තමයි අනිත් පැත්තේ ඇතුල් පැත්තෙන් එනවා මේ මැටි ලේයර් එකක්. මේ මැටි ලේයර් එක නිසා ඔයාගේ ගෙදර ඇතුළ තියෙන සිසිලස රඳව ගන්න පුළුවන්. රස්නි කාලෙට එහෙම ඔයාට හිත හොඳ වෙලාවට අපි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දැම්මේ කියලා. කෝල් එකක් දෙන 1396 රයිනෝ ලගේ හොට්ලයින් එක. කෝල් එක දීලා වැඩි විස්තර දැනගන්න, ඔයාගේ ළඟමින නියෝජිතයාගේ විස්තර තවට දැනගන්න පුළුවන්. නැත්නම් ළඟමින හાર્ඩ්වෙයාර් එකට යන්න. ගිහිල්ලා අහන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තියෙනවද කියලා. රයිට්. ඊට පස්සේ ඔයාට මතක් කරනවා අද බදාදා සතියේ මැද දවසනේ ගෙදර බඩු ටික ඉවර වෙලා ඇති. ඒක නිසා යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. ගිහිල්ලා ඔය ගෙදර කුසියට ඕන දේවල්, ඒ වගේම ක්ලීන් කරන්න ඕන දේවල්, ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. දැන් තියෙන අතුරුගිරියේ මුල් ඒරියාවේ ගනේ මුල්ල, නාරම්වල, ගම්පොළ, ඒ වගේම තමයි මාතලෙත් තියෙනවා. ඉස්සරහට තව තව තැන්වල එනවා. දැන් ඔයා බොරි වෙන්න එපා, ඔයාගේ නගරෙම නැත්තම් කියලා ඉස්සරහට එනවා. ඒක නිසා දැනට මේ ටවුන්ස් වල ඉන්න කට්ටියට පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා ෆ්‍රෙෂ් දේවල් අඩුවට ගන්න.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: උදෑසන විනාඩි 32යි දැන්.
2: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News දැන් නව මුහුණුවරකින් ඔබ වෙත. Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125 අමතන්න.
4: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
5: Downro inverter sheethakarana 120k wattam 90000 sita kuda paulakata maasika viduli paribhojaneya ekaka 15k pamana sieluma Downro pradarshanakara walin
6: wow laksha ganak wadina lassana bike ekak salli deelamata gatte
7: ei dannne nadda adumadu moolika gewimak kalama KD Rice Motor Company Private Limited eken dan leader 1 5 bike එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
8: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
9: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
5: Damro Vasara Meda Sale Nidana Kamara Kattala Sadaha Vishesha Vattam Sieluma Damro Pradarshanagara Walin
11: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0.11.437.12.50
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
0: FM Anupaha 94.8 Net FM Divainapura

0: උදේ 8යි විනාඩි 38යි ඇල්ගටාම වෙලාව රයිට් අද වෙලාව හෙමින් යන්නේනවා දන්නවද
1: ඇයි
0: එහෙම තමයි මගේ අර තියෙනවා ඇතුලේ ක්ලොක් එකක්
1: මේ එක එක දවස්වල එක එක විදිහට වාගේ වෙලාව ගමන් කරන්න හැබැයි මුළු ලෝකෙටම නම් ගමන් කරන්න එකම විදිහකට
0: නෑ දැන් හෙට Thursday නේ හෙට තමයි මගේ අර සයිකල් එක පටන් ගන්න happiness cycle එතකොට අද පොඩ්ඩක් වෙලාව හෙමින් යන්නේ හෙට ඉඳන් ඉක්මනට යන්න පටන් ගන්න එහෙම ඒවා තියෙනවා ඉතින්. හරි අපි මතක් කරන්න ඕනේ වාට දම්රෝ එකට යන්න කියලා. මොකද මේ දවස්වල දම්රෝ එකේ තියෙනවා mid year sale. හරිද නෝ? දැන් නෝවාගේ ගෙදරට බඩු ටිකක් ගන්න ඕන නම් යන්න අනිවාර්යයි.
1: මම මේ වීකෙන්ඩ් එක අනිවාර්යෙන් වෙන් කරගෙන ඉන්නේ.
0: ආ ඒකනේ. දැන් නෝවා ඔන්න යන්න හදනේ නෝවා ගියොත් ඔයගොල්ලන්ට ඉතුරු වෙයිද දන්නේ නැහැ.
1: නෑ තවත් දම්රෝ ප්‍රදර්ශනාගාර ලංකාවේ ඕන තරම් තියෙනවා දම්රෝ එකට ඕන තරම් ප්‍රමාණය සප්ලයි කරගන්න පුළුවන් කියලා අපි දන්නවා.
0: නෑ 160කට
1: ඉන්දියාවටත් බඩු දෙන්න පුළුවන් නෑ ලංකාවේ අපිට දෙන්න බැරිද?
0: නෑ 160කට වඩා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගේ ටවුන් එකේ අර කිව්වා වගේ කොළපාට බෝඩ් එකේ කළුයි සුදුයි වලින් ලියලා ඇති දම්රෝ ප්‍රදර්ශනාගාරයක් යන්න දම්රෝ එකට. මොකද දැන් තියෙනවා වාට ඔෆිස් ටේබල් 15000 ඉඳලා. ඒ වගේම තමයි ඔෆිස් චෙයාර්ස් තියෙන කාර්යාල පුටු 9900 ඉඳලා. ඒ වගේම ඉන්වර්ටර් ශීතකරණ තියෙනවා 20%ක ඩිස්කවුන්ට් එකකට. ඒ වගේම වාට තියෙනවා වොෂින් මැෂින් සහ ෆෝම් මැට්‍රස් දම්රෝ ෆෝම් මැට්‍රස් 15%ක ඩිස්කවුන්ට්
1: එකකට. අර ඔෆිස් චෙයාර්ස් කීයද කිව්වේ?
0: ඔෆිස් චෙයාර්ස් තියෙනවා 9900 ඉඳලා.
1: අර කැරක් කැරක් ඉන්න තියෙන පුටු නේද?
0: ඔව් අපේ ඔෆිස් එකලත් ගමුද?
1: නෑ අපි ඔෆිස් එක කොහමද තියෙන්නේ? ඔයාලා ඉන්න ඉන්නේ තේම එකකට. නෑ මම මේ වැළුවේ ඇත්තට මේ 9000 ගානට ඔෆිස් චෙයාර්ස් අරන් ගිල්ලි වෙලා මේ කැම මේසෙට තියන්න බැරිද කියලා.
0: කැරකි
1: කැරකි. හොඳයි නේද අයිඩියා එක?
0: හොඳ අයිඩියා එක. ඇත්තටම 9900ට ඔෆිස් චෙයාර්ස් ගන්න හම්බෙන්නේ නෑ වාට වෙන කොහෙද?
1: ඒක තමයි මම කිව්වේ. මේ ගෙදර මේ වෙන වෙන තැන් වලටත් ඔෆිස් චෙයාර්ස් ගිහිල්ලා තියන්න පුළුවන්.
0: කැරි
1: කැරි කතා කරගෙන ඉන්න පුළුවන් නේද?
0: විසිටර්ස්ලාට උනත් පාටි එකක් වෙලාවට අර පැත්තට මේ පැත්තට හැරිලා කතා කරනවා.
1: අන්න ඒකනේ. ඔෆිස් චෙයාර්ස් ගොසිප් කොච්චර අහන්න ඕනේද?
0: ඒකනේ.
1: උඩහ ගෙදර නැන්දගේ එකක් අහන්න ඕනේ, පහළ ගෙදර නැන්දගේ එකක් අහන්න ඕනේ. ඉතින් ඒකින්ද එහෙට මෙහෙට කැරි කැරි ගින්න නැතුව පුටු ඉඳගෙනම පුළුවන් ඒ ටික කරගන්න.
0: කරගන්න. ඒ වගේම තමයි නෝ දන්නවද දැව වලින් නිම වූ අල්මාරි තියෙනවා 30000 ඉඳලා.
1: දැව පෙනුම.
0: ඔව්.
1: දැව වලින් නිම වූ
0: දැව නිමාවෙන් යුතු
1: අන්න දැව නිමාවෙන් යුතු මොකද දම්රෝලා මේ මොනවද පරිසරය ගැන ඉතාමත් සංවේදී ආයතනයක් ඒකින්ද මේ දැන් දැව භාණ්ඩ පාවිච්චි කරනවා කියලා කියන්නේ එක්තරා ආකාරයකට පරිසර විනාශයට මුල පිරීමක්.
0: ඉතින්
1: ඒකින්ද දැව හැබැයි අපිට අර දැව වලින් හදපු ගෘහ භාණ්ඩයක් අල්මාරියක් ගේ ඇතුලේ තියෙනකොට පොඩි ඇස් වලටත් ලොකු තියෙනවනේ සහනයක්. ඉතින් ඒක දෙන්න ඒ ෆිනිෂ් එක අරගෙන හදපු අල්මාරි තියෙනවා.
0: අනිවාර්යෙන්. ඉතින් ඔයාලට මේ ටික ගන්න යන්න වෙනවා දම්රෝහිකට. දැන් මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා කොල්ලුපිටිය නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර වගේ ටවුන්ස් වල. අනිවාර්යෙන්ම මෙගා ප්‍රදර්ශනාගාරයක් නොවුනත් ඔයාගේ ටවුන් එකේ දම්රෝකක් තියෙනවා. යන්න දම්රෝහිකට ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා ගෙවන්න ගන්නත් පුළුවන්. යන්න කලින් මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන නම් www.damro.lk කට ගිහිල්ලා පොඩ්ඩක් බලාගෙනම යන්නත් පුළුවන්. ඒතරෝ අර හිතන්න යන කාලේ අඩුයිනේ. හරි ඊට පස්සේ අපි යනවා කොහෙද දන්නවද? The Palace ගම්පහ පැත්තට. ඔයාට පුළුවන් ඔයාගේ බබාගේ ඉස්කෝලෙට, හොස්පිටල් වලට, ඒ වගේම තව කොහෙද දන්නවද? අධිවේගී මාර්ග වලට.
1: ඔය ඔය ඔක්කොම මෙහෙමනේ. ඉතින් ගම්පහ ගැන නොදන්න පිරිසක් නැහැනේ.
0: නෑ.
1: දැන් ගම්පහ පැලස් ගැන නොදන්න පිරිසකුත් නැහැ.
0: ඉන්න විදියක්
1: නැහැ. ඔව්. ඉතින් ඒකනේ ගම්පහ කිව්වම සියලු සැප පහසුකම් සහිත නාගරික ප්‍රදේශයක්නේ. ඉතින් ඒ නාගරික ප්‍රදේශයේ බොහොම නිවිසනසින්ද නගරයක් මැද නිවිසනසට ඉන්න බෑනේ. පිටකොටුවේ බෝගහයට නිවිසනසට ඉන්න පුළුවන්ද?
0: බෑනේ.
1: හැබැයි මම කියන්නේ නාගරික සියලු පහසුකම් සහිතව නිවිසනසිල්ලත් සහිතව ඉන්න නම් ගම්පහ ප්‍රයිම් ලගේ පැලස් එක තමයි තෝරගන්න තියෙන්නේ.
0: පැලස් එක තමයි තෝරගන්න තියෙන්නේ. නුවර පාරට මීටර 100ක් දුරින් නිස්කලංක වටපිටාවක ජීවත් වෙන්න ඕන නම් ද පැලස් එකේ අපාර්ට්මන්ට් එකක් ඔයා අදම වෙන් කරගන්න. නිදන කාමර දෙකේ, ඒ වගේම තමයි නිදන කාමර තුනේ අපාර්ට්මන්ට්ස් තියෙනවා රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට. මේ මිලියන 25කට ඔයාට ඉඩමක් අරන් ගයක් හදන්න වෙන්නේ නැහැ නේ කවදාවත්. මේ තියෙන ආර්ථික තත්ත්වය අනුව ඒ නිසා කෝල් එකක් දෙන්න 0.71.6.2 0.71.6.2 බොහොම සීමිත අපාර්ට්මන්ට් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා අදම කෝල් එකක් දීලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Udaya Tai Minadi 48 Danna
2: Wasara 21 Pura Satya Samagin Janata Vishwasaya Dinu Net News Shaktimatwa Idiriyata
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: Tamro Wasara Meda Sale Sofa Sadaha Vishesha Vattam Kalpavathida Suwa Pahasuin Yut Sofa 69000 සිට සියලුම Tamro ප්‍රදර්ශනාගාරවලින්
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
6: කොල්ල කොට

0: ගලොතරයි මණ්ඩලය
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
2: Rhino Roofing within Hadunwa then Rhino Premier Jala Pradirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Vetivistra Sadha, Dhatunai Anuhaya Amatana.
3: Damro Wasara Meta Sale. Kama Mesa Katala Sadha Vishesha Vattam. Devamaya Kama Mesa Katala Asu Hadda Hasesita. Damro Wagaki Makta Sahitava.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
5: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0.47 31 33 540
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
7: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
8: අනේ මන්ද.
7: මේ ඔයා නොදන්නා වුණාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
8: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එනකන් විතරයි.
9: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
10: NetFM 4 වතේ.
11: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
12: හොට්ස්පොට් ඇයි
11: ඩේටා නෑ අනේ
12: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
13: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
14: We're ready for this war
15: squash the battle Hitler's Nazi Congress comes to an end
16: Together on a day of profound joy a soaring hope
17: The day a planet stops for a game
18: NetFM ALGO

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
2: වේලාව උදේ 9යි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: බැම් බැ අලුත් වන අලුත් පැයි දිවස්ම
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම කේසර. රත්මලාන ඥානේන්ද්‍ර මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද උදෑසන 6:20ට පමණ එල්ල වී ඇතිම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදු නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ නිවසට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර පුපුරා ගොස් ඇත්තේ එක් අත්බෝම්බයක් පමණක් බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයේ රැඳී සිටින නෙට් නිවුස් නියෝජිත දර්ශන් කානිල් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිලිස්ස පොලිසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි. පාතාල කලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් ප්‍රහාරය එල්ල කරන්නට දැයි සැක කෙරෙනවා. මේ අතර ඊයේ රාත්‍රියේ දෙහිවල කඩවත පාරේ ව්‍යාපාරික ස්ථානයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩිතැබීමක්ද ව්‍යර්ථ වුණා. බේකරි හිමිකරුවෙකු ඉලක්ක කරගනිමින් එම වෙඩිතැබීම සිදු කිරීමට උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේදී වෙඩිකරුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී බේකරි හිමිකරු

0: news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.

0: උදේ 9 විනාඩි 6යි අඟටම වෙලාව අපි ආවේ අපි අන්තිම පැයට.
1: ඔව් හැම කෙනාටම අන්තිම පැයක් තියෙනවා.
0: ඔව් නේ.
1: ඔව්. අන්න එතෙන්දි තමයි සමහර දේවල් මතක් වෙන්නේ.
0: අහහ.
1: එතෙන්දි වැදගත් වෙනවා goodwill එක.
0: Goodwill.
1: මොකද goodwill එක
0: කියන්නේ? හොඳ චේතනාව.
1: ඔව් කීර්තිනාම.
0: කීර්තිනාම.
1: ඔකේ. හරිද? Last will එක. ගුඩ් විල් එක හොඳට තිබ්බොත් හොඳ ලාස්ට් විල් එකකුත් තියාගන්න පුළුවන්.
0: පුළුවන්.
1: ලාස්ට් විල් එකට මොකද්ද කියන්නේ?
0: ලාස්ට් විල් එක මොකද්ද කියන්නේ?
1: අන්තිම කැමැත්ත.
0: කැමැත්ත.
1: අනේ මන්දා. මේ ළමයාට දැන් අපි මම එක ඉංග්‍රීසි වචනයයි ඉගැන්නුවේ.
0: ඔව්.
1: කරි බිස්කට් විතරයි දැන් හැම එකම උගන්වන්න වෙලා.
0: ඒක විතරයි දැන් පුළුවන්.
1: ඉතින් හොඳ කීර්තිනාමයක් තියෙන කෙනෙක් හොඳ අවසාන කැමැත්තක් ලියාගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ගුඩ් විල් එකක් තියෙන කෙනෙක්ට හොඳ ලාස්ට් විල් එකක් ලියා ගන්න පුළුවන් හෝ බැරි වෙන්න හරි පුළුවන්.
0: දැන්
1: ඉතින් මේ එහෙම goodwill last will ගැන කතාවක් තමයි මම මේ කියන්නේ.
0: right.
1: දැන් මම කියවනේ මේ අපි අන්තිම පැයට අවිල්ල දිනකොට අපි හැම කෙනාටම අන්තිම පැයක් තප්පරයක් මොහොතක් එනවා.
0: අනිවාර්යෙන් එනවා.
1: එතකොට මේ

0: එක මහත්තෙක්ට මෙහෙම අවසාන මොහොත ආවා. හැබැයි මේ මහත්තයා ගැන එයාගේ හිටිය දරුවෝ කවුරුවත් බැලුවේ නැහැ. මෙයාට ලොකු ධනස්කන්ධයක් තිබිච්ච මහත්තේ. මෙයා ඉතින් මෙයාගේ මෙයා සේවාවල් ලබා ගන්න උදවිය ඉන්නවනේ. එක්කෙනෙක් ඒ ප්‍රදේශයේ හිටපු පූජකතුමා.
1: රයිට්.
0: ඊළඟට ගණකාධිකාරියෝ මෙයාගේ account එක මේ ඔක්කොම බැලුවේ යා. ඊළඟට මෙයාගේ නීති කටයුතු කරන lawyer නීතිඥ මහත්තයා. ඒ තුන් දෙනාට කතා කරලා කිව්වා මගේ අවසාන කැමැත්ත හැටියට මං ගාව තියෙන කෝටි 3ක වත්කම්.
1: කෝටි
0: 3ක්. ඔව්. කෝටි 3ක් කියලා කියන්නේ ලක්ෂ 100 100 ඒවා 3ක් කියමුකෝ.
1: 300ක්.
0: ඔව් ලක්ෂ 300ක් තියෙනවා. හැබැයි ලක්ෂ 250ක් තිබ්බනම් මේ
1: පැලස් එකේ
0: අපාර්ට්මන්ට් එකක් කරන්න. ඒක 300ට තියෙනවා. 250 ඉඳන්ම තියෙනවා.
1: ඔව් අඩු මේක 250. ඔව්
0: මේ කාලේ පැලස් තිබුණේ නැහැ.
1: ඒක තමයි.
0: දැන් නම් ඔය එහෙම තියනවා නම් එක එක්කෙනාට දෙන්න යන්න එපා. කතාව අන්තිමටකන් අහගෙන ඉන්න.
1: ඔව්.
0: ඉතින් කොහොම හරි දැන් ලක්ෂ 300ක් තියෙනවා. ලක්ෂ 100ක් දුන්න පූජකතුමාට.
1: රයිට්.
0: දීලා ඊට පස්සේ තව 100ක් දුන්න ගණකාධිකාරිවරයාට. තව 100ක් දුන්න නීතිඥ මහත්තයාට.
1: රයිට්.
0: දීලා කිව්වා දැන් අර තුන් දෙනා හරි සන්තෝෂයි. දැන් කො නෑ නෑ ඔයගොල්ලන්ට තියාගන්න නෙමෙයි. මගේ දරුවෙක්ටවත් දෙන්න මම මේ ලෝකෙට දෙන්නේ නැහැ. මේ 300. ඔය තුන් දෙනාම කවර එක දාලා මම මැරුණෙන් පස්සේ පෙට්ටියට දාලා වල්ලන්න කිව්වා.
1: හරිද?
0: මේක හැබැයි මගේ දරුවෝ කිසි කෙනෙක්ට ඥාතීන් කිසි කෙනෙක්ට කිසිම කෙනෙක්ට දැනගන්න තියන්නත් එපයි කිව්වා. ඔය තුන් දෙනා විතරයි මේක දන්නේ. කියලා ඉවර වෙලා ඉතින් අර කිව්ව විදිහටම අවසාන මොහොතේ අර කවර තුන මේ දාලා පෙට්ටිය වහලා අර මහත්තයව වල්ලලා දැම්මා.
1: රයිට්.
0: කාලයකට පස්සේ වෙන තැනකදී වෙන මලගෙදරකදී ආයේ මේ තුන් දෙනා හම්බුණා. කවුද අර පූජකතුමයි
1: නීතිඥතුමයි
0: ගණකාධිකාරිතුමයි. මේ එතකොට නංගු අර මහත්තයාගේ අර අපි දෑපු සල්ලි දැන් දිරලා ඇති නේද? එහෙම කතාව පටන් අරගෙන මේ පූජකතුමා ඉදන් කොහේ තින් මට ඇත්තටම දෙවියන් ඉදිරියේ බොරු කියන්න බෑනේ. මම ඇත්තට මේ ලක්ෂ 100න් ලක්ෂ 30ක් අරගෙන ඒ මහත්තයාත් ඇත්තටම දිගටම උදව් උපදව් කරු මම පවත්වගෙන ළමා නිවාසයක් තියෙනවා. මේ මම ඒකට ගෙව්වා කියලා. මේක හදන්න යොදාගත්තා.
1: සල්ලි පාවිච්චි කරා.
0: මම ඉතින් ලක්ෂ 70යි දැම්මේ කියලා කිව්වා. ඊට පස්සේ ගණකාධිකාරිතුමත් කිව්වා දැන් පූජකතුමා මෙච්චර අවංක වෙච්ච එකේ මං බොරුවක් කියන කාර නෑනේ මටත් ඇත්තටම ඔය දෙන්නට කියන්න කතාවක්
1: තියෙනවා
0: මමත් මේ ඇත්තටම ඒ 100ම දැම්මේ නෑ මෙයා මගෙන් මේ මෙයාටත් මතක නෑ අන්තිම කාලේ වෙනකොට පොඩි ඩිමෙන්ෂියා තත්ත්වෙකුත් තිබිච්ච හින්දා මෙයා මගෙන් අරගෙන තිබ්බ ලක්ෂ 50ක් ණයට මං ඉතින් ඔක අහන්න කරන්න ගියෙත් නෑ
1: 50 ගත්තා
0: මං ඒ 50 අරන් 50ක් තමයි දැම්මේ කියලා කිව්වා. නීතිඥ මහත්තයාට සෑහෙන තරහා ගියා. මේ දවස්වල ඒගොල්ලන්ට සෑහෙන තරහා ගිහිල්ලා ඉන්න බව අපිට පේනවනේ නේද? හැමදාම නිවුස් වලට එන්නේ. ඒ වගේම සෑහෙන තරහා ගියා. තරහා ගල ඉඳන් කිව්වා මම හිතුවේ නෑ ඔයගොල්ලෝ කවදාවත් ඔය වගේ වැඩක් කරයි කියලා. මම නම් ඔය වගේ වැඩ කරන්න ගියේ නෑ. මම අර එයා කිව්ව විදිහටම ලක්ෂ 100ම පෙට්ටියට දාලා වැහුවා කියලා කිව්වා.
1: රයිට්.
0: ඔයා ලක්ෂ 100ම පෙට්ටියට දැම්මා? ඔව් මම චෙක් කරලා දැම්මා කිව්වා. අන්නේ ඔය නීතියන කෝලෝ වැඩ කරන්න ඕනේ.
1: හරි තින්නේක පැත්තකට හරි. නුවා කොහෙන් හොයා ගන්නවද
0: වන්දනා. ඒක තමයි අපිටත් එදී මේ වගේ මිනිස්සු හම් වෙනවනේ දෙයියනේ අපි ඉද්දෝ කවුවනේ.
1: ඔයයි මේ මොටිවේට් වෙන්න එපා.

0: FM Anu Paha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: දිනාමයයි විනාඩි 15යි දැන්
6: ලංකාවෙහි හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නෑ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට යන්න ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: ඩවුන්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩවුන්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: උදේ 9යි විනාඩි 24යි ඇල්ගොතෝමේ වෙලාව. රයිට්. දැන් නෝවා දන්නවද?
1: මොනවද? මම දන්නේ නැහැ නේ. ඉතින් වාතා මූ කිව්වේ නැහැ නේ.
0: නෑ පොඩි කතාවක් කියන්න හැදුවේ.
1: කියන්න කියන්න. මම ආසයි එක එක්කනාගේ කතා අහන්න.
0: කතා අහන්න නේ. මේ මම දැක්ක පොඩි නිවුස් ඇටයක් කල් මේක දැකලා මේ බ්‍රිටිෂ් කපල් එක බ්‍රිතාන්‍ය ජාතික ජෝඩුවක් හරිද නෝනායි මහත්තයයි මේ දැන් තියෙනවා අලුත් ට්‍රෙන්ඩ් එකක් ඈලි රිටයර්මන්ට් කලින් රිටයර් වෙන කට්ටිය අවුරුදු 40 35 විතර
1: රිටයර් වෙන
0: ඒගොල්ලෝ
1: විදිහට ජීවිතය ගත කරනවා නේද
0: ඒගොල්ලෝ ඒකට දැන් රිටයර් වෙලා සල්ලි ඕනනේ ජීවත් වෙන්න එතකොට ඉතින් ඒකට විදියක් හොයා ගන්න ඕනනේ මේ දෙන්නා
1: දැන් කාර්ය බහුල නොවනම එච්චර මුදලක් ඕනෙත් නැහැ ඉතාලම සරලව ජීවත් වෙන්න පුළුවන්
0: වෙන්න පුළුවන් එක්ස්ට්‍රීම් මේ ලයිෆ් කන්ඩිෂන්ස් වගේ එකට ගිහිල්ලා මේගොල්ලෝ පවුම් මිලියනයක් ඉතුරු කරලා හරිද කොහොමද දන්නවද හැමදාම පැක්ඩ් ලන්ච් අරන් ගිහින් තියෙන එක يعني ගෙදර මොන හරි අරගෙන අරගෙන මේ කෑම වැඩට අරගෙන යනවා එතකොට කඩින් කැරින්නේ
1: නැහැ
0: ඒ වගේම තමයි එලියෙන් තමයි ෆෝන්ස් චාර්ජ් කරගෙන ගෙදර එන්නේ ගෙදර විදුලිය පාවිච්චි කරන්නේ
1: නැහැ
0: වින්ටර් එකේදී හීටර්ස් පාවිච්චි කරන්නේ නැහැ ඒ වෙනුවට වැඩිපුර ඇඳුම් අඳිනවා ලේයර්ස් ගන්න වැඩි
1: කරනවා
0: ඔය විදිහට ඉතින් එක්ස්ට්‍රීම් විදිහට ඉතුරු කරලා තමයි ඔය මීන් දැන් ඔය 40 ඒගොල්ලෝ රිටයර් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ තවක් කියලා තියෙනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම ගෙදරට බඩු ගනින්දී ඩිස්කවුන්ට් තියෙන තැන්වලින් බඩු අරගෙන
1: තියෙනවා.
0: හරිද? ඒගොල්ලෝ අර නිකන් ලොකු ලොකු දේවල් ගෙදරට ගනින්දී එක සැරේට ලොකු ගාණක් වියදම් කරන්න නැතුව ඒ ගාණ ඉතුරු කරගන්න ඔෆර් එකක් තිබ්බොත් අගල් ගිහින් බල්ල ගන්නවා. ඉතින් ඒගොල්ලෝ දැන් 40 රිටයර් වෙලා පවුම් මිලියනෙකුත් ඉතුරු කරලා
1: ඉතුරු කරගන්න දැන් ඉතුරු ජීවිත කාලේ ෂපාන් එකේ ඉන්නවා
0: ෂපාන් එකේ ඉන්නවා
1: අර ජීවත් වෙච්ච විදිහම තමයි ඉතින් ජීවත් වෙන්න වෙන්නේ ඉතින් වෙන විදියකට ජීවත් වෙන්න බෑනේ දැන්
0: ඒගොල්ලෝ කියන්නේ ඒ ගාන දැන් ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා ඒගොල්ලෝ අර ට්‍රැවල් කරන්න ඒගොල්ලන්ට හොඳට දැන් සල්ලි තියෙනවා කියලා
1: ඔව් බොහොම සරලව අල්පෙච්චෝ ජීවත් වෙන්න පටන් ගන්න තියෙන්නේ
0: ඔව් ඉතින් ඒක කිව්වහම මට මතක් වුණේ ඔෆර්ස් තීල් බහම ෆස් මිස් කරගෙන නැහැ නේ
1: ඒගොල්ලෝ
0: ඔව් ඕගොල්ලෝ නත් කියන්නේ ඔෆර් එකක් තියෙනවා කිව්වොත් ටක් ගාල ගිහින් ගන්න අපි දන්නවා ඕගොල්ලෝ ඔෆර්ස් නම් මිස් කරන්නේ නැහැ කියලා
1: මේ දවස්වල මිඩ්ඩිය ඔෆර්ස් තියෙනවා
0: නේද? හරියට හරි. වසර මැද සේල් තියෙනවා දම්රෝ එකේ. ඔනෝට දැන් හරිම අඩුවට වෙන හිතා ගන්න බැරි ගණන් වලට ඔයාගේ ඉදිරියට ඕනම දෙයක් ගන්න පුළුවන්. කැම මෙසල කට්ටල තියෙනවා 87,000 ඉඳලා, ඔෆිස් ටේබල් තියෙනවා 15,000 ඉඳලා, ඒ වගේම තමයි සෝෆා තියෙනවා 69,000 ඉඳලා. ඒ වගේම ඔයාට දම්රෝ වොෂින් මැෂින්, දම්රෝ ෆෝම් මැට්‍රස් ගන්න පුළුවන් 15%ක ඩිස්කවුන්ට් එක. ඉතින් දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා දැන් ලංකාව පුරාම 160කට වැඩි වෙනවා. හරිද? ඔයාගේ ටවුන් එකෙත් අනිවාර්යෙන් තියෙනවා දම්රෝ ෂෝරූම් එකක්. ඒ නිසා යන්න ගිහිල්ලා මේ ඔෆර්ස් ටික හොඳට බලලා ඔයාට වාසි ඔෆර්ස් ගොඩක් තියෙන්නේ. ඒ නිසා ගිහිල්ලා ගෙදර පුරව ගන්න බඩු වලින්. තියෙන ඔක්කොම අලුත් කරගෙන පොඩක් රීෆ්‍රෙෂ් කරගන්න ගෙදර පෙනුම. ඉතින් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිතව ගෙවන්න ගන්නත් පුළුවන්. www.damro.lk එකට ගිහිල්ලා ඔයාට බලන්නත් පුළුවන් මොනවද ඔයාට තියෙන ඔප්ෂන්ස් කියලා. ඉගෙන සමහරුන්ට ගිය ගමන් ගන්න ඕන නිනුවා. එහෙම ගන්න ඕන කට්ටිය වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා
1: කලින් චෙක් කරගෙන
0: ලිස්ට් එකක් හදාගෙනම යන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි මතක් කරනවා අද දැන් උයන්න පටන් අරගෙන නම් ඔයා ළඟම තියෙන ඔය සිල්ලර කඩෙත් තියෙනවා සුපර් මාකට් එකෙත් තියෙනවා විජය ප්‍රොඩක්ට්ස් ගිහිල්ලා ගන්න මස් කරි 3-5 එකක් හරි මාළු කරි 3-5 එකක් හරි
1: අර බ්‍රිටිෂ් කපල් එකට මේවා කලින් දැනෙන්න ලැබුණා නම් මිලියනට වැඩි ඉතුරු කරගන්න
0: ඕනේ ඉතුරු කරගන්න පුළුවන් ඇයි මේ මස් කරි 3-5 එකේ ඔක්කොම තියෙනවනේ
1: තියෙනවනේ ලාබයිනේ ඔක්කොම එකට තියෙනවනේ
0: ඔක්කොම එකට තියෙනවා ඒක නිසා කරන්න තියෙන්නේ මේ ওই පැකට් එක අරගෙන දාලා චිකන් එකක් හරි මාළු කරි එකක් හරි හදාගෙන රසට බත් කන්න විතරයි. හැබැයි WP ලාන්ජ්නේ බලලම ගන්න කියලා මතක් කරනවා. මොකද මාකට් එකේ හොඳ දේවල් අනුකරණය කරනවා වැඩි. ඒක නිසා නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP කියලා තියෙනවද කියලා බලලම ගන්න කියලා මතක් කරනවා උගොල්ලන්ට. ඊට පස්සේ අපි යනවා මෙල්වා ස්ටිල් ගැන මතක් කරන්න. කන්ස්ට්‍රක්ෂන් එකක් වෙනවා නම් මොකක් හරි ඔයාගේ ගෙදර හරි ඔෆිස් ස්පේස් එක හරි කොහේ හරි මෙල්වා ස්ටිල් දාන්න කියලා මතක් කරනවා. මොකද කල් පවතින දේවල් හදන්න ඕන. හදලා මාස කීපකින් ඒක ඔයාට ආය අලුත් වැඩියා කරන්න වෙනවා නම් ඔයාගේ සල්ලි අපරාධ ඔයා ඉන්වෙස්ට් කරපු ගාණ අපරාධ. ඒක නිසා මෙල්වා ස්ටිල් දාන්න කියලා මතක් කරනවා. මොකද මෙල්වා එක ලංකාවේ එක නිසා

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
3: උදේ 9:00 විනාඩි 31 දැන්.
4: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News දැන් නව මුහුණුවරකින් ඔබ වෙත. Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නිලෝන්න එක් ගත්ත
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
10: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
11: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: බාර 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

0: ඔබේ 9යි විනාඩි 41යි අල්ගොටාම වෙලාව අපිට ඔන්න යන්න වෙලාවත් හරියාගෙන එනවා. ඊට කලින් මතක් කරන්න ඕනි අපි ইনফরমේෂන් ගැන හැමතිස්සෙම මතක් කරනවානේ. ඔයාට හරියට ইনফরমේෂන් දෙන්න අපි සැදී පැහැදී බැඳිලා ඉන්නවා. ඕගොල්ලෝ අපේ විශ්වාස කරපු නිසා ඕන net news අලුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව net news අංක 1ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට සවන් දෙන්න උදෑසන 6:45ට, දවල් 12ට, ඒ වගේම තමයි හවස 6:00ට. මේ තුන මිස් වෙනවා නම් බය වෙන්න එපා. අපේ පැයෙන් පැය news අපි ඒ පැයේ මොනවද උනේ, රටේ මොනවද උනේ, ලෝකෙ මොනවද උනේ කියලා ඔයාලට අප්ඩේට් තරම් එනවා. මේ ඔක්කොම මිස් වෙනා නම් ඔයාලට පුළුවන් net news YouTube නාලිකාවට හරි අපේ net news Facebook පිටුවට හරි යන්න. එහෙමත් නැත්නම් අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් www.netnews.lk ගිහිල්ලා ලෝකේ වෙන අලුත්ම දේවල්, රටේ වෙන අලුත්ම තොරතුරු හරියට නිවැරදිව දැනගන්න පුළුවන්.
1: ඔව්, net news එන්න කලින් මම මොනවද weather news එකක් කියන්නද?
0: කියන්නකෝ.
1: ඔව්, අද කොළඹට නම් යම් කිසි ආකාරයක පායන තත්ත්වයක් තමයි තියෙන්නේ. ජාත්‍යන්තර කාලගුණ විද්‍යා මේ තොරතුරු සඳහන් කරන විදියට සීගිරිය පැත්තටත් ඒක ඒ ආකාරයි. ඊළඟට කොහෙද මේ ගාල්ලට, ගාල්ලටත් අද එහෙම වහිනවා කියලා තත්ත්වයක් නෑ. මේ මං කිව්ව ප්‍රදේශ හැමයකටම වලාකුලින් බර අහසක් දකින්න ලැබෙනවා. පහුගිය දවස්වල නුවරට තමයි තද බල ලෙස වැසි වැටුනේ. අද දවසේ නුවර හිරු එළිය නම් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි වැස්ස වැටෙනවා කියලත් නුවර දැන් එහෙම පෙන්වන්නේ නැහැ. ජාත්‍යන්තර කාලගුණ වාර්තානුව අනුරාධපුරයටත් එසේමයි, යාපනයටත් එසේමයි, මඩකලපුවටත් එසේමයි, ත්‍රිකුණාමලයටත් එසේමයි. වහිනවා ත්‍රිකුණාමලයේ දවල් දෙකෙන් පස්සේ වහිනවා කියලා තියෙනවා. දැකින් පස්සේ හවස 6:07 විතර වෙනකම්ම වැස්ස තියෙනවා කියලා කියනවා. නුවර එළියටත් දවල් 1න් පස්සේ වැසි වැටෙන්න ඉඩ තියෙනවා කියලා තමයි කියන්නේ. බලංගොඩටත්, බලංගොඩට එහෙම වහිනවා කියලා පෙන්වන්නේ රෑට වහිනවා කියලා තියෙනවා. රෑ 11:00 විතර වහින්න පටන් ගන්නවලු. මීගමුවට අද වැලාකුළු බරිත දවසක්. පුත්තලමත් එහෙමයි. මොන්රාගලට අද හවස 1න් පස්සේ ඔන්න මොන්රාගලට වහිනවා හවස 6:07 විතර වෙනකම්. මේ ඉතින් ඕක තමයි අද ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. පහුගිය දවස්වල අනෝරහ වැහි වැටුණා. හැබැයි අද මුළු ලංකාවටම වලාකුලින් බර අහසක් තමයි දකින්න ලැබෙන්නේ. මොකද මේ දවස්වල කාලගුණය ගැන අපි නිරන්තර අවධානයෙන් ඉන්න ඕනේ.
0: ඒ වගේම තමයි නෝ මම දැක්ක මේ නිවුස් කීපයක්ම මේ මුහුදේ නාන්න ගිහින් ගිලෙන කට්ටිය මේ වැස්ස දාසලට මුහුද පොඩක් සැරයි. ඒක නිසා පරිස්සමින් නාන්න යන්න.
1: නොනා ඉන්න නාන්න තැන් තියෙනවනේ ඕන තරම්.
0: අනිවාර්යෙන්. කියන්නේ නාන්න safe නාන්න තැන් ඕන තරම් තියෙනවා. ඒ ඔයාලට පේනවනේ මුහුද රළුයි නම් රළුයි කියලා. ඒ වගේ තැන්වල නාන්න ගිහිල්ලා තවත් කෙනෙක්ගේ ජීවිතයක් උත් අමාරුයි දාන්න එපා. මොකද ඔබ බේරගන්නත් කෙනෙක් එනවා ඊට පස්සේ. හරි. ඉතින් මොන වැසි වැස්සත් ඔයාට තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්. රයිනෝ රූෆ් ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාලා නම් තියෙන්නේ ඔයාගේ වහලට. මොකද කාලයක් පවතිනවා, ඔයාට බය නැතුව දාන්න පුළුවන්. හයිඩ්‍රෝෆෝබික් කෝටින් එක නිසා වතුර උරා ගන්නෙත් නැහැ, ඒ නිසා දිරන්නෙත් නැහැ. ඒ වගේම තමයි දියසෙවල පාසි වගේ දේවල් බැඳෙන්නෙත් නැතර. කාලයක් ඔයාට ඔයාගේ වහල අද ඊයේ දැම්ම වගේ අලුත් විදියට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇතුල් පැත්තෙන් එනවා මැටි ලේයර් එකක්. මේක නිසා වගේ ගෙදර සිසිලසත් රැඳෙනවා. ඒ වගේම තමයි ඔයාට සිවිලිමක් ආයේ ඕනේ නැහැ. සිවිලිමක් ගැහුවා හා සමානවම ෆිනිෂ් එකක් ඔයාට ගන්න පුළුවන්. ඒ නිසා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම දාන්න කියලා මතක් කරනවා. 13:96 හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාට ওই තියෙන ප්‍රශ්න ටික 13:96ට කෝල් එකක් දීලා අහන්න පුළුවන්. රයිට්, එහෙනම් නෝ අපි යමු. යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි හිතමු ඉතින් හෙටවත් අපිට අචීව එක්කගෙන එන්න පුළුවන් වෙයි කියලා. දැන් කටිය ආල දෙබා කෝවනේ අපි අචී කියලා. මම ඒගොල්ලන්ට WhatsApp එකේ reply එකක් දැම්මා. අචීට ඕගොල්ලෝ කියන්න එන්න කියලා. දැන් ඇති කියලා සීගිරිල්ලල්නාව කීතියා. හරි, අපි හෙට පුළුවන් ඉතින් අචී උස්සගෙන එන්නම්. අදට අපි යනවා එතකන් පරිසමින් ඉන්න, අවදානෙන් ඉන්න, weather forecast එක අහන්න, නාන්න යන්න පාන වශයෙන් තැන්වල පරිස්සමින් සතුටින් ඉන්න. හෙට එනවා මම සාරා,
1: මම නුවා.

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත්
1: කාගෙත් නෙත් උදේ 9යි විනාඩි 50යි දැන්
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
3: ඩම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව
4: ඔයාගේ
5: අම්මයි තාත්තයි වගේ
6: ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadina Rhino Premier Roofing Sheet Fatty Vistra Sandha Dhatunai Anuhaya Amatana
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
2: Net FM Algo Town
9: Brought to you by
10: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
11: Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba
12: Melwa Eka Lankawa Eka
13: The Palace Gampaha Awasana Nivasa 25 Denma Katha Karanna 0.71 66 222 Prime Residences
14: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
15: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
3: ඩම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: දෙවන්ද රසන්. වතාවට අවසන්. යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මනිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
2: මන්තාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: Good morning! වේලාව උදේ 10යි.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් FM 95.8 දිවයින පුරා
1: නෙත් නියුස් ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155555 අමතන්න බෑන් බෑ අලුත් වන අලුත් බෑ විපස්සනා net news
4: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර ඉහළකොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළකොත්මලේ ජලාශය වාණ්ඩුවරට තුනක් අද අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. ඉහළකොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වූහොත් එම ජලාශයේ සෙසු වාණ්ඩුවරට ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ ඒකකයේ පවසන්නේ. දැනට විවෘත කර ඇති එක් වාණ්ඩුවරටුවකින් තප්පරයට ජලය ඝන මීටර 30ක් කොත්මලා ඔයට මුදා හරින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ. ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග සෙන්ට් ක්ලෙයා සහ ඩෙවොන් දියඇලිවල ජලධාරිතාවේද ඉහළ ගොස් ඇති බව net news නියෝජිතයින් පවසනවා. මේ අතර කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාණ්ඩුවරටු සහ මඩසොරුව අද උදෑසන විවෘත කෙරුණා. ඒ අනුව තප්පරයට ඝන මීටර 130ක පමණ සීග්‍රතාවයකින් අතිරික්ත ජලය කොත්මලා ඔයට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඊළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM

0: තින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011-37-12-50.
1: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
2: තා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි. ජනි එක දේ දුනුමාවත.

0: කිව්වොත් අපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුණු මාවත
2: මේ සද්ද බොහොම කරකයි
3: Good morning! සුබ උදෑසනක් වේවා. අද අගෝස්තු මාසේ 5 වෙනිදා බදාදා දවස. සතියේ මැද දවසරත් ඇවිල්ලා තියෙන්නේ. අපි පටන් ගන්න හදන්නේ තෑගි පිරුණු ෆන් ඉතිරුණු පැය 3 FM දේදුණු මාවත.

අද තිරින් සුපුරුදු විදිහටම තෑගි අරගෙන තමයි මේ පැතර ඇවිල්ලා තියෙන්නේ. දන්නවනේ ඉතින් සති පතා මුදල් තෑගි දිනන්න අවස්ථාව හම්බ වෙන වචනේ කකුරු ගලපන තරංගයත් ඔයාට අරගෙන තමයි net fm දෙයිදුරු මාවත දැන් ඔයාට අරගෙන එන්නේ අපි. ඉතින් මේ බදාදා දවසේ ඔයාට පුළුවන් මේ පැතර සුපුරුදු විදිහටම කෝල් එකක් අරගන්න. ඒ වගේම තමයි WhatsApp message එකක් දාන්න පුළුවන්. මම Facebook එක පැත්තේ post එකක් දාලා තියෙනවා. ඒ පැත්තට ගිහිල්ලා comment එකක් දාන්න ඔයාට පුළුවන්. දැන් මේ වෙනකොට අපේ තරංගයේ තත්වය කොහොමද? ඊයේ දවසේ මගෙත් එක්ක එකතු වුණානේ යාළුවෝ දෙන්නෙක්. කෙනෙක් කතා කරා අනුරාධපුරේ ඉඳන් දුලංජලී. ඊට පස්සේ අද දවසේ ඊයේ ආයි දෙවණියට එකතු වුණේ බඩල් කුඹුරේ ඉඳන් මංජුලා. මේ දෙන්නගේ තරගය කොහොමද තිබුණේ කියලා මං ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඉවරලා ගිහිල්ලා ආයෙත් පාරක් අහලා බැලුවා. ඒ අහලා බැලුවා මෙන්න බලේ අපේ දුලංජලී අනුරාධපුරේ ඉඳන් කතා කරේ. එයා වචන 30ක් කියනවා තප්පර 30 ඇතුලේ. ඒ වගේම තමයි බඩල් කුඹුරේ ඉඳන් කතා කරපු මංජුලා යන එන කියලා වචනයක් එනවා අකුරු දෙකේ. ඒක හන්දා යාට වචන 9ෙන් මැදින් අතර වෙන්න සිද්ධ වෙනවා. ඒ වුණාට තාමත් ලීඩ බෝඩ් එකේ ඉස්සරහින්ම මේ සතියේ තෑග්ග දිනා ගන්න ඉදිරියෙන්ම ඉන්නේ දුම්බර ඉඳන් අපිට කතා කරලා තප්පර 30 ඇතුලේදී වචන 36ක් කියපු අපේ අයේෂා. බලමු අද දවස තියෙනවා, හෙට දවස තියෙනවා, අනිද්දා දවස තියෙනවා. මේ සතියේ ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙන රුපියල් 5000 මුදල් තෑග්ග දිනා ගන්න කවුද කියලා මේ දවස් තුන ඇතුලේ තීරණය වෙන්න අවස්ථාව තියෙනවා. ඒකටත් මතක් කරන ගමන් අපි පටන් ගන්න හදන්නේ වාට සුපුරුදු net fm දේදුණු මාවත. මතක ඇතුව දැන් මේ දවස් වල වැහි තත්වයේ ආයත් පාරක් අඩුවීමක් දකින්නට ලැබෙනවා කියලා කියනවා. හැබැයි ඉතින් අර ප්‍රධාන ජලාශවල ගොඩාක් වාන්දරට එහෙම තාම ඇරලා තියෙන්නේ. ඒක හන්දා පරිස්සම් වෙන්න කියන දේත් මතක් කරන ගමන් ආඩ මතක් කරන්න ඕනි ලින්ක් natural පස්පංගුව මේ දවස් වල ඔයාගේ ළඟම තියාගන්න ඕනි දෙයක්. මොකද ඉතින් උණක් හෙම්බිරිස්සාවක් ඇඟේපත යමාරුවක් හිසරදයක් හැදුනා කියලා කියන්නේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්, ත්‍රීවිල් එකේ වෙන්න පුළුවන්. දවසේ වැඩ ටික කරගෙන යන්න සෑහෙන අපහසුතාවයක් නේක. විනාඩි 10කින් විනාඩි 15කින් ආඩ බොහොම ලේසියෙන් ලින්ක් natural පස්පංගුවක් හදාගෙන වීලා ඒ ඔයාට හම්බ වෙලා තියෙන ඔයාට හැදිලා තියෙන හැම ලෙඩක්ම අර මං ගේපු සෙම් ප්‍රතිශාව වෙන්න පුළුවන්, ඇඟේ පතේ අමාරුව වෙන්න පුළුවන්, ඊට පස්සේ කැස්ස වෙන්න පුළුවන්, උණ වෙන්න පුළුවන්, ඔය ලෙඩ රෝග වලට ප්‍රත්‍යක්ෂ සහනය අරගන්න පුළුවන්. ඒ හින්දාමනේ කියන්නේ ලෙඩක් දුකක් හැදුනට පස්සේ නැගිට ගන්නව නම් ලින්ක් natural පස්පංගුවම තමයි කියලා. අපි පටන් ගමු net fm දේදුණු මාවත. කෝල් කරන්න 0112 1153 63 63 WhatsApp කරන්න 0711 95 95 95 මං අද ප්‍රශ්නේ විදියට අහලා තියෙන්නේ ගෑනු ළමයින්ගේ නම් සින්දුවල සෑහෙන ගෑල් ළමයින්ගේ නම් තියෙනවනේ. එහෙම සින්දුවලදී ඇහිලා නැති ගෑල් ළමයිගේ නමක් ඔයා දන්නවනම් යන්න net fm Facebook fan page එකට මං දාලා තියෙන post එකට පහලින් comment එකක් දාන්න. මේ සින්දුවෙත් නේත්‍රා කියලා තියෙනවා. ඉතින් නේත්‍රා කියලා ගෑල් ළමයිනුත් ඉන්නවනේ. මම ජනී

ඔය හැම දුකක්මන ඇතිවෙලා යන්න බමුද හොඳ කෝපිය එකක්. හොඳ කෝපිය එකක් කියනවනං අනිවාර්ය මේ අර ලංකාවේ අපේම ස්වභාවික කෝපි ඇට වලින් නිෂ්පාදනය වෙන කෝපි කුඩු එකකින් හදාගෙන බොන කෝපිය එකක්ම වෙන්න ඕන. කෝපි එකක් බීල අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බඩේ අමාරු නැති කරගන්න එකද? නෑ නෑ නෑ නෑ, කෝපි කියලා කියන්නේ අපේ දවසම ප්‍රබෝධවත් කරගන්න අපිට හම්බ වෙන හොඳම අවස්ථාවක් ලබා දෙන හොඳ පානයක්. ලංකාවේ අපේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පිළිගන්න දෙයක් තමයි ලංකාවේ අපේම ස්වභාවික කෝපි ඇට වලින් නිෂ්පාද වෙන කෝපි වල තියෙන රසය සුවඳ ඒගොල්ලන්ගේ මුළු දවසම ප්‍රබෝධමත් කරනවා කියලා. නිගමන කල්පනා කරලා බලන්නකෝ, උදේ පාන්දර තියෙන ඔය කම්මැලි ගතිය, නිදිමත ගතිය, මේ හැම දෙම එක පාරින් වාට නැති කරගන්න පුළුවන් කොච්චර වටිනවද කියලා. උදේට විතරක් නෙවෙයි, දවල්ට වෙන්න පුළුවන්, හවසට වෙන්න පුළුවන්. අර කෑම කෑවට පස්සේ එන පොඩි නිදිමත ගතියක් තියෙනවා. ඒ ඔක්කොම ඇරිලා යන්න බොන්නක හොඳ කෝපි එකක්. හොඳ කෝපි එකක් බොනවා නම් අනිවාර්යයෙන්ම මේ ෆ්‍රීලන් කෝපි එක විතරමයි. මොකද ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ අපේම ස්වභාවික කෝපි අටවලින් නිසා ඒ කෝපි වලින් අපි බලාපොරොත්තු වෙන රසය සුවඳ හරියටම ෆ්‍රීලන් කෝපි එකක් හරහා ඔයාට හම්බ වෙනවා. බොහොම ලේසියෙන් කරන්න තියෙන වැඩේ. ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගියාත් ඔයාට ෆ්‍රීලන් කෝපි අරගන්න පුළුවන්. කියන්න තියෙන්නේ මුදලාලි මහත්තයට හරි නෝනට හරි, මුදලාලි මහත්තයෝ, මුදලාලි නෝනා, මට ෆ්‍රීලන් කෝපි බකට් එකක් දෙන්න කියලා විතර. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි, දැන් ඔය කෝපි බොනවා වගේම තව සමහරු පුරුදු වෙලා තියෙනවනේ කෝපි බොනවට අමතරව වෙන වෙන ජාති බොන. මේ මතක් කරන්න හදන්නේ මුළු රටක්ම එකතු වෙලා මේ දවස්වල ක්‍රියාත්මක කරන රටම එකට ජාතික මෙහෙයුම, හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙල පිළිබඳව. නිගමන කල්පනා කරලා බලන්නකෝ, මේ උදේ පාන්දර අපිට හන්න හම් වෙන ගොඩාක් ප්‍රවෘත්ති වලට මූලික හේතු වෙලා තියෙන අසුබදායක ප්‍රවෘත්ති වලට මූලික හේතු වෙලා තියෙන්නේ මොකක් හරි කුඩු ටිකක්, එම නැත්නම් මොකක් හරි හානිකර මත්ද්‍රව්‍ය. ඒක හින්දා තරුණ ජීවිත කීයක් නම් නාස්ති වෙලා තියෙනවද කියලා නිකමන සෝෂල් මීඩියා බලද්දි net news සහද්දි ඔයාලට අනිවාර්යෙන් අහන්න දකින්න හම්බ වෙනවා කියලා මම දන්නවා. ඒ හින්දම තමයි කියන්නේ අපේ ආදරණීය තරුණ පරපුර මේ දේවල් වලට පුරුදු වෙන එක අපි පුළුවන් තරම් වළක්වන්න ඕනි කියන කාරණාව. සමහර විට ඉස්කෝලේ යන අපේ නංගිල මල්ලිලා ඉස්කෝලෙන් අවුට් වෙනකොටම මේ දේවල් වලට ඇබ්බැහි කරගන්න බලාගෙන ඉන්න කට්ටියක් සමාජයේ ඉන්නවා. ඒ හින්දම තමයි හොඳ මිත්‍රයන් ආශ්‍රය කරන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. ලෙඩ රෝග නම් කීයක් හැදෙනවද නේ මේවා වලට ඇබ්බැහි වුණාට පස්සේ? රෝග හැදෙනවා, මානසික සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා, අපිට හරියට තීරණයක් ගන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා, ප්‍රචණ්ඩ වෙනවා. නිකන් තියෙන ජීවිතේ නැති නාස්ති කරගන්නේ නැතුව හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා ඔයාට කියනවා වගේම ඔයා දන්න හඳුනන නායකයාටත් කියන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ඒ අතර යන්න හදන්නේ මේ වෙලාවේ net fm දේදුරු මාව තහගෙන ඉන්න අතරේ මට WhatsApp messages දාලා තියෙන කට්ටිය එකතු කරගත්. good morning ජනි අයියේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපි නාවල පිට ඉන්න රුවන්තිකා message එකක් දාලා තිනෝ. මෙන්න ඒගොල්ලන්ට වහිනවලු. ඒව තමයි සමහර පැති වලට පායනවා, සමහර පැති වලට වහිනවා, මොනා වුණත් කොළඹට පායනවා. ජනි සුදු මහත්තයෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගම්පහ DR ගාමන්ට් එකේ අපේ අක්කි බබාලා නංගි බබාලා සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට කටාන කෝන්ගස් හන්දියේ තියෙන අරෝෂ් ටේලර්ස්ගේ සෙට් එකත් මේ වෙලාවේ අහගෙන ඉන්නවලු. වරකාගොඩ අනුර ගාමන්ට් එකේ අපේ සම්පත්, රුමේෂ්, සඳුනි, නදී, රමණි, තමර, සමන්මලි, ගංග, සාමා, දේවි, කුමුදු, පූජා අලුත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ බණ්ඩාර වෙල තියෙන ඉෂාරා ෆැෂන් එකේ කවි සැලෝන් එකේ මේ වෙලාවේ සද්දටම දේදුරු මාවත අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟ සින්දුවට මුළු බණ්ඩාර වෙලම එකතු කරගන්න කියලා කියනවා. අපේ අමිල තමයි වයිෆ් ඉෂාරත් එක්ක අපි අහගෙන ඉන්නවා කියලා කියන්නේ. මුළු බණ්ඩාර වෙලම එකතු කරගන්න නම් මුළු බණ්ඩාර වෙලටම ඇහෙන්න දැන් රේඩියෝගේ සද්ද පොඩ්ඩක් වැඩි කරන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Belau dah hayai winari visi tunai.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
3: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ හෙට ගෙදර නවතින්න වෙයි වගේ
4: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා
3: අම්මට ඒකත් ඇහුණා
4: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
5: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි
6: Meltol, hisratya, una semprathishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahalaya, Meltol, paracetamol visheshayaki.
7: SLT Mobitel fiber nisa den hama gedarama novenasa adivegen superiorama fiber fit. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited thoraganna package rasa. Obe gedara adama fiber fit karaganna.
8: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
9: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0763523535.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: කොළොන්නේ මංගලිකා හත්මසේලි මගේ මහත්තයා පපුවේ හැක්කුම ආවා එහෙම්ම ECG ගත්තා ඔක්කොම පරීක්ෂණ දෙක කරා කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා ඊට පස්සේ තමයි මේ හෙඩ් එකට කමල බඳ ડોක්ටර් ගිහින් ඇක්ෂරයක් ගත්තා ඊට පස්සේ ඩයිබටිස් එක කරා හොඳටම හොඳයි කියලා කිව්වා ඒ ડોක්ටර්ද දීගාසු වේවා ඉන්නේනවා
9: කතා කරන්න 0777 300 940
11: මේ හස්බන්
12: මොකද වයිෆ්
11: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
12: හරි
11: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා ඔයා කාටද දැන් උදව් කරන්නේ
12: වෙන කාටද වයිෆ් ඔයාට
11: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ වයිෆ්ලා හැමදේම දන්නවා

මේ සින්දුවෙන් පස්සේ අපි සූදානම්. වචනේ කකුරු ගලපල සති පතා රුපියල් 5000ක් ඔයාට ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. ඊළඟ තරඟ වටය වෙනුවෙන් මෙතනින් පස්සේ මේ සින්දුවෙන් පස්සේ අපි කරන්න යන තරඟ වටය වෙනුවෙන් Facebook fan page එක පැත්තෙන් තමයි මම යාළුවෙක් තෝරගන්න සූදානම් වෙලින්නේ. ඒක හන්ද තාම net fm facebook fan page එක පැත්තට ගිය නැත්නම් දැන්ම net fm අපේ facebook fan page එකට යන්න. මුලින්ම කරන්න ඕනේ දේ තමයි අපේ facebook fan page එක follow කරන්න. ඊට පස්සේ යන්න මම දාලා තියෙනවා post එකක්, ප්‍රශ්නක උත්හලා තියෙනවා. ඒ ප්‍රශ්නට උත්තරේ දීලා ඔයාගේ නම ගම විස්තර ටික comment එකක් විදිහට දාන්න. ඊට පස්සේ ඔයාට අවස්ථාව තියෙනවා අපේ post එක share කළාට පස්සේ මේ තරගයට ඇතුළත් වෙන්න. ඉක්මන් කරන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි අපි දේවල් දැනගන්නකොට තොරතුරු දැනගන්නකොට ඒ දේවල් නිවැරදි තොරතුරුද කියන දේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනිනේ. ගොඩාක් වෙලාවට දැන් නිකන් හිතන්නකෝ ගමේ වෙන දේවල් ඔයා කොහොමද දැනගන්නේ? අර CCTV වගේ නැන්දලා ඉන්නව නේද? ඒගොල්ලන්ගේ නේ දැනගන්නේ. හැබැයි ඉතින් ඒ දේවල් ඒගොල්ලන්ට ඕනි ඕනි විදිහට වෙනස් කරලා තමයි අදාළ අයගේ කනේ තියන්නේ. ඒ හින්දා තමයි මැදිහත්ව හැම දෙම දිහා බලන විශ්වසනීය තැනකින්ම න්ියුස් ප්‍රවෘත්ති දැනගන්න කියලා අපි ඔයාලට මතක් කරා. එහෙම තැනක් තියෙනවා. ඒ තමයි අවුරුදු 21ක් පුරාවට ඔයා විශ්වාසය තියාගෙන හිටපු මේ වෙනකොටත් නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති සන්නාමය බවට පත් වෙලා තියෙන net news කොච්චර ආඩම්බරෙන්ද බලන්නකෝ අපි එක කියන්නේ. ආඩ බලන්න net news youtube channel එක, net news facebook fan page එක, ඒ වගේම තමයි www.netnews.lk අපේ web අඩවිය. මේ දේවල් හරහා net news digital අවකාශයන් ඔස්සේ නිරන්තරයෙන් දැනුවත් වෙන්න. ඒ වගේම තමයි හැමදාම උදේ 6:45ට, දවල් 12ට, හවස 6:30ට වගේම තමයි පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ අපි ඔයාව නිරන්තරයෙන් දැනුවත් කරනවා. දැන් මේ වගේ දවස්වල හැම වෙලේම ප්‍රවෘත්ති පිළිබඳව දැනුවත් වෙන එක සහ ඒ දේවල් විශ්වසනීය ප්‍රවෘත්ති කියලා තහවුරු කරගන්න එක වටිනවා. ඒ හින්දා තමයි ලංකාවම විශ්වාසය තියාගෙන ඉන්න net news සරහාම ඒ දේවල් දැනගන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. ඔයාගේ ගමේ, ඔයාගේ නගරේ, ඔයා දකින ප්‍රවෘත්තිමේ වටිනාකමක් තියෙන දේවල් වලට ඒ වටිනාකම ලබා දෙන්න net news අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඔයා දකින දේවල් වල ලස්සන වීඩියෝ එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆොටෝ එකක් වෙන්න පුළුවන්, ඔඩියෝ රෙකෝඩින් එකක් වෙන්න පුළුවන්. WhatsApp කරන්න අපේ net news කණ්ඩායම. මේ නම්බර එක සේව් කරගන්නකො 0774493312. 0774493312 තමයි නම්බර එක. ඒ නම්බර එකට WhatsApp කරලා අපේ net news කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න ඕගොල්ලන්ට පුළුවන්. ඒ වගේ මතක් කරන්න ඕනින් සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් වන්දුල වීරප්පනෝ වෙද මහත්තයා කියලා කියන්නේ මුළු රටම කතා කරන වෙද මහත්තයෙක් බවට පත් වෙලා තියෙනවා. ඊතුමගේ දක්ෂතාවන් ඕනිම ලෙඩක් අරසුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙඩක් නිට්ටාවටම සුවපත් කරන්න හැකියාව කමල් වන්දුල වීරප්පනෝ වෙද මහත්තයාට තියෙනවනේ. ඒ එතුමා ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිබඳව, ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරතරයටම හදාරලා තියෙනවා. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා කියලා කියන්නේ. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර එයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 කතා කරලා හරි, 0773 273 540 කතා කරලා හරි, ඔයාට වෙලාවක් වෙන් කරගෙන වැඩි විස්තර දැනගෙන මේ පැතරේ යන්න පුළුවන්. මේ සින්දුවෙන් පස්සේ මම කිව්වානේ අපි අකුරෙන් අකුර තරඟ වටේකට යනවා කියලා. Facebook එකෙන් තමයි ගන්න කවුරු හරි. එක හන්ද ටග් ගාලා කමෙන්ට් කරන්න. සින්දුවට යන්න කලින් අපේ කිතුල් කොටේ ඉඳන් අපිට කතා කරපු ප්‍රේමසිරි අයියා එකතු කරගන්න ඕනි. පෞලි හැමෝමත් එක්කම අම්මා ගුණවති, එතකොට අසංගමලයා, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර සෙට් එකම එකතු කරගන්නව. රාජාංගනේ අනුරුද්ධ අයියා කතා කරා, වයිෆ් ගීතාංජලි, තරුක්ෂි, තාරුකා, සතීෂ්, ඒ වගේම තමයි වේයන්ගොඩ දඩගමුවේ ඉන්න ස්වර්ණක්කවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපේ සමන්ත අයියා කතා කරා සුපුරුදු විදියටම. නිවල් මල්ලි තින්නවා කියලා කිව්වා, දැන් පොඩි එක්කෙනෙක්ගේ කොණ්ඩේ කපන ගමන් ඉන්නේ කියලා කිව්වා. අද පරක්කුනේ නම් කියන්නේ එකහද තාමත් කොණ්ඩේ කපනවා ඇති කියලා මට විශ්වාසයි. අම්මා ඉන්නවා විමලාවතී හිරු තරු ස්ටෝස් එකේ. ඊට පස්සේ වයිෆ් නිසංසලා, තරුන්දි එරන්දි දුවල දෙන්න ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. එහෙනම් සින්දුවෙන් පස්සේ අකුරෙන් අකුර තරඟ කරන්න තරඟ වටේකුත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 10යි විනාඩි 41යි
7: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
9: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි
11: අලුතන කඩම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරී රස සොයා මීට් බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න
14: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 21 33 540
15: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන
16: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
17: ගින්දර හැන්දෑව විජානු
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 4 667 222 අමතන්න
6: වේලාව 10:44
19: මේ හස්බන්
10: මොකද වයිෆ්
19: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
10: ඩිනර් එක. රෑනේ.
19: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
5: කිලියේ කිලියේ මනි මනි
6: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
10: වෙලාව ටිකක් තියලා හන්දා මං හිතුවා මේ සින්දුවෙන් පස්සේ ආයෙත් පාරක් තවත් අකුරෙන් අකුර තරඟ වටේකට යන්න ඕනේ කියලා මේ සින්දුවෙන් පස්සේ තාවත් තරඟ වටේකට යනවා එක හන්ද ටග් ගාලා මේ පැතර කෝල් කරන්න WhatsApp messages එවන්න ඔයාලට කරන්න තියෙන්නේ මම කියන අකුරෙන් වචනයක් පටන් අරගෙන ඊළඟ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ ඊට පස්සේ ඒ කියන වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ මේ විදිහට එක දිගට වචන දන්වලක් විදිහට කියාගෙන යන්න විතරයි ඔන්න තරංගයේ නීති රීති ටිකත් ආයෙත් පාරක් මම පැහැදිලි කරන්න හදන්නේ එකම වචනේ දෙපාරක් කියන්න බෑ ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ පැහැදිලි බොහොම ලේසි ගේම් එකක් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්න ටග් ගාලා සිලෝ ග්‍රීන් ලයි් ලාන්ටේෂන් එකවාට අවස්ථාව තියෙනවා දැන් අමතර ආදායමක් හොයාගන්න සමහරයට මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඉතින් ජොබ් එකෙන් හම්බ වෙන ගාණ විතරක් මදියෙත් සිලෝන් ග්‍රීන් ලයි් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න ඉඩමක් තිබුණත් නැතත් ඒගොල්ලෝ ඔයා වෙනුවෙන්ම සූදානම් කරපු වගා සැලසුම් හරහා ඔයාලට සල්ලි ටිකක් අතර එකතු කරගන්නේ කොහොමද කියලා කියා දෙන්න සූදානම් ඉන්නවා 0111 437 1250

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 49යි මං අර පොරොන්දු වුණා වගේම තවත් අකුරෙන් අකුර තරඟ වටයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කෝල් බර ගානක් ආවා ඒ අතරින් කෝල් එක ආන්සර් කරගන්න වාසනාව හම්බ වුණේ අපේ මැදවච්චි ඉඳන් කතා කරපු යාළුවෙක්ට එයාගේ නම අහගන්න ඕනේ දැන් කවුද කියලා මැදවච්චි ඉඳන් කතා කරන්නේ කවුද මේ නම ඔයාගේ
1: ඉරේෂා
0: මැදවච්චි ඉඳන්නේ කතා කරනවා කිව්වේ දැක්කනේ ගම මතකයි නම මතක නැති වුණාට ඉරේෂා ඉතින් මොකද කරන්න මේ වෙලාවේ ඉතින් ඉඳන් මේ වෙලාවේ සද්දෙරම දේදුණු මාවත අහගෙන ඉන්නවා ගේම් එකේ නීති රීති මතකයි නේද ඔයාට එකම වචනේ දෙපාරක් කියන්න බෑ ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ මම ඔයාට කියන අකුරෙන් වචනයක් පටන් අරන් ඒ වචනේ අගාකුරේ නීලඟ වචනේ ඒ වචනේ අගාකුරේ නීලඟ වචනේ මේ විදිහට තරංගය ගලාගෙන යන්න තමයි තියෙන්නේ තප්පර 30 ඇතුලේ. පැහැදිලිද? එහෙනම් මෙන්න ඔයාට වාසනාවන්ත අකුර දෙන්න හදන්නේ. ඔයාගේ ගමේ නම මොකද්ද?
1: මැදවච්චි.
0: මැදවච්චි. ඔයාගේ මැදවච්චි කියන මේ වචනේ දෙවෙනි අකුර මොකද්ද? මේ ඉරේෂා.
1: දයන්න.
0: මෙන්න ඔයාට හම්බ වෙන වචනේ තමයි දයන්න අපි යමු තරංගෙට.
2: Your time starts now.
0: හොඳට ගියානේ වැඩේ අපි බලමු හෙට එනකොට මම අනිවාර්යෙන් ගණන් කරන් ඉන්නම් ඔයා වචන කීයක් කිව්වද කියලා බොම ස්තුතියි කතා කරාට ඉරේෂා මේ සින්දුවට යන්න කලින් කාවද එකතු කරගන්න ඉන්නේ සින්දුවට
1: බොහොම
0: ස්තුතියි රේෂා දිගටම නෙත් අහගෙන ඉන්න මේ සින්දුවත් එක්ක අපි යන අලුත් අයකට ඔයාලට බලුවා මේ පැතර කතා කරන්න 0112 255 33 63 WhatsApp කරන්න පුළුවන් 0711 95 95 95 Facebook fan page එකට යන්න මම post එකක් දාලා තිනු ඒකටත් comment එකක් දැම්මොත් තරඟයට එකතු වෙන්නත් පුළුවන්
3: කරකල පිනත් මම කල හොඳත් ඔබ ලැබුණේ darling ඔබ කල පවත් මට pep කරන්න හිතුවේ ඔබ darling

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Day dunu mamata, day dunu mamata.
1: Brought to you by.
2: Atunu lake nama hubavan ratapuram rasa genayana. Aule sam rasa karakana. Mater freela noodles, taste ke trust ke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඉරාව යා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
9: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
11: ඇයි ෂුගර් කියන මූණෙල්ලකල සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 317 540.
2: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
12: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
14: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
15: හොට්ස්පොට්? ඇයි?
14: ඩේටා නෑ යන්නේ.
15: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
16: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
17: We were ready for this war.
18: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
19: Gather on a day of profound joy, a soaring hope.
20: The day a planet stops for a game.
8: Net FM. Algo Town.
1: Brought to you by.
3: Anuttana kaduma milak kasagala green super. Shaka matale athuragiriya mulleriyawa narammala gane mulakam pola. Kasagala samuha vyapare vetin.
21: Oya try karanna ganna vijaya aapapiti.
22: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
9: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: FM Algo Town.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: වේලාව උදේ 11යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
6: බෑන් බෑ අලුත් වන අලුත් බෑ විපස්සනා නැත්නම්
7: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නැත් නිවුස් සමග මම කේසර. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපමත උදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඉන්පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලුව විනිසුරුවරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් 28 වනදා කැඳවන ලෙස නියෝග කළා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: Net News, the truth people trust. FM 95 FM 94.8 Net FM
8: දේදුනු මාවත
9: brought to you by
10: අතුණු ලකේ නම හොබවන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
11: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 011 437 1250
13: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ
14: උදා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
15: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි

මෙලවකොළහයි විනාඩි හතයි. අපි ඇවිල්ලා තියෙන්නේ තෑගේ පිරුණු ෆන්නේ තිරුණු දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න. මේ වෙනකොට ගොඩ දෙනෙක් මේ පැතර කෝල් කරලා වට්සප් මැසේජස් ඉවලා ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඉතින් මේ පැය පටන් ගන්නකොට මම කරන්නේ සුපුරුදු විදිහටම ඉතින් බාරේ ඔප්පු කරනවා වගේ කට්ටියගේ නම් ටික කියාගෙන කියාගෙන යන එක තමයි. Good morning, Jani. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සඳලි නංගි අනුරාධපුරේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. සුජානි චන්දිමා මොරටුවේ ඉඳන් සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවලු. හාලියල ගල උඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න අපේ උපුල් අයියා, නිශාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙව්දිව බයතුළු සෙට් එක කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා සුපුරුදු විදිහටම අපි වහගෙන. පානදුරේ ධනුෂ්ක මල්ලි, හොයාවයි පවුලේ හැමෝමයි එකතු කරගන්නයි. Good morning, Jani. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සෙවන පිටියේ නවාංජනා ටේලර්ස් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. විපුල්, සමරේ, කසුන්, දිනේත්, දිනේෂ් වෙන්නදි මේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. Good morning, Jani. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ අපේ යාළුව කට්ටිය. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, ඒ වගේම තමයි නිවන්තිඩියේ දේවින්‍ය ෆැෂන් එකේ ඒගොල්ලන්ගේ යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. අය යන්න හදන්නේ මේ බෝකුන්දර නිවන්තිඩියේ දේවින්‍ය ෆැෂන් එකටම තමයි. අපේ දීප්තියක්වත් එතනම වගේ ළඟ ළඟම මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියනවා අනුෂා, මානෙල්, අමන්දි නංගී, ඊට පස්සේ චන්ද්‍රක්ක. මේ කට්ටියම ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න

ඊට පස්සේ අනුරාධපුරේ පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල්ස් එකේ සෙට් එක තංගල් නිදන් අපි වහගෙන ඉන්න අපේ අප්සරා අදත් සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඒ සින්දුව මං හෙට දෙන්නම් අනිවාර්යෙන්. ඊළඟට යනවා අපේ විනීතක්කව හොයාගෙන කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකට ගිහිල්ලා ඉන්න. විනීතක් ඇතුළු සෙට් එකම එකතු කරගන්න. ඇබිලිබිටිය ගල්වංගුවේ ඉන්දික ට්‍රේලර්ස් එකේ අපේ ඉන්දික අයියත් අපි වහගෙන ඉන්නවලු. ජනියෝ මාත් අහගෙන ඉන්නේ. හෝකන්දර රුක්මණියක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ඉතින් දන්නවනේ ඉතින් සින්දුව කිල්ලම අද හම්බ වෙන්නේ නැහැ. හිත තමයි හම්බ වෙන්නේ. සුබ උදෑසනක් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගලේ කඩේ රයිගම ඉඳන් සුපුරුදු විදිහටම අපේ සරච්චන්ද්‍ර ඩයසයිය මැසේජ් එකක් දාලා තියෙනවා. මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ ඉඳන් සෝමතිලක අයියයි ආදිත්‍ය මලයයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම. මේ අපි අහන්න යන සින්දුවට මම එකතු කරගන්නවා. ඒ බය පටන් ගන්නකොටම අනිවාර්යෙන් ලින්ක් නැචුරල් වෙතින් අරගෙන එන පස්පංගුව පිළිබඳව ඔයාට මතක් කරන්න ඕනි. නිකන් කල්පනා කරලා බලන්න, අද හවසට නිකන් ඔයාට ඔළුවේ කැක්කුමක් වගේ ආවොතින් එහෙම සෙම්බිරිස්සාව ඊට පස්සේ කැස්ස වගේ ආවොතින් එහෙම සෑහෙන අපහසුතාවයකට ඔයා පත් වෙනවානි. සමහර විට හෙට දවසේට ප්ලෑන් කරලා තියෙන වැඩ ටික කරගන්න මේ සෙම්හෙම ඔයාට හැදෙන හෙම්බිරිස්සාව කැස්ස ඇඟපත වේදනාව වගේ දේවල් එක්ක හැකියාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ ළඟම තියාගන්න ඕනි දෙයක් විදිහට ලින්ක් නැචුරල් පස්පංගුව පිළිබඳව. දැන් ලින්ක් නැචුරල් පස්පංගුව පැකට් එක ඔයා අරගන්නකොටම අතට ගන්නකොටම ඔයගොල්ලෝ දකින්න පළවෙනිම දේ තමයි මේකේ ගහලා තියෙන්නේ සුවිශේෂී පස්පංගුව කියලා. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් පස්පංගුව කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ මේ බෙහෙත් ಜಾති පහක් දාලා හදපු පැකට් එකක්. හැබැයි ලින්ක් නැචුරල් පස්පංගුව ගන්න ඔයාට ඔයාගේ සුවවීම ඉක්මන් කරන්න ඕනි හන්දම බෙහෙත් ಜಾති 8ක එකදුවක් විදිහට තමයි ඔයා ගාවට එන්නේ. කොතමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණුක්‍රාන්ති මේ බෙහෙත් ಜಾති ඔක්කොම ඔයාගේ සුවවීම ප්‍රත්‍යක්ෂ කරන්නම තමයි එකතු කරලා තියෙන්නේ. ඒක හන්දා අර විනාඩි 10කින් 15කින් හදාගන්න පුළුවන් මේ ලින්ක් නැචරල් පස්පංගුව පැකට් එක ළඟම තියාගන්න කියලා මම ඔයාට මතක් කරන ගමන් අපි දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න ඉස්සරහට යන්න හදන්නේ.

ඔය ඔබ ලැබෙනාතුරා මා ඉන්නම් කියලා කිව්වට යනගෙනා මොනාහරි හේතුවක් හොයාගෙන යනවා ඉතින්. හරිද? මේවාට මතක් කරන්න හදන්නේ කැදැල් එන්ටර්ප්‍රයිසස් ගැන. දැන් ඔය යන අය යන්න ලොකු හේතුවක් තමයි අනේ මෙයාට ගියක්වත් තාම හරියට නැහෙනේ වගේ හේතු. එහෙම හේතුවක්වත් ඉතිරි කරන්නේ නැති වෙන්න ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න හීනයක් වෙලා තියෙන නිවාස සීනේ සැබෑවක් කරගන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ලංකාවේ කොතනක ඔයා නිවස හදන්න සූදානමින් හිටියත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න සූදානම් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම. කාමර දෙකක සාමාන්‍ය ගෙදරක් ලක්ෂ 50කින් 60කින් වගේ ගොඩ දාගන්න, ලක්ෂ 50කින් ගොඩ දාගන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක්ක ඔයාට අවස්ථාව තියෙනවා. විශේෂම දේ වෙන්නේ මේ ලක්ෂ 50 ඔයා එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් වාරික වශයෙන් අවුරුදු 10ක කාලයක් අරගෙන පොලී රහිතව මේ ලක්ෂ 50ක මුදල ගෙවල දාන්න. කල්පනා කරලා බලන්නකො ටිකන් ඕක බෙදලා ගාන හදලා මාසෙටම රුපියල් 50,000කටත් වඩා අඩු මුදලක් තමයි එන්නේ. කාමර දෙකකට වඩා වැඩි ගයක් වුණත් ඉතින් ඔයාලට හදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඒ වෙනුවෙනුත් ඔට්ටුයි කියලා මතක තියාගන්න. හොඳ ගයක් හදාගත්තට පස්සේ ඊළඟට අපිට තියෙන බලාපොරොත්තුව තමයි නිරෝගී ජීවිතය. හැබැයි ඉතින් කොයි වෙලේ අපි හිතන්නේවත් නැති විදිහට නමක් කියපු ගමන්ම අර බය හිතන විදිහේ ලෙඩ රෝග අපිට හැඳෙයිද කියලා හිතාගන්න බෑනේ. ඒ හින්දා තමයි ඒ වෙනුවෙන් සූදානමින් ඉන්න ඕනේ. ඕනෙම ලෙඩකට ප්‍රතිකාර තියෙනවා. දැන් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව බලන්නකෝ. ওই බටහිර වෛද්‍ය විද්‍යාවේදී සමහර වෙලාවට හොඳ කරන්න බෑ කියලා කියන රෝග පවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී සුවපත් වෙනවා. ඒ හින්දා තමයි වාට මතක් කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පරතරට ඉගෙනගෙන තියෙන මේ පිළිබඳ හසල අත්දැකීමක් තියෙන කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට සමහර අම්මල දාතල යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරි. හැබැයි එතනට ගිහිල්ලා ප්‍රතිකාර ටික නිවැරදිව කරාට පස්සේ මෙන්න බොලේ සිරීපාදෙත් නැගලා එනවා. ඒ තරමට සුව වෙන හන්දම තමයි මේ පැත්තට සෑහෙන දෙනෙක් ඉන්නේ කබල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයා හොයාගෙන. ඒ හින්දා ඔයා යනවා නම් සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට මතක තියාගන්න ඕනි සඳුදා අඟහරුවාද සහ පොය දවස් වහලම්. ඉතින් හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් වෙලාව වෙන් කරගන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි කතා කරන්න. මේ සින්දුවට යන්න කලින් මට අග්ගල අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න ඕනි කියලා හිතුවා. නිවුස් නිය ඉඳන් ගීතිකා කතා කරා. අද ඒගොල්ලෝ වැඩට ගිහිල්ලා නැහැ. ඔන්න ළඟ ගෙදරකට ගිහිල්ලා ඉන්නවා කියලා කිව්වා. ශ්‍රියානි අක්කා, නිශාන්ති අක්කා, ඊට පස්සේ නදී, නයනා, ගයනී, සෝමනැන්දා, සුජීව අක්කා කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. අගලවත් ඉඳන් මදු කතා කරා. අනේ ජනී මටත් අවස්ථාවක් දෙන්නකො තරග කරන්න කියලා කිව්වා. මං ඉතින් ට්‍රයි කරන්නම්. වැඩේ තියෙන්නේ මේ වෙලාවට ෆෝන් එක සෑහෙන්න බිසි වෙනවා. වල්විටමුල්ලේනම් උපාලි අයියා කතා කරා සුපුරුදු විදිහටම එකතු කරගන්න කියලා. ඉතින් වයිෆ් දම්මීතු ශාන් මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්න කිව්වා. කහදුවේ ඉඳි ගහවි ඉඳන් අපේ ජයරත්න ගමගේ අයියත් සුපුරුදු විදිහටම කතා කරා. වරණ විල්ලෑවි ඉඳන් සරත් වීරකෝන් අයියත් අපිට කෝල් එකක් ගත්තා. මෙසින්දෝර යන කලින් WhatsApp එකේ ඉන්න කට්ටියකුත් අග්ගාල එකතු කරගන්න. මේ යන්න හදන්නේ අම්පාරේ පරණ ගාමන් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරලා අයියව හම්බ වෙලා ඉන්න. මට හෙල්මට් එකකෝ ජැකට් එකකෝ අරගන්න. කටාන කෝන් ගස් හන්දියේ අරෝස් ටේලර්ස් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා අයත් පාරක් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වරකාගොඩ අනුර ගාමන්ට් එකේ සෙට් එකත් අයත් පාරක් මෙසේජ් එකක් දාලා තියෙනවා. සම්පත් ඇතුළු සෙට් එකක් මම එකතු කරගන්නම් කලිනුත් නම කිව්ව කට්ටියගෙම. ගලේ වෙලේ ඉඳන් දිනේෂ් නංගි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. හසිනි නංගි, චූටි නංගි, සයුරි මේ කට්ටියම එකතු කරගන්න කියනවා. ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එකත් මතක් කරන්න කියලා මෙසේජ් එකේ දාලා තියෙනවා. අනුරාධපුරේ නිපුණි, ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velawe kolahai vinadi visi dekai.
2: ලංකාව හදන යුරෝපේත් පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
3: Meltol, හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol, පැරසිටමෝල් විශේෂයකි.
4: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මනව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0774-277-6821.
5: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: කුරුණෑගල, නාරම්මල, ELW, නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
7: කතා කරන්න 0777-300-940.
9: දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න? එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
10: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
11: මොකද වයිෆ්?
12: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් වා කාටද ඡන්ද දෙන්නේ?
11: වෙන කාටද වයිෆ්? ඔයාට.
12: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11:25. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරෙන් අකුර වචනෙන් වචනේ ගලවලා සතිය ගානේ මුදල් තෑගිවාට ලබා දෙන අකුරෙන් අකුර තවත් තරඟ වටයක් අරගෙන එන්න. මේ පැතර කෝල් කරන්න 0112-55-33-63 WhatsApp message එකක් දාන්න 0711-95-95-95. Facebook fan page එකේ මන් දාලා තියෙන post එකට comment එකක් දාලා post එක share කරන්න. ඊළඟට ලැබෙන අවස්ථාව ඔයාගේ වෙන්න පුළුවන්. මට නිකමට හිතෙනවා අද අපිට අර කතා කරපු මැදවචි ඉරේෂා මේ වෙනකොට ලීඩ බෝඩ් එකේ ඉස්සරහින්ම ඉන්න අපේ දුම්බර අයේෂට හොඳ තරගයක් දීලා ඇති කියලා. හෙට ගණන් කරගෙන ඇවිල්ලා හරියටම කියන්නම්. ලැස්ති වෙලා ඉන්න දැනට වචන 36ක් තමයි වැඩිම වචන ප්‍රමාණය විදිහට මේ තප්පර 30 ඇතුලේ කියලා තියෙන්නේ මේ දුම්බර අයේෂා. සින්දුවට යන්න කලින් වාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් නිවසින් අරගෙන එන රෝස්ටඩ් කරි පවුඩ පැකට් එක ගැන, බැදපු තුන පහ කුඩු පැකට් එක ගැන, ගෙදර හදන කෑම වේල වෙන්න පුළුවන්, ඊට පස්සේ හොටෙල් එකකින් කන කෑම වේලක් වෙන්න පුළුවන්. ඒ කෑම කනකොට අපිට කල්පනාවට එනවා නේද අපේ ඒ දවස්වල අච්චි අම්මලා එහෙම නැත්නම් අම්මලා හදලා දීපු කෑම එකේ රස. ඒ රසට සම කරන්න පුළුවන් රසකට කෑම එකක් කනවා කියලා කියන්නේ වාසනාවක්. එහෙම රසට කෑම හදුවේ ඒ කාලේ ඉඳන්ම හොඳම කුළුබඩු ඒ කෑම වේල හදන්න එකතු කරපු හන්දා. ඒ වගේම තමයි අර ඒ දේවල් වලට ගැළපෙන කුළුබඩු ටික එකතු කරපු හන්දා. දැන් ඔයා කල්පනා කරලා බලන්නකෝ, සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට අපි ගෙවල් වල ගෙනihin තියාගෙන ඉන්නේ තුන පහ කුඩු ටික විතරයිනේ, අමු තුන පහ කුඩු ටික විතරයිනේ. බැදපු තුන පහ කුඩු ටිකක් ඕනි වෙච්ච වෙලාවට අපි කරන්නේ ටිකක් ඇටියම් මොකක් කර තියනවා ලිපේ තියලා ඕක රත් කරලා අරගෙන ඒකට දාලා පොඩ්ඩක් රත් කරලා බැදලා අරගන්න එකනේ බැදපු තුන පහ කුඩු ටික ගෙදරම හදාගන්න එකනේ. හැබැයි එහෙම කරා කියලා අර නියම රස අරගන්න අමාරුයි. එහිඳ තමයි ඔයාලට මතක් කරන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් නිවසින් ඔයාලට හඳුන්වා දීලා තියෙන ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පැකට් එක ඔයාගේ ගෙදරට අරගෙන යන්න කියලා හොටෙල් එකට අරගන්න කියලා ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු කියලා කියන්නේ කිසිම કૃතිම රසකාරකයක් કૃතිම අමුද්‍රව්‍යයක් අඩංගු නැති අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන ෆ්‍රීලන් ආයතනය හරහා එන නිෂ්පාදනයක් ඒකන්ද විශ්වාසය ගැන අනිවාර්යයෙන්ම අපිට සහතිකයක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශ්වාසය පිළිබඳව අපි හැම වෙලේම කතා බහ කරන හන්දා අපි ඔය දැනගන්න දේවල් තොරතුරු කියන දේවල් උත් විශ්වාසනීය තලකින්ම තමයි දැනගන්න ඕනේ. අපි හැමෝම කැමතිනේ ඒ දේවල් වෙන දේවල් රටේ තොටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් එවෙලෙම දැනගන්න. ඒ හින්දා තමයි net news පිළිබඳව අපි ඔයාලට මතක් කරන්නේ. දැන් උදේ 6:00 උදේ 6:45 ඊට පස්සේ දවල් 12:00 හවස 6:00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් හරහා net news ඔයාලට අහන්න පුළුවන්. වගේම තමයි පැයෙන් පැය ප්‍රවෘත්ති හරහා රේඩියෝ එකෙන් ඔයාලට net news අහන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ digital platforms ටික තියෙනවා net news කණ්ඩායම. net news youtube channel එක, net news facebook fan page එක, www.netnews.lk website එක. මේව හරහා නිරන්තරයෙන් ඕගොල්ලන්ව යාවත් කාලීන කරන්න අපේ net news කණ්ඩායම රෑ දවල් නොබලා මහන්සි වෙනවා. එහින්ද අපේ net news කණ්ඩායමේ YouTube channel එක, Facebook fan page එක, website එක මේවා follow කරලා තියාගන්න. වසර 21ක් පුරාම ඔයා විශ්වාස කරපු සත්‍ය අරගෙන ආපු net news නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුවත් දෙවෙනේ අංක 1න් ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක විශ්වසනීය ප්‍රවෘත්ති ප්‍රකාශයක් වාට අහන්න තියෙනවා නම් දැනගන්න අවස්ථාව හම්බ වෙනවා නම් ඒ net news ඔස්සේ කියන මාතෘකාව කතාව ඔයාට අනිවාර්යෙන් කියන්න ඕනි. සින්දුවල යන හදන්නේ මේ සින්දුවෙන් පස්සේ අපි ආයේ තකුරෙන් අකුර තරංග වටයක් එක්ක හම්බ වෙමු. කෝල් කරන්න, WhatsApp messages එවන්න, post එකට comment කරන්න, ඉක්මන් කරන්න.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවෙකොල 6 විනාඩි 33යි. වඩ පොරොන්දුන විදිහටම අකුරෙන් අකුර තවත් තරඟ වටයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තරඟ වටේට කට්ටිය හොයාගෙන පීරගෙන ලංකාව පුරාම යන ගමනේ මඩ කට්ටිය හම්බ වුණේ කොළොන්නට ගියාට පස්සේ තමයි. කොළොන්න ඉඳන් මේ වෙලාවේ කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තම කිව්වොත් නම මතක නැත. කවුද මේ කතා කරන්නේ?
1: දේවිකා.
0: දිනීකා නම් දානවා මම. හරි දිනීකා, ඉතින් මොකද වෙන්නේ? වැඩ කරනවද? ගෙදරට වෙලා ඉන්නවා. රයිට්. එහෙනම් ඉතින් හොඳම සුදුසු වටපිටාවකින් මේ තරඟ කරන්න. දැන් ඔයාට අකුරෙන් අකුර තරඟ වටේ ගැන පොඩි විස්තරයක් මං කියවුවොත් එහෙම මම ඔයාට අකුරක් කියනවා. මේ අකුර කිව්වට පස්සේ ඔයාට ඒ අකුරෙන් වචනයක් පටන් අරගෙන ඊළඟට එක දිගට වචන කියාගෙන යන්න තියෙන්නේ. අදාළ ඔයා කියන වචනයට කලින් වචනේ අවසාන අකුරෙන්, අර ඒ කියන්නේ මං දැන් වචනයක් අකුරක් කිව්වම ඔයා වචනයක් කියනවා. ඒ වචනේ අගාකුරෙන් ඊළඟ වචනේ, ඒ වචනේ අගාකුරෙන් ඊළඟ වචනේ. තේරෙනව නේද? හරි. එතකොට එකම වචන දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. ඔන්න නීති රීති ටික තරඟට ලැස්සීද දිනීකා? හරි දිනීකා, මම ඔයාට දෙන අකුර තමයි ඔයාගේ නමේ අගාකුර. මොකද්ද අගාකුර?
1: කයන්න.
0: රයිට්. අපි තරඟේ පටන් ගමු.
2: Your time starts now.
1: කපුටා, කතරම, මල, ළමයා, යතුර, රමුටන්, නයා, යකා, කලය, යතඩය, යතුඩය, යන්තය,
0: වෙලාව අවසන්. මං හිතන්නේ තරඟේ මුල හරියදිම මල කියලා වචනයක් කිව්වා. ඒ කියන්නේ අකුරු දෙකේ වචන කියන්න හම්බ වෙන්නේ නෑනේ තරඟේ. මං හිතන්නේ මුල හරියම අවුට් වෙන්න සිද්ධ වෙනවා. මං හිත හරියටම ගණන් කරගෙන ඉන්නම් කීයක්ද වචන කිව්වේ කියලා. හරිද?
1: හරි.
0: ආයෙ දවසක අපි සම්බන්ධ වෙලා තරඟ කරමු. මේ විදිහටම දිනීකා ඊළඟ සින්දුවට යන්න කලින් කාවද එකතු කරගන්නේ? හරි, හැමෝම එකතු කරගන්න මේ සින්දුව. හමු එනම් දිග්ගටම නෙත් FM අහගෙන ඉන්නෝනි.
1: හරි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11 විනාඩි 46
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
8: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
9: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: ಬಲ್ಲುನು.
1: ಹೃದರೋಗ, ಸ್ನಾಯು ರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಉಪಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತ ಹಬುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ವೇದ ಮೆದುರ ಭೋಗ ಹಹಂದಿಯ ಕಿರಿ ಬನ್ನಾರ ಸಿವನಗಲ ಬಿಂದು ಐ ಹತ್ಸಿ ಹತ್ತೆ ತುನಾಯಿ ದಿಸಿಯ ಹತ್ತೆ ತುನಾಯಿ ಪನ್ಸಿಯ ಹತಲಿಹಾ.
2: ತಾಮ್ರೋ ವಸರ ಮೆದ ಸೇಲ್ ಸೋಫಾ ಸದಹಾ ವಿಶೇಷವಾಟಂ ಕಲ್ಪವತಿಡ ಸುವ ಪಹಸುಯಿನ್ ಯುತ್ ಸೋಫಾ ಹೆಟ ನಮದಹ ಸಿಸಿಟ ಸಿಯಲುಮ ತಾಮ್ರೋ ಪ್ರದರ್ಶನಾಗಾರವಲಿ.
3: ವಿಹಾರಾಧಿಕಾರಿ ಶಾಸ್ತ್ರಪತಿ ಹೇನೇಕಮ ಮಂಗಲ ಸ್ವಾಮಿನ್ ವಹಸೆಗೆ ಅನುಶಾಸಕತ್ವೇನ್ ದಿಧಾಸ್ ವಿಸಿಹಯ ಶಿಶತ್ವ ಸಹ ಉಸಸ್ ಪಿಲ ಸಿಸು ತರು ತೆರೆಯಂಟ ಆಶೀರ್ವಾದ ಪತ ಪೆವತ್ವೆನ ದೇವಾಶೀರ್ವಾದ ಪೂಜಾವ ಅಗೋಸ್ತು ಅಟವನ ದಿನ ರಾತ್ರಿ ಹತ್ತಟ ಅಕುರಸ ತೆಪು ದಿನಿಯ ಶ್ರೀ ಬೋಧಿರಾಜ ವಿಹಾರಸ್ಥಾನೇ ದೇ ಪೆವತ್ವೆ ಸೆಮಟ ಆರಾಧನಾ.
4: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
5: අනේ මන්නේ.
4: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
5: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එනකන් විතරයි.
6: සතිය දවස්වල හවස හතර ඉඳලා හය වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
7: net fm හතර වතේ.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
10: වේලාව දැන් 11:43.
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
11: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා.
12: හා
11: ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා.
12: හා
11: කවුද මුලින්ම සමාව ගන්න?
12: මම ගන්නවා.
11: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
12: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
11: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
13: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලමුල්ලන් පොගුම්.
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

අපි අහන්නේ යන සින්දුව ඊයේ කවුරු හරි මට කතා කරලා ඉල්ලුවා කියලා මට මතකයි. වැඩේ තියෙන්නේ මගේ මතකේ කොච්චර සුන්දර විදිහට තියනවද කියනවනම් ඒ ඉල්ලුවේ කවුද කියලා මට මතක නැහැ. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. ඔයා පේර වගා කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා දන්න හඳුනන කෙනෙක් හරි පේර වගා කරනවා නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා ඔයාගේ පේර වගාවේ පළදාව හොඳම මිලකට විගුණ ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට ලබා දෙන්න. ඒ වගේම තමයි ඉතින් ඒ නිෂ්පාදන හදන්නේ. කියන්නේ මේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ඒ අරගන්න පේර වලින් හදන නිෂ්පාදන තමයි ඩිලෙක්ට නිෂ්පාදන විදිහට ඔයා ගාවට එන්නේ. ඒ නිෂ්පාදන ඔයාගේ කඩේට තරගෙන ඇවිල්ලා හැමෝම හොයන දෙයක් විදිහට ඔයාගේ කඩේ විකුණන්න තියෙනවා කියලා කියන්නේ විශ්වාසුත් අනිවාර්යෙන් වැඩි වෙනවා. දැන් ඔයාගේ කඩේටත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් එන ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න දැන්ම ඔයාට පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් ගන්න 011-437-1250. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එක මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා අපිට මෙසේජ් එකක් ඇවිල්ලා තිනවා. ලක්ෂාන්, රොක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාරමල්ලි සෙට් එකම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. සෞදිවල ඉඳන් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා ලංකාවේ ගාල්ලේ හියාරේ ඉන්න අපේ තමරා ආටිකල් අක්ක මෙසේජ් එකක් දාලා තිනවා. අදත් අහස බුම්මගෙන ඉන්නේ ජානි. ඔන්න ඒ උනාට දේදුණු මාව තහන්න එනෝ. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තින අපේ දේවදුරේ දේවතුරේ ඉඳන් චන්දි අක්කා, හස්බන්ඩ් සුමුදු, චූටික්කි, දිනිඳු පුතා, පූජදු, මෙයාගේ යාළුවෝ හැමෝම හිත හොඳ කල්ලිය කියලා කියන්නේ යාළුවන්ට. දිනු අක්කා, නිලු අක්කා, එරා, ඉෂා, කඩේ අක්කා, සඳුවා, සචියා, රණේ නග හදරින් එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියා, ඒ වගේම තමයි බරුදැල්පොළ එස්එල් ප්‍රනාන්දු අයියා, මාකොළ ගල්පොත්ත හන්දියින් අපේ ප්‍රියන්ත සමරවීර අයියා වගේම පිළියන්දල පොල් හේන ප්‍රශා ආර්ට් සෙන්ටර් එකේ සෙට් එකක් එකතු කරගන්න කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. අපේ ඉසිර ඔරුවල මල්ලි, තාත්තා ඉන්නවා ප්‍රදීප ඔරුවල, අම්මා තුෂාරි, මේ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

හැඟුම් රෑනක තනි වෙලා මං යන්න හදන්නේ ඊළඟ පැයට. හැබැයි ඊට කලින් ටග්ගල මේ පැත්තට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. දේදුරු මාවතට නිවුස් නියර් ඉඳන් අපේ ගීතිකා කතා කරා කියලා මං කිව්වනේ. කහදුවේ ගල් ඉඳන් අපේ සීතක්ක කතා කරා. ඊට පස්සේ යටි අඳුර ටයිටැනික් සැලුන් එකේ අපේ තුෂාර කොල්ල අදත් සුපුරුදු කිරීම කොල්ලයක් ගත්තා. මේ අද වෙන්න බැරි දෙයක් වෙලා තියෙන්නේ. සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා. උදේ පාන්දර 11 මාර්ට් විතර තමයි සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා තියෙන්නේ. එකතු කරගන්න ඕනි කට්ටිය. ඊට පස්සේ අපි එරුවනුත් ඉන්නවා. කට්ටිය එකතු කරගන්න. ඊට පස්සේ මේ ත්‍රිවිල් පාක් එකේ ලසාවයි කන්නන්තොර බේකරිය රසිකයි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊළඟට හම්බන්තොට කළුදොල් කඩේ ඉඳන් අපේ කට්ටිය සුපුරුදු විදිහට මදත් අහගෙන ඉන්නවා. මැසේජ් එක දාලා තියෙන්නේ අපේ ශාන බෝයි. එතකොට ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එකම එකතු කරගන්න. අද එයාගේ යාළුවගේ උපන්දිනය තියෙනවා කියලා අපේ ශානක මල්ලි කියනවා. නිලන්ත තමයි එයාගේ නම. නිලන්තට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් බර්ත්ඩේ එකට කේක් නෙවෙයි ඉල්ලන්න තියෙන්නේ, දොදොල්. සුබ උපන්දිනයක් වේවා නිලන්ත.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata, De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Ganayana, Aulesama Rasa Karakana, Mother Freela Noodles, Tasteke Trusteke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
9: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
10: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
13: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
14: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
15: ගින්දර හැන්දෑව විජානු. ජානු.
0: FM 95. FM 94.8. Net FM. දිවයින පුරා. දිවයින පුරා.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
17: වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0767 716 3672
0: විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 අගෝස්තු 5 වෙනිදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැතිරියේ සිට මම සචිනී සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර සිරස්තල රත්මලානී අත්පූම්බ ප්‍රහාරය පාතාලයේ ගැටුමක් නිසා දැයි සැකයක් කෙහෙල් බත්තර පත්මයකේ ගෝලියෙක් රුපියල් කෝටියකට අධික හැෂ් සමග STF අතඩංගුවට දිවේනේ නිරතදිග කොටසට තවදුරටත් වැසි එට සිට වැසි යළි වැඩිවන බවටත් අනාවැකේ පදක්කම් දිනූ රුමේෂ් සහ පාලිත පිළිගැනීමට කොළඹදී රථ පෙළපාලියක් පවතින වැසිතත්වයේ හේතුවෙන් ජලාශ සහ ගංගා රසක ජලමට්ටම තවමත් පවතින්නේ ඉහළ මට්ටමකයි ඒ අතර රත්මලානී නිවසකට අද උදැසන අත්පූම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. රත්මලාන ඥානේන්ද්‍ර මාවතේ නිවසකට අද උදැසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. අද උදැසන 6:20 පමණ එල්ල වී ඇතීම අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව තිබුණේ නැහැ. අදාළ නිවසේ ජනේල කිහිපයකට පමණක් හානි සිදුව ඇති බවයි net news නියෝජිත දර්ශාන් කානිල් පැවසුවේ. අදාළ නිවසට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර පුපුරා ගොස් ඇත්තේ එක් අත්බෝම්බයක් පමණයි. එම නිවස රබ සීල් සකසන ව්‍යාපාරික ස්ථානයක් ලෙසද පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙ අතර ඊයේ රාත්‍රියේ දෙහිවල කඩවත පාරේ ව්‍යාපාරික ස්ථානයක සිරි පුද්ගලයෙකු ඉලක්ක කරමින් සිදු කළ වෙඩිතැබීමක් ව්‍යර්ථ වුණා. බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් එම වෙඩිතැබීම සිදු කිරීමට උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේදී වෙඩිකරුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී බීකරි හිමිකරු වෙඩිකරු සමග පොරබදා තිබෙනවා. පසුව වෙඩිකරු ගිනිඅවිද දමා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා. හැෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11යි ග්‍රෑම් 844ක් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ

0: කාර්යබලකාය පැවසවේ. සකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල් පත්තර පද්මේ නැමැත්තාගේ සහ දැනට ඉතාලියේ සිට මත්ද්‍රව්‍යජාලයේ මෙහෙවන මල්ක නැමැත්තාගේ ප්‍රධාන අනුගාමිකයෙකු බවයි. අත්අඩංගුවට ගත් සකකරු සහ මත්ද්‍රව්‍යතුගේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. දිවයින හරහා නිරිත දිග මෝසම තවදුරටත් දිවයිනේ නිරිත දිග කොටසට අද දිනේ වන විට විටින් විට ඇතිවී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා
1: දිවෙනහරා නිර්දිතික මෝසම තාමත් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා අද දිනේදී දිවෙනහරා විටින් විට හමන තරමක තද සුළං සමග දිවෙනේ නිර්දිතික කොටසේ විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ වගේ පළාත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ලමාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි අද දිනේදීත් අපේක්ෂා කරන්න පුළුවන්. තරමක තද වැසි අපි අපේක්ෂා කරන සබරගමුව පළාත සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් වූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. ඒ සමගම දිවෙන හරහා විටින් විට හමන තද සුළං තියෙනවා. විශේෂයෙන් උතුරු මැද පළාත, ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර වෑයම් ප්‍රදේශ ආශ්‍රිතව සහ දකුණු පළාත විටින් හමන 8 කිලෝමීටර 40 50 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. ඊට අමතරව ගත්තොත් සවස් කාලයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ ඌව පළාතේ ස්ථාන කිහිපයක ගුරුන් සත්වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ සමගම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දිවෙන හරහා මුහුදු ප්‍රදේශවලත් තද සුළං පවතින නිසා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. විශේෂයෙන් ගත්තොත් හලාව සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට බෙරන මුදු ප්‍රදේශය සුළං වේගයේ විටක 8 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින නිසා මේ මුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතුලින් තවදුරටත් වළකින්න කියන එක අපි දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
0: හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසවා.
1: ඒ සමග මේ පවතින තත්ත්වය ගත්තොත් මේ සක්‍රීය නිරිත දිග මෝසම් සහිත කාලගුණ තත්ත්වය අපි ඉදිරි දින කීපයක අවුරුද්දට අපේක්ෂා කරනවා. ඒ සමගම හෙට සිට විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන් අගෝස්තු මාසයේ 6, 7, 8 සහ 9 දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ලමාතර දිස්ත්‍රික්කවල දවස පුරාම ඉදිරි දින කීපේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් වැඩි බලපෑම පවතිනවා සබරගමු පළාත සහ ඒ වගේම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක් වූ තද වැසි ඉදිරි දින කීපේ අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා ඒ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක දැනුම් දෙන්න කැමතියි.
0: ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශය වාන් දොරටු තුනක් අදාළියම සක්‍රිය විය විවෘත වී ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසවා. කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරුවද අද උදැසන විවෘත කෙරුණා. ඒ අනුව තත්පරයට ඝන මීටර 130ක පමණ සීග්‍රතාවයකින් අතිරික්ත ජලය කොත්මලා ඔයට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසවේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා.
2: අහවැලි ගඟේ ඉහළ තුරණේ ලැබෙන වර්ෂාපතනයත් ඒ වගේම කොත්මලාවේ ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ප්‍රදේශයෙන් ලැබෙන ජලාශ වර්ෂාපතනයත් හේතුවෙන් අද උදෑසන 7ට කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කළ ජලය නිදහස් කිරීමක් කරනු ලැබුවා. උදෑසන 7ට පමණ එදී තප්පරයට ඝන මීටර 160ක උතර ආසන්න ප්‍රමාණයක් කොත්මලාවේ නිදහස් කරනවා. මේ අනුව එය මහවැලි ගඟට එකතු වීමෙන් සමග විශේෂයෙන්ම පේරාදෙණිය නාවලපිටිය අතර කලාපයේ ඇතැම් ස්ථානවල ජලමට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් නිදහස් කරන ප්‍රමාණය ප්‍රමාණාත්මකව ගත්තොත් පවතින ජලමට්ටම් සමග සංසන්දනය කරවුතින් විශාල ගම්මතුරක් වර්ධනය වීමක් හැකියාවක් නැහැ. කෙසේ නමුත් ගඟේ ජල පැලෑමි වේගය සහ ප්‍රමාණාත්මකව මුසේ වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා ගඟ පරිහරණය කරන අය විශේෂයෙන්ම මහවැලි ගඟේ පහළ පෙරාදෙණිය සහ එයාවට නගර ආසන්නයේ ඒ වගේම ගඟ ආසන්න ඉන්න පහත් බිම්බල අයත් මේ පිළිබඳ අතිශය සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමක් ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමක් සිදු කරනවා. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණියෙත් ලැබෙන වර්ෂාපතනය සමග සාමාන්‍ය වැඩිවීමක් දක්නට තිබුණත් එය සැලකිය යුතු වැඩිවීමක් නෙවෙයි. ඒ නිසා ගම්මත තත්වයක් ඇතිවීමේ අවධානමක් අපිට පෙනෙන්නට නැහැ. ඒ වගේම අනිකුත්

0: ගංගා ද්‍රෝණී ගතවොත් විශේෂයෙන්ම ගංගා නිල්වලා ගංග සහ කළු ගංග ගංගා ද්‍රෝණී වලත් සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙන නමුත් එය ගම් වතුර දක්වා වර්ධනය වීමට ප්‍රමාණවත් නැහැ. ඒ වගේම අත්තනගලුව ඔය සහ මහඔය ඇතුළු ඒ ප්‍රදේශ වලත් සාමාන්‍ය වර්ෂාපතනයක් පවතිනවා. ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමක් පෙන්වන්නේ.
1: අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ශ්ව රසක් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වනු ඇති බව ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා පවසනවා. නෙත් නිවුස් සිවුවනමානය විශේෂාංග වැඩසටහනට එක්වමින් ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
2: දවස් 14ක් කාලයක් ගිහිලෙනවා. ඒතර අගෝස්තු මාසේ අවසන්
3: වෙයි. දෙසැම්බර් වෙන්න ඉස්සෙල්ලා එනවා වැඩි.
2: ඒතර සැප්තැම්බර් මුල වගේ වෙනවනේ. එතකොට නඩුව යනවා දැකව කිසියම් පාර්ශ්වයක් අර නඩු දායින අනිවාර්යයෙන්ම.
3: පාර්ශ්වය කියන්නේ පාර්ශ්වය ගන්නවා කියන එක යනවා.
2: ඒක අනිවාර්යයෙන්ම නඩු දායින මේ කරන විරෝධය මත. හැබැයි එතකොට නඩුව අහලා ඉවර වෙනකන් මේක ක්‍රියාත්මක කරන්න බෑ.
3: ක්‍රියාත්මක කරන්න බෑ.
2: ඒක දෙසැම්බර් 31 වෙනකන් මේක කලින් නඩුව අහලා ඉවර කරන්න පුළුවන්.
3: නඩුව අහලා කරන එක ඒක මහා සරල දෙයක්. මොකද ඒක මේ සාක්ෂි කරුවන් ගෙනල්ලා කරන දෙයක් නෙමෙයි.
2: ඒක තාක්ෂණික කරුණු දහන්නේ.
3: අන්න හරියට. එතකොට අපේ ඒ දැන් අපි සාමාන්‍ය නඩුවක් කරන් බලමු. සාමාන්‍ය නඩුවකදී වෙන්නේ මොකද්ද? ඔය වගේ ගිහාම ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණ අහන කොච්චර ඉල්ලුම් කරුව ඉන්නවා මේ ගැන ඇප්ලිකේෂන් දාලා තියෙනවා. පස්සේ දෙකක් ඉන්නවා. පස්සේ නැග නීති මාතෘ ඉන්නවා. ඔව්. ඔක්කොම දේශනා කරන්න අපි පටන් උදේ පටන් ගත්තම හවස වෙනකම් මේක අහනවා. ඕනනම් අවශ්‍යම තත්ත්වයක් තිබ්බොත් නීතිපතිතුමාට තව දවසක් දෙනවා. ඒක දවස් දෙකක්. නැත්නම් මැදිම වුණ තුනයි. ඒ දවස් තුනේදී ඒක අහලා ඒ පරිබඳ මතය ප්‍රසිද්ධි ප්‍රකාශ කරන්නේ නැහැ නඩු තීන්දුව වල.
2: පාර්ලිමේන්තුවේ
3: කතානායකතුමාන ලිඛිතව අරනවා. ඒතොර ඊළඟ රැස්වීම පැවැත්වෙන වෙලාවේ කතානායකතුමා මේක දිගහැරලා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේක අපගේ ව්‍යවස්ථාවට අනුකූලයි කියලා තියෙනවා. ඒ නිසා අපි දැන් එක විවාද කරමු. ඔන්න විවාදය පටන් ගන්නවා. ඒතොර ඒ විවාදයේ යන කාල සීමාවල ඒගොල්ලෝ තීරණය කළා විවාදයේ සම්මත කරාම පළවෙනි සැරේ සම්මත කළා. ඊට පස්සේ අර කමිටු අවස්ථාව ගිහලා එහෙම සම්මත කළා. පාර්ලිමේන්තුවේ කතානායකතුමා දෙසැම්බර් 31 ඉස්සෙල්ලා අත්සන් කළාද එදා සිට ඒක ක්‍රියාත්මකයි.
1: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වෝ ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මහතා.
2: නීතිඥරු ඊට පස්සේ මොකද කරන්නේ?
3: අපි ඒක ගැන කල්තියා බොරුවට දඟලලා වැඩක් නැහැ. දැන් මේක ඊළඟට අපි ඉල්ලන දේ තමයි මේ ජනා මේ අග්‍රවිෂකාරතුමා ඇතුළු අනිකුත් ශ්‍රේෂ්ඨාධිකරණේ අපහසුතාවයට පත් කරන්න එපා.
2: ඔබතුමාගේ දැනුම අනුව ජනමත විචාරණයක් එයිද මේ සම්බන්ධයෙන්?
3: නෑ, හරි විදියට කරනවා නම් එන්න ඕනේ. ඉතින් මේ අය කරන්න හදන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ කියන දේ අනුවනේ අපිට තීරණය කරන්න. අපි කයකට ගෞරව කරන්නේ? අපි ඒල අධිකරණේ අපිට ඉදහා යන්න බෑනේ දැන්. ඉතින් ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වොත් කිසි ප්‍රශ්නයක් නෑ මේක ව්‍යවස්ථාවට එකඟයි කියලා. ඉතින් යන්න අපි මොනවද කරන්නේ? ඉතින් යාට අපි ගිහිලා මේ පාර්ලිමේන්තු වටලෝන නැද්ද කියන එක ඒක වෙනම කාරණයක්. ඒවා මේ වෙලාවේ කතා කරන එක වැරදි.
2: හරි.
1: ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේදී රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග සහ රිදි පදක්කමක් දිනාගත් පාලිත බණ්ඩාරට උපහාර පිරිනැමීමේ නිල උත්සවයට සමගාමීව සංවිධාන කෙරුණු විශේෂ රථ පෙළපාලිය අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ උදෑසන 9:45 පමණ ටොරින්ටන් පරිශ්‍රයෙන් කොළඹ නගරේ පුරා රථ පෙළපාලිය ගමන් කිරීමෙන් අනතුරුව ටොරින්ටන් පරිශ්‍රයට ළඟාවීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම නිල උත්සවය ආරම්භ වුණා. පදක්කම් දිනාගත් රුමේෂ් තරංග සහ පාලිත බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනිට පැමිණියේ ඊයේ පස්වරුවේ. එහිදී රුමේෂ් තරංග මාධ්‍යවේද මෙලෙස අදහස් පළ කළා.
4: ගොඩක් සතුටුයි කියන වචන නැහැ. ඉතින් ලොකු ජයග්‍රහණයක්. ඉතින් බලාපොරොත්තු වෙච්ච විදිහට මේ ගෝල්ඩ් මෙඩල් එක දිනන්න පුළුවන් වුණා. කොමන්න තරගාවලි රෙකෝඩ් එකට තමයි යන්න තමයි තිබ්බේ කවුන්ට් ටාගට් එකේ ඉස්සෙක. ඒ වෙලාවේ වෙදර් කන්ඩිෂන් නැති එක පොඩක් අමාරු වුණා. ඉතින් ලංකාවට පළවෙනි වතාවට ගෝල්ඩ් මෙඩල් එක දිනා දෙන්න පුළුවන් වුණා.
5: තරගාවලි මොනවාගේ අභියෝගයක්ද?
4: ඇත්තටම වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ඔලිම්පික් එකක් පාර්ටිසිපේට් කරනම කට්ටිය ඉන්දියා එක්කෙනෙක් ඇරෙන්න USA ක්‍රිස් තොම්සන් ඇරෙන්න අනිත් හැමෝම ඉන්දියා. ඉන්දියා නිරජ් චොප්‍රා, ග්‍රැන්ඩාවේ ඇන්ඩර්සන් පීටර් ෂෝන් වෝල්කර් වර්ල්ඩ් චැම්පියන්ෂිප් වර්ල්ඩ් චැම්පියන් හිටපු ගොඩක් ලොකු කම්පිටිෂන් එකක් තිබ්බා. ඒක මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා.
5: මම ජයග්‍රහණ සම්බන්ධයෙන් මොන වගේ කැපකිරීමක්
4: තිබුණද? ඇත්තටම ස්කෝලේ යන කාලේ ඉඳලම කැප කරා මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න ඉස්සරහට ඉන්ට්‍රෙස් පදක්කම් ගේන්න. ඉතින් මුලින්ම ඉස්සෝදෙන් දෙනවා මගේ අම්මට ගත්තරයි. මොකද ඒ දෙන්න තමයි පොඩි කාලේ ඉඳලම මාව බලාගත්තේ. බලාගෙන මේ ස්පෝට් එකට අත දීලා මාව මීදන්න ගෙනාවේ සහ මගේ සර්. එයා තමයි ශාන්ත විද්‍යාල විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ එළවිසිගිරි මේ ඉසව්ව මගේ ඉවෙන්ට් එකල්ලා මා මේ දැන්න ගෙනාවේ.
5: ඊළඟ බලාපොරොත්තු
4: මේ අවුරුද්දේ තියෙන ඒෂියන් ගේම්ස්, ලබන අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් සහ 2026 ඔලිම්පික්.
6: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: net news නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
7: දේදුනු මාවත දේදුනු මාවත
9: brought to you by
10: අතුරු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
11: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහත හමුවන්න 0773 273 540
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250
13: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ
14: උදා ලින්ක් පස් පංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
15: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි

0: பிராணி ஏக்க தேதுனுமாவத
1: Another tribute to the nation, the

Melawa dola hai vinadi visi akai abhi avilla tiene de dunu mavade ad davase avasana payata me payedi supurudu vidihatama oya kemathi ma sindure ekak adigata ahanna chance ekak hamba wenawa me patara kati ekathu karaganna avasthawa hamba wenawa e wage ma thamai me patara thama call kare naththam whatsapp message ekak damme naththam facebook fan page ekak api dala dena post ekada comment kale naththam මේ පැය ඇතුලේ දේවල් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. සින්දු වලට යන්න කලින් මේ පැයේ වැඩ ටික පටන් ගන්න කලින් අනිවාර්යෙන් මේ වෙලාවේ නම් කියනකම් බලාගෙන ඉන්න මගේ ආදරණීය මිතුරු කැල එකතු කරගන්න ඕනි. අද ගොඩක වෙල පැතර දේ දුන්නක් පායලා. ඇත්තරම දේ දුන්නක් පායලා. දේ දුනු මාව තහන හන්ද නෙවෙයි. මට අපේ ගොඩකවිල ඉඳන් ශෂික තමයි මැසේජ් එක දාන ගමන් ෆොටෝ එකකුත් එවලා තියෙන ගොඩකවිලට දේ දුන්නක් පායලා තියෙනවා කියලා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් ශෂික ඔයාව. ඊට පස්සේ අපිවත් දේ දුනු මාවතගේ ඇවිදගෙන යන්න එක්කරන් යන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ඇහැලිගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද. එතකොට සනාත්, රසින්දු, කඹුරාවේ බින්ති නග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුට්ටමිටි ඉන්න නිලු, සමන්ත, මන්දාර, හුලංගස් දළු ඉන්න චාරික, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනෙන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගි සමන්, එයාලගේ දරුවෝ, බලංගොඩ ඉන්න ඉන්ද්‍රාණියක්කයි දිස්නක්කයි වර්ක්ෂොප් එකට බයික් සදාගෙන ඇවිල්ලා ඉන්න හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අයියේ මමත් අකුරු ගේම් එකට ලෑස්ති. මම හෝගම හෝමා ගමින් කියලා රසිකා මැසේජ් එකක් දාලා තිනවා. අද නම් ඉතින් ගේම් එකට ආයි වෙලාවක් නැහැ. මං හෙට අනිවාර්යෙන් ඕගලන්ට චාන්ස් එකක් දෙන්න බලාගෙන තමයි එන්නේ. ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. නමක් දමක් නැත. කලතුට ඉහළගම බේකරිය අපේ රසිකයි අත් මැසේජ් එකක් දාලා තිනවා සුපුරුද විදිහට. ඉතින් ටයිටැනික් සැලුන් එකේ ඒගොල්ලන්ගේ යාළුව කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මාව තරඟට එකතු කරගන්න අයියෝ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ දිනේෂි. දිනේෂි හෙට හරි අය වට ට්‍රයි එකක් දෙන්න. මං ඔයාව තරඟට එකතු කරගන්න මං ට්‍රයි එකක් දෙනවා. මමනල්ලි ඉන්න සඳුන් යෝජන මල්ලි. ඒ වගේම තමයි අපේ පියල් ජේ අයියා අපේ අහගෙන ඉන්නවා කියලාගේ මැසේජ් එකක් දාලා තිනවා. මාපල ගම ඉඳන් වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ යාළුවෝ කොහොමද එකතු කරගන්න ඕනේ මේ අපි අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි කෑගල්ලේ අපේ රාම් ඉන්නවා, ප්‍රියන්ත අයියා ඉන්නවා, සෙට් එක මේකතු කරගන්නවා. සීතා සූර්යාරච්චි, රේනු සූර්යාරච්චි, බන්දු සූර්යාරච්චි, බුද්ධික සූර්යාරච්චි මේ සෙට් එකම අපි අහගෙන ඉන්නවා කියලා කියන්නේ රත්නපුරේ ඉඳන්. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. ඊළඟට අපේ එල්පිටියේ පුන්සරා මඩත් තරඟට එකතු වෙන්න ඕනි ජනි අයියේ. එහෙම කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. චාන්ස් එකක් දෙන්නම් අපි දිගටම අවස්ථාව තියෙනවානේ. ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. තිස්ස, නිමාලි ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා තමයි කියන්නේ. කඩවත තියෙන රණවක කා ඕඩියෝ එකේ ඉඳන් තමයි සජිත් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. රණවක බොස්. ඒ වගේම තමයි කිරිල්ලවල කුමුදු. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. දැන් ඉතින් ඒ පාරෙම මං ගිහිල්ලා යන්න හදන්නේ කුරුණෑගල පැත්තට ගිහිල්ලා ඉන්න. මොකද කුරුණෑගල පැත්තේ මේ වෙලාවේ සද්දෙටම දේතුරු මාවත අහගෙන ඉන්න තැනක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් එක කුරුණෑගල තියෙන. වාහනයක් ගන්න යන්න හදන්නේ මං එතෙන්ට. මට අඩුවට වාහනයක්වත් දෙයිද දන්නේ නැනේ. ප්‍රසාද් බොස් ඉන්නවා, ඉන්දික බොස් ඉන්නවා, තත්සරණි, උපාලි අයියා, නමිත් අයියා, දිල්ෂාන් මේ හැමෝම එකතු කරගන්න කියනවා. තව ඉන්නවා තීක්ෂණ ඉන්නවා, ස්ටූවා ස්ටූවා කියලා කෙනෙකුත් ඉන්නවා. හරිද දන්නේ නැහැ නම කිව්වා. චරිත් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මේ කට්ටියම එකතු කරගන්න කියලා. මං ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. සුමදහවලක් ජනී. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා රුවන්තිකා මැසේජ් එකක් දාලා තියෙනවා. උඩල මත්තේ ඉඳන් සඳමාලී, ප්‍රියංකා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් කටියම එකතු කරගන්නම්. අනේ ජනී සුදු පැටියෝ, අපි සෙට් එකත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුරුණෑගල රන් තැටි උයනේ තියෙන වින්දීස් ගාමන්ට් එකේ සෙට් එක තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අද ඒගොල්ලන්ට සැලරි හම්බ වෙන දවසට. කොච්චර වාසනාවන්ත සුන්දර දවසක්ද බලන්නකො. සෝමලතා, චමිලා, නදී, ලලිතා, පద్මිනි, වගේම තමයි චූටි, දූලි මේ හැමෝම එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන්. දැන් ඉතින් මොකද කරන්නේ? සැලරි එකේ මට මොනවා හරි කෑමක්වත් අරන් දෙනවද? සෙනෙහසේ මුට්ටිය දාලා තම්බන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි අසනීපයක් වුණු ගමන් අපිට මතක් වෙන දෙයක්. දැන් හිතන්නකෝ ඔයාලට හැදෙනවා නම් උණ, හෙම්බිරිස්සාව, කැස්ස, ඇඟපත වේදනාව.
මේ ඕනිම ලෙඩකට ප්‍රත්‍යක්ෂ සහනය දෙන දෙයක් තමයි ලින්ක් නැචරල් වෙතින් එන පස්පංගුව කියලා කියන්නේ. මම අර හැම වෙලේම මතක් කරනවානේ මේක ශාක ඖෂධ 8ක් එක්ක තමයි එන්නේ. ඒ නිසාම තමයි සුවිශේෂී පස්පංගුව කියලා පස්පංගුව පැකට් එකේම ගහලා තින්නේ. විනාඩි 10කින් 15කින් ඔයාලට හදා ගන්න පුළුවන් වගේම තමයි ලංකාවේ ඕනිම තැනක තියෙන වෙළඳසැලකින් අරගන්නත් පුළුවන් හැම තැනම වගේ තියෙනවා. විශේෂම දේ වෙන්නේ මේක කුඩු එකක් විදිහට එන එක. සාමාන්‍යයෙන් අර කෑලි පස්පංගුව අරගන්න ගියාට පස්සේ ඕකේ අර කෑලි ටික තම්බන්න ගියාම පැයක්වත් අඩුම තරමේ තම්බ ගන්න ඕනි ඒක හරියට තැම්බෙන්න. හැබැයි ඉතින් මේ තියෙන කාර්ය බහුල ජීවන රටාවත් එක්ක අපි කරන වැඩ ටිකත් එක්ක පැයක් විතර උගර නාස්ති කරන්න වෙලාවක් අපිට නැහෙනි. හැබැයි වාට ලින්ක් නැචරල් පස්පංගුව පාවිච්චි කරනවා නම් විනාඩි 10න් 15න් නැගිට ගන්න පුළුවන්කම හම්බ වෙනවා කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා පස්පංගුවත් එක්ක. අපි යමු සින්දුවහන්න.

නලවද රහයි විනාඩි 35යි සින්දුව කහලා නටලා කරලා ජොලියේ ඉන්නෝඩි දැන් පොඩි බඩගින්නක් එනවානේ මම මේ කල්පනා කරේ 12 පහ වෙනකොට කොච්චර කෑම උදේට කාලා දෙමුණත් දවල් 12 පහ වෙනකොට බඩගින්නක් එනවම තමයි ඔයාලට එහෙමනම් මටත් කියන්න ඒ ගැන මේ සින්දුවට යන කලින් අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුර ගැන අපි කතා කරන්න ඕනි අනිවාර්යෙන්ම. මොකද ලෙඩක් දුකක් වුණාට පස්සේ අපි ගාව පිහිටට ඉන්න කෙනෙක් ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි නේ. ඒ තමයි කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා. දැන් කල්පනා කරලා බලන්න ඔයා ආදරය කරන කට්ටිය ඔයාගේ අම්මා තාත්තා අච්චි අම්මා සීයා මේ අයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මුණත් වෙන්න පුළුවන්. අසනීපයක් හැදුනොතින් එහෙම හිතාගන්න බැරි විදියට හිතාගන්න බැරි වෙලාවක කාටද කතා කරන්න කියලා ඔයා කල්පනා කරනවානේ අසරණ වෙනවනේ. එහෙම වෙලාවට සමහර විට මේ හැදෙන ලෙඩ රෝගවලට බටහිර වෛද්‍ය විද්‍යාවෙත් ප්‍රතිකාර නැති වෙන්න පුළුවන්. සුව කරන්න බැරි රෝග කියන කැටගරි එකේ තියෙන ලෙඩ රෝග වෙන්න පුළුවන්. ඩයබටික් කැන්සර්ස් ඊට පස්සේ කිඩ්නි වල ප්‍රශ්න ස්නායු රෝග තියෙන ලෙඩ කීයක් නම් තියෙනවද? ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරේ තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්නේ. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. අදත් විවෘතයි කියන්නේ. 0.777 300.948 කතා කරලා හරි 0.773 273.540 කතා කරලා හරි ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්නත් අවස්ථාව තියෙනවා. දැන් ওই ගොඩාක් අසනීප වලට හේතුව වෙලා තියෙන්නේ අපේ වැරදි පුරුදුනේ. අසනීප වලට විතරක් නෙවෙයි අපේ වැරදි පුරුදු රටක සමාජයක පරිහානියටත් හේතු වෙනවා. ගම් කල්පනා කරලා බලන්න ඔය හානිකර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අය හන්දා කී තරම් දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද කියලා දවස ගානේ. සමහර විට ඒගොල්ලන්ට මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න අවශ්‍ය කරන සල්ලි හොයාගන්න එක එක වැරදි වැඩ කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් පාවිච්චි කරාට පස්සේ වැරදි විදිහට හැසිරෙනවා වෙන්න පුළුවන්. සෑහෙන ප්‍රශ්නයක්නේ වෙන්නේ. නිකන් හොඳින් ගත කරන්න තියෙන තරුණ ජීවිත අකාලේ නැති නැස්ති කරගන්නවා මේ හානිකර මද්ද්‍රව්‍යත් එක්ක. නම් වශයෙන් නම් කීයක් මද්ද්‍රව්‍ය જાති තියෙනවද නිකන් කියන්න ආස නැහැ. එතකොට ඒකත් ප්‍රොමෝට් කළා. ඊට පස්සේ පොඩි ළමෙක් කවුරු හරි දන්නේ නැති කෙනෙකුත් ඔයා පාවිච්චි කරන්න පෙළඹ. ඉස්කෝලෙන් අවුට් වුණ ගමම්ම ට්‍රයි කරලා බලන්න කියලා අත්හදා බලන්න කියලා මේ වගේ දේවල් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් දැන්ම මේ දේවල් හිතින් අයින් කරගන්න. එහෙම යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් දැනටත් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් කරන්න ඕනේ යා තව තවත් ඒ දේවල් වලට පුරුදු කරන එක නෙවෙයි. යාව පුළුවන් තරම් ඉක්මනට උපදේශනයන්ට යොමු කරලා ඒවයින් බලක්වා ගන්න. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. ක්‍රිකට් මැච් එකක් ගහන්න අවසර එකතු වෙලා යාළුවෝ විදිහට කරන්න පුළුවන් ඕනි තරම් වැඩ තියෙනවනේ. හානිකර මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවට වඩා. ඒ මතක් කරේ රටම මේ දවස්වල එකතු වෙලා වැඩ කරන රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. සින්දුවට යන්න කලින් මට අක්ගාලා මේ පැත්තට WhatsApp කරලා තියෙන කට්ටියක් එකතු කරගන්නම්. පොඩ්ඩක් ඉන්න නම් ටික හොයාගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනියා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොනරාගල ඉඳන් අපේ මේනක සඳරුවන් සුපුරුදු විදිහටම අද මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ ගාමිණී අයියා ජපානි දන්නේ අපි වහගෙන ඉන්නේ. එයාගේ ගොඩලිද ගමේ යාළුවෝ හැමෝම එකතු කරගන්න කියනවා. වයිෆ් ඉන්නවා අරුණ සංජීවනි, පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි ගොඩලිද ගමේ සියලුම දෙනා, ඒගොල්ලන්ගේ අම්මා, ගොඩලිද ගමේ මලිදු මෝටර්ස් එකේ අපේ කුමාරයි ඇතුළු සෙට් එකත් එකතු කරගන්න කියලා කියනවා. මේගමයේ ශාන්ත අන්තෝනි පාරිසේ නැන්තනිස් රෝඩ් එකේ අපේ දනංජය බණ්ඩාරයිය සුපුරුදු විදිහට මොන්න අදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. දංගොටුවේ ශ්‍රී සුමංගල පාරේ ඉන්න ඒගොල්ලන්ගේ අම්මා වයි ඉතාලියේ මිලාන් වල ඉන්න රිෂේන් පුතා, සුබෝධන පුතා, චන්ද්‍රනංගි දිමුත පුතා, සුබෝධනි දුව, ඩුබයි නංජු පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ජනි ලස්සනම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ උදයන්ගින් එතුමි මැසේජ් එකක් දාලා තියෙනවා. කියනවා එකතු කරගන්න කියලා මාතර කිංකිණි, චතුමි, යසාරා සමග හල්දු මුල්ලි ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ට්ස් එකේ ඉන්න දිල්මි දෝණිවත්. අද දවසම ඉතින් මාව හගෙන හිටියලු. මොකද මේ අසනීප වෙලා උණ හැදිලා. අන්න උණ හැදිලා නම් ඉන්නේ ඔය උණ නවත්තගෙන ප්‍රත්‍යක්ෂ සුවේ අරගෙන නැගිට ගන්නවා නම් ලින්ක් නැචරල් පස්පංගුවත් එක්කම තමයි. දැම්ම කවුරු හරි කඩේට යවලා ටග්ගල් ලින්ක් නැචරල් පස්පංගුවක් අරගෙන ඉන්න. ඔයාගේ ගෙවල් ළඟම තියෙන කඩේම අනිවාර්යෙන් ලින්ක් නැචරල් පස්පංගුව හොයාගන්න පුළුවන්.
ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ ගල්පායේ ඉඳන් අපිට මැසේජ් කරන රොෂෙල් මාලිකා. මම එකතු කරගන්නම් ඔයාව. මැදවචි ඉඳන් රේණුකා අපි වහගෙන ඉන්නවලු. හයි ජනි මල්ලි, කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කඩවත ලක්මාලි කියනවා. එයා එකතු කරගන්න කියනවා දුල්මි, ගයාන්, දිනිඳු, ඒ වගේම තමයි අලුත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගේ නම හර්ෂණ. එයාවත් මතක් කරා කියන්න කියලා කියනවා. ඔෆිස් එකේ හැමෝමත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Vilavu Dola Hai Vinadi Hatalis Hatarai.
2: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
5: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: හස්බන්ඩ්
9: මොකද වයිෆ්
8: හදන්න ඕන තේද කෝපිද?
9: තේදුණු මාවත.
8: තමන් කණ්ඩි හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
9: තේදුණු මාවත.
8: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම තේදුණු මාවතෙන්ම ඉලංකා

0: නැත්තුවාහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 12:46. හැමෝම චාර් ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඉල්ලපු හන්ද ඔන්න හැමෝම ඉල්ලනකම් බලාගෙන ඉඳලා 12න් පස්සේ දෙනවා කියලා මං හිතාගත්තාද. මේ සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. ඉන්දියාව යන්නේ නැතුව ඉන්දියාවේ මසාල රහට කෑම හදාගෙන කනවනම් ලංකාව ඉඳන් ඒ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක තමයි වාට අවස්ථාව ලැබෙන්නේ. ඉන්දියාවේ රස අරගෙනාවට පිටරටවල් වලින් ගෙන්නන අමුද්‍රව්‍ය යොදාගෙන නෙවෙයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් හදන්නේ. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. එළවලු ජාතිවලට ඔයා දාන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්, මස් ජාතිවලට ඔයා දානවා නම් බ්ලැක් කරි මසාලා පවුඩර්, මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා පවුඩර්. පාට මාරු කරගන්නේ නැතුව හරියට දැම්ම කියලා කියන්නේ කෑම වේල සර්ප්‍රයිස් එකක් වෙන ගානටම රසවත් වෙනවා. Good afternoon, Johnny. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ EG අනුරයි අපුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි කියලා කිරිබත් ගොඩ ඉඳන් සඳුනි නංගිත් මැසේජ් එකක් දානවා. හස්බන් නිරන්ජන්, අම්මා ඉන්ද්‍රාණී, ජාලුවා හංසිකා, ඒ කට්ටියම එකතු කරගන්නන් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ යන්න හදන්නේ අපි තහගෙන ඉන්න අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියන යක්කල මුල් ඉන්න දිලිනිව හොයාගෙන. එයාගේ හස්බන්ඩ් ධනුෂ්ක, ලොකුදුව දම්සදී, චූටිදුව බිෂේලි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මං කට්ටියම එකතු කරගන්නම්. හේ හේ අපි තින්නවා කෑගල් ඉඹුල් ගස් දෙනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ ඉන්න උදේශිකා නිරූපමාවාලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ යන්න හදන්නේ වෙනද වගේම අදත් සුපුරුදු විදිහටම දේදුණු මාව තහගෙන ඉන්නවා ජනී කියන කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක එකතු කරගන්න. මට කෝල් එකකුත් ගත්තා කට්ටිය. මේ එකතු කරගන්නම් කට්ටියම. බොස් ඉන්නවා මනෝජ්, දිමුතු, නවීන්, අමල්, පැතුම්, කෝසල, විහඟ, අමිල, චන්දිම. කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ජනී ගුඩ් ආෆ්ටර්නූන්. අපිවත් එකතු කරගන්න කියලා වාද්දුවේ තියෙන එන්ඩි ඇපරල් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. මහනුවර ඉඳන් යසිරුත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සද්දෙටම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. කළුතර පණාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ ඉන්න චාමර සහ තනෝජා, ඒ වගේම තමයි අපේ කිරුළපණ සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංගන අපේ මිත්‍රයව යවත් එකතු කරගන්න මේ සින්දුවට. විජේ කුමාරතුංග මහත්තයාගේ සින්දුවක් ඕනේ. එහෙම කියලා කියන්නේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ඉඳන් අපි වහගෙන ඉන්න චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී. අද බැරි වෙයි, හෙට අනිවාර්යෙන් අරගෙන ඉන්නත්. අපිවත් එකතු කරගන්න සින්දුවකට බැදි ගන් තොට ඉඳන් කට්ටියක් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නම් ගම් මේවල නැහැ, මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වීදිය ගොඩ ඉඳන් මදුෂිකා නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ පවුලේ සියලුම දෙනාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. මම එකතු කරගන්න. අලව් ඉඳන් කරුවක්කා මෙන්නද WhatsApp මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ දුවටත් ගේම් එකට chance එකක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝටම chance එකක් දෙන්නම් මං කොහොම හරි. ජනි, මගේ නම තියෙන්නේ හින්දි සින්දුවල විතරක් නිසා මාවද හින්දි සින්දුවකට එකතු කරගන්න. බදුල් ඉඳන් ඉෂාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අර මම Facebook fan page එකේ දාලා තියෙන post එකට තමයි උත්තරේ දීලා තියෙන්නේ. ඊළඟට යන්න හදන්නේ අපේ කුළුගම්මල top queue ආයතන ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න. ශාමලේ මිස් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මම එකතු කරගන්න. ඊට පස්සේ ජනි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සුජීව. අද එයාගේ සීලවති අම්මගේ පුතාගේ උපන්දිනේ. කල්හාන් තමයි පුතාගේ නම. කල්හාන් සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම යාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපේ සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දිත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ යන්න හදන්නේ ලෝලු කඩේකට. ලෝලු ටිකක් අනිවාර්යෙන් අරගන්න. වඩුමුල්ල හන්දියේ ලෝලු කඩේ ඉන්න කෞශල්‍ය නංගි, ඔයාව මම එකතු කරගන්නම්. ජනි, මාව එකතු කරගන්නේ නැද්ද? එහෙම කියලා තියෙන්නේ ගමේ මේ වෙලාවේ ගමේ සේරම අහන්නේ net තමයි මාවයි ධෝනිවයි එකතු කරගන්න කියලා. අම්පාරේ උහණ ඉඳන් ශිරෝමි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශිරෝමි පොඩ්ඩක් ඉතින් නම කියන්න පරක්කු වුණා. හරිද? ගණන් ගන්න එපා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මාවත් කිව්වේ නෑ ජනිත් අයියෝ. එයා තාම අයේෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අයේෂා කොහේ ඉඳන්ද කියලා නෑ. දුම්බර ඉඳන් මම එකතු කරගන්නම් මේ සින්දුවට. දුම්බර අයේෂා නේද? ඔයා නේද අපේ අර ගේම් එකට සම්බන්ධ වෙලා වචන 36ක් කියලා ලීඩ බෝඩ් එකේ ඉස්සරහින් ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඔයගොල්ලන්ව මේ සින්දුවට.

හිතේ තියෙන දුක කියන්න හිතේ තියෙන දුක අහන අපේ ගින්දර හැන්දෑවේ ජානුවක් ඇවිල්ලා තියෙනවා. ගින්දර හැන්දෑවට ඉඩකඩ ලබා දීලා දේදුණු මාවතෙන් බැහැලා යන්න තමයි හදන්නේ. හෙටත් ආයෙත් උදේ 10ට සුපුරුදු විදිහට දේදුණු මාවතෙන් හම්බෙමු. මේ පැත්තට කෝල් කරපු WhatsApp මැසේජ් එවපු හැමෝටම ස්තුතියි. ගින්නන් පරිස්සමෙන් ඉන්න මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Dedu Numamata, Dedu Numamata.
1: Brought to you by
2: Akunulake Namahubavan Rakapurama Rasa Genayana, Aulesam Rasa Karakana, Mother Freela Noodles, Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ල කෙල්ල කොට යන

0: ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මුදලාලි
0: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
0: විජේ දාන්න ඔක්කොටම.
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහුවෙමු.
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
4: හරි ගියේ හරිම තැනට ගියේ හින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝන නැ සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
13: සුබ දහවලක් දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. පසුගියදා නිමවට පත්ව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කර දුන් රුමේෂ් තරංගට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් උසස් වීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔහුගේ දක්ෂතා අගයමින් ගුවන් හමුදාපති යාමාෂෙල් බන්දු එදිරිසිංහ මහතා විසින් රුමේෂ් තරංගව කෝපරල් නිලයේ සිට සැරය නිලය දක්වා උසස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එම මුසස්වීම් සහ විශේෂ මූල්‍ය ත්‍යාගයන් පිරිනැමීම අද ගුවන් හමුදා මුලස්ථානයේදී සිදු වුණා. රුමේෂ්ගේ පුහුණුකරුවන ටෝනි ප්‍රසන්න මහතාගේ සහ බෞද්ධ චිකිත්සක කෝපරල් චන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කිරීමෙන්ද ඔවුන් වෙතද මුදල් ත්‍යාග පිරිනැමීම එහිදී සිදු කෙරුණා. මිලගනිත් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 net FM
8: ගින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 034 226 7046
14: FM 95 94.8

ZFM Kinderhändeva Vigiano. ZFM

0: Kinder Händeva. Kinder Händeva.
1: සුබදහවල දවල්කයි විනාඩි 9යි වෙනව. ආගේ මගේ ගින්දර හැන්දව. හවස 4 වෙනකන් ඉතින් මං ඉන්නවා මේ පැත්තේ. කො බලන්න. ඔහොමනම් ඉඳලා හරියන්නේ නැහැ. දැන් චූටි සද්දකින් පටන් ගන්න ඕනි. එහෙනම් ඉතින් අද අතට දවගේම ගින්දර හැන්දව අහන්න. ආදරේ කරන කටියත් එක්ක මේ පැත්තේ එන්න තමයි ඔයාට තියන්නේ. හවස 4ට කලින්. කල් කරන්න මැසේජ් කරන්න. සිද්ධාක් ඉල්ල ගන්න පුළුවන් 0.5 11 5 5 5 මගේ WhatsApp නම්බර් එක ඔන්න දැම්ම ඉඳලා කට්ටිය මැසේජ් කරලා තියෙන්නේ මට පේනවාද කවුද මුලින්ම මට මැසේජ් කරලා තියෙන්නේ කියලා කියන්න පටන් ගන්නම් දැම්මනේ මේ තව ටිකකින් හරිද කෝල් කරන්න පුළුවන් මගේ හඩ්ලයින් නම්බර් එක 0112 55 33 63 හවස 4ට කලින් කෝල් කරන්න පටන් ගන්න 4 වෙනකන් ඉඳලා පස්සේ කියන්න එපා නේ අද කතා කරන්න බැරි වුණා කියලා හරි එහෙනම් අදට කලින් කෝල් කරන්න ඕනි.

දැන් බඩ හොඳට ෆුල් වෙලා ඉන්නේ. මං කෑවෙන තත්ම කොයා කාලා ඉන්න ඕන. ඔයා හිතනවද මං බඩගින්න මෙතෙන්ට අවිල්ල ඉඳ ගනී කියලා? කවදාවත් නෑ. හැබැයි මෙහෙමයි. එහෙමයි කියලාකුත් නෑ. මොන අනතත් කාලා බීලා ඉන්න ඕනේ. එහෙනම් ඉතින් දැන් පොඩ්ඩක්වත් කම්මැලි වෙන්න බෑ හොඳට බඩ පිරෙන්න කාලා ඉන්නවා කියලා. නිදිමත එන්න විදිහකුත් නෑ මේ සින්දු ටික අහගෙන යනකොට. මේ හාගේ මගේ ගිදර හැන්දෑව ඉන්න හවස 4 වෙනකන් මං ඔයාගේ ජානු.

0: magnet. Subah dah ulang dah walaik hai winari dah hatai.
1: Meltol, hisratia, una sempratishava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
2: Then Pan Asia Banquet obe stavara tempatu sadaha, ihala poliyak laba ganna. Adama obe langamathi Pan Asia Banku shakawata pivisenna. Netinam 01144667222 amathanna.
3: Mathara Freeland Hal Masurasa Soya Meat. Kanna kanna asahitena rasayin saha gunen ihala Mathara Freeland Hal Masurasa Soya Meat. Oba tadama rasa balanna.
4: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
5: අනේ මන්ද.
4: මේ ඔයා නොදන්නා උනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
5: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයා විතරයි.
6: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනිං ඩ්‍රයිව් එක.
7: net fm 4 වටේ.
8: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

0: දවලේ කයි විනාඩි 19යි වෙලාව. මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා. ටිකක් මතක් කරගෙන අපි යමු WhatsApp messages පැත්තට. පීරියඩ්ස් දවස් කියලා කියන්නේම කොච්චර පහසු දවස්ද. ඒකෙ ඉතින් මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද ගෑනු ළමයින්ට. මේ ගැන පිරිමි ළමයිනුත් දැනගෙන ඉන්න ඕනි. හේතුව තමයි ආගේ පාර්ට්නර්ට කොයි වෙලාවකදී හරි කිව්වොත් බබා කඩේට ගිහිල්ලා පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. එච්චර ආදරෙන් කිව්වහම ඔයා බෑ කියලා කියනවනම් මං කියන්නේ එතනම ඒකනම් වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මංගල්‍ය හරියන මංගල්‍යයක් නෙමෙයි. එයාට පුළුවන් වෙන්න ඕනි ඔයාව තේරුම් ගන්න. එතකොට ඉතින් ඔයාට හරියනම දේවල් එයා දැනගෙන ඉන්නත් ඕනි. ඒ දේවල් ගෙනල්ලා දෙන්න බෑ කියන්නත් බෑ. එහෙනම් හරියනම දේ ගෙනල්ලා දෙන්න නම් ඒ හරියනම දේ තමයි ෆෙම්සෑ කියලා කියන්නේ. ඔයා ආසාවෙන් කරපු දේවල් පවා දන්නවනේ පීරියඩ්ස් දවස් වලට ඔයා මගාර ගන්න හදනවා. මං කියන්නේ ෆෙම්සෑ ඔයාගේ ළඟ තියෙනවා නම් කිසිම වෙලාවක ආසාවෙන් කරපු දේවල් වලට ඔයාට මගහැරෙන්නේ නැහැ. එහෙම මම කියන්නේ ඔයා පාවිච්චි කරන පෑඩ් එක ඔයාට ඇඳගෙන ඉන්න පහසු නම් ලීක් වෙයි කියලා බයක් නැත්නම් ගෙවන මිලට උසස් සතුවේ පෑඩ් එකක් විදිහට නම් මේක ඔයාගේ අතට පත් වෙන්නේ. ඔයාට කිසිම විදිහකින් ඔය මං කිව්වා වගේ ඔය ආසාවෙන් කරපු දේවල් මගේ අරින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ෆෙම්සෑ මොවාගේ ළඟ තියාගන්න ඇඳගෙන ඉන්න පහසුයි ලීක් වෙන්නේ නැහැ ගෙවන මිලට උසස් සතුවේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට තමයි දැන් ඔයාගේ අතට පත් වෙන්නේ. සෙලස ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාට දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆෙම්සෑ මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. එවගේම ආයුර්වේදයේ කියන නම හොන ගමන් ඕන කෙනෙක්ට මුල්ලින්ම මතක් වෙන තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේකට හේතුව 100% හරිම ප්‍රතිඵල අරගෙන නිසා. ඉතින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මෙන්න මේ විදිහට කියනවා. ඒ තමයි ඔයාට ෂුගර් තියෙනවා නම් මෙච්චර කාලයක් හරි මෙහෙ ගියා නම් ෂුගර් වලට හරිම විසඳුම් හොයාගෙන ඔයාට දැන් ඒ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල මධුමේහහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම තමයි 100% ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය කියලා කියන්නේ. මේ දවස්වල පොඩ්ඩක් තාමත් වහිනවනේ. එතකොට වැස්සත් එක්ක උදේට හොඳ ඩිස්කෝලෙට යන ඔෆිස් එකට යන අය හවස වෙනකොට කැස්සක් හරි උණක් හරි කොහෙන් හරි හදාගෙන එන්නේ. ඉතින් මං ඔයාට කියනවා යාට පාවිච්චි කරන්න පුළුවන් සෙවනගල මධුකා කැස්සට පැනිය. ලිව එකේ තෙල් එකන පැටි ලිව මේ හින්දා කොච්චර නම් බය වෙලා ඉන්නවද නේද? හරියට කෑමක් බීමක්වත් දැන් කන්න විදිහක් නැහැ. හැබැයි දැන් මේකට බයවෙච්ච කාලේ ඉවරයි. ඒකට තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක වඩ පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඉතින් මේ විදිහට එකී මේකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. මේ හැමදේම නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල විරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 40ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කාලයක් දෙන්න. නම්බර් එක ලියාගන්න 047 31 39 540 යමුද WhatsApp messages පැත්තට. හයි මගේ වස්තුවේ good afternoon. අද වහන්න කරන්ට් එක නෑ. ඒ වුණාට මෙසේජ් එක කියවන්න හොඳේ. දිග උමකකුත් ඕනි සිංදුවත් එක ආදරේ යන්නේ ඔයාට අපි. කළුතර රමණි සමේද අක්කා, දෙවලි ශශී තුසිත්, කල්හාරි පුංචි ඇවින් එක්ක, කැනඩාවෙන් චන්න ඇන්ජි, මිෂෙල් ඒන්ජල්, ඒඩ්‍රියන්, පුංචි සෝෆියා. මන්න කියන්නේ මේ වෙලාවට මේ කරන්ට් එක නැති කරනව නේද? කරන්ට් කපනව නේද? හරිම විරුද්ධයි. ඇයි එහෙම කරන්නේ මං අහන්නේ ආ? දෙන්නම් අනේ දිග උම්මකක්. මාත ආදරි හරිද? thank you මම වහගෙන නැති වුණත් මට මැසේජ් එක එව්වට. යඩියන්තර ටයිටනික් සලෝනිකේ තුෂාර කොල්ලවත් එකතු කරගන්න. ඊට පස්සේ කනතුරි හලගම් බෙකරි රසිකයි මැසේජ් එක එවලා තියෙන පළපිටි හිරාණි අක්කා, කැලිමඩල රේණුකාකවත් එකතු කරගෙන සින්දක් අහමු. ගුඩ් ආෆ්ටර්නූන් චානුනාංගී කියලා තියෙනවා. ආන්ඩි වරෙන් එකතු කරගන්න. thank you මම වහගෙන ඉන්නවට ජය වේවා. අපිටත් ලස්සට සින්දුවක් දෙන්න. සරච්චන්ද්‍ර ඩෑසය ගලිකඩි රයිගමින් මැසේජ් කළා තියන්නේ. හායි චානු ගින්දරි, මට ලස්සන සින්දුවක් දෙන්න කො. මගේ පුතා තරුෂ, හස්බන්ඩ් ප්‍රදීප්, අම්මා මාලනි, ලස්සන සින්දුවක් කටයුතු කරගන්න කියලා වීදියගොඩ මදුෂිකා මැසේජ් කළා තියෙනවා. හායි හායි කටකාරියේ, සුබ දහවලක් වේවා. කොහොමද ඉතින් වාවයි මගේ ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා උහණින්. ශ්‍රෝමි අක්කා ආදරෙයි,
1: පුංචි දෙපා

අව්වට යන්න එපා කියයි, කළුවෙයි කියයි, බබා ඔයා හොඳට කන්න කියයි. අත්දැකීමෙන් ළමයි අත්දැකීමෙන් මේවා කියන්නේ මේ. එන්න ඒ කාලේ හර 1900 බර ගණන් වල, අන්න ඒ කාලේ නම් ඔය දේවල් ඇත්තටම කිව්වයි හිටිය කියලා මට හිතනවා. අබරුද මං කියන්නේ ඇත්ත, මෙව්වා සහතික ඇත්ත. ටික දවසක් ගියාට පස්සේ වැඩේ සෙට් වුණාට පස්සේ මොනවද කියන්නේ? අනේ මේ අවුවේ පොඩ්ඩක් ගියා කියලා කළු වෙන්නේ නැහැ. ඇයි ඔය අදියා වෙයිද? ආ කියන්නේ නැද්ද? මම බොරු නම් කියන කමෙන්ට් එකක් දාන්න, මැසේජ් එකක් දාන්න. යන්න අපේ වෝල් පෝස්ට් එක පැත්තට. ඔයාට එකම එක දවසකට හම්බෙනවා පොඩි chance එකක්. කාටවත්ම පෙන්නතු ඉන්න. එහෙම පෙන්නතු ඉන්න හම්බුනොත් ඔයා මොකද කරන්නේ? මං කියන්නද කරන දෙයක්? අපේ වයිෆ්ලා යනවා හස්බන්ඩ් එක්ක එයාගේ ඔෆිස් එකට. ගිහලා බලාගෙන ඉන්නවා එතන මොකද වෙන්නේ කියලා. අම්මෝ, ඊට පස්සේ අනික් කඩේට පේන්න පටන් ගත්තට පස්සේ හස්බන්ඩ්ලට බත් හම්බෙන කාඩ් එක ඉවරයි. ගෙදරින් කාල ඉවරයි. හරිද? සුබදාමනක් ජනනංගී. අදත් අපි ඉන්නවා රශ්මික මෝඩර්ස් බෙඩිගස් සඳිය හැලියකොඩ. ජය වේවා කට්ටියටම එකතු කරගන්න මෙහැන සිද්ධුවට. කිරුළපන පූර්වා පාරි, චන්දන චාන්දනී, බාලක්ෂී, සාධුනි, ජනිත, මෙරා, ජයන්ත, විලාශිකා, රංශීත්, ඒ වගේ මහන්සි අපිටත් ලස්සන සිද්ධා කාණි කියලා තියෙනවා. දෙන්නම් දෙන්නම් අකිරුලපන පූර්වාරාම පාරේ. අර කලින් එවල තියෙන මැසේජ් එකක් බලලා තමයි මම ඒක හරියට කිව්වේ. චාමර ස්ටෝර්ස් කළුතර පනාපිටිය චාමර අයියා තරුජක්කා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මෙහෙණ සින්දුවට එකතු කරගන්නම්. ජානු මගේ සුදු මණික, උම කැටි ආවද? ආවා. අපේ ගින්දර වගේ ලස්සන චෝරි මණික අපිත් සද්දෙටම නෙත් අහගෙන ඉන්නේ. ආදරේ සුදු නෝන ගොඩාක් බොකුන්දර නිවන් තිරේ දෙවිද ෆැෂන් එකේ මන්දීප්ති, ඉනෝස හනුෂා, මාඩලකා, මන්දිනාංගි, නදී ශමිස්, චන්ද්‍රිකාකා, දහයිකනු මංගලි ෆැෂන් එකේ, මහේෂ් සාලියා, මංගලිකා කොල්ල සෙට් එක, මගේ සුද්ධි අපේ මාලෙල්ල අක්කට වගේ උම එකක් කියලනවා මගේ සුදු නෝනේ දෙන්න ගනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් 1යි විනාඩි 35යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
6: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පුලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
3: දවල්කයි විනාඩි 37යි.
4: දවල්කේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
3: එකයි විනාඩි 37යි. මතක් කරන්නද මෙන්න මේ ගැන වාට බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවද? ආතරයිඩිස් වෙන පුළං, සන්ධි රෝග වෙන පුළං, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්. මේ හැම දෙම හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාව ශාඛා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පුංචි දරුවන් වෙනුවෙන් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ. හොරණ තමයි ශාඛාව තියෙන්නේ. කියන්නේ උපතින්ම හරි උපතින් පසුව හරි ආබාධයට ලක් වෙච්ච පුංචි දරුවෙක් වාට ඉන්නවනම් දරුවන්ට ඇවිද ගන්න බැරි වෙලා තියෙනවනම් පරක්කු වෙන්න එපා. අම්මෙක් තාතෙක් විදිහට ඔයාට පුළුවන් එයාව හරිම ප්‍රතිකාරවලට යොමු කරන්න. ඒ වෙනුවෙන් තමයි ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට හොරණ තියන අරගෙන එන්න කියලා කියන්නේ. ඒ වගේම පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම අවසන් කරන්න හදන්නේ ඔයා රෝද පුටුවක් මත ඇඳක් මතද? මං කියන්නේ ඔයාට එහෙම වෙන්න දෙයක් නෑ. දැන් ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගාණක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංක එකේ විශ්වාසනීයම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා. ඉතින් මේ ඕන තැනකට වාට යන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට නේවාසික ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ වගේම තමයි එන්න විදිහක් නැහැ, දුර බැහැර ඉන්නේ. නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන අය තිනෝ යතරේ යතරේ. මේ ප්‍රතිකාර වලට පාවිච්චි කරන පාරම්පරික තෙල් වගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්ද කියලා හිතන කටියත් ඉන්නවා. ඒ දෙකටම උත්තරේ තමයි ඔව්. මුලින්ම කියන්නම්කෝ, මේ පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්. විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ පටමකින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. මේ ඖෂධ සියල්ලම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස්ම ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා වඩ විශ්වාසයෙන් යුතුව හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොටත් එකපාර රෝගීන් 100% පමණ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට මේ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානය තුළ රෝහල ඉදි කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිකාර ලබාගෙන ඉක්මනින් සුව වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කාලය පුරාවට ඔයාට නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් ලබා දෙන්න ආයතනය මගින් සියලුම කටයුතු සපයනවා. ඉතින් ඔයාට මේ හැම දෙයක් ගැනම වැඩි විස්තර දැනගන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න යන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. 0134 226 7746 0134 226 7746. එහෙම නැත්නම් 0775111918 0775111918 0718569956 0718569956 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාට ප්‍රතිකාර ලබා ගන්න යන කලින් දින වේලාව වෙන් කර ගන්න පුළුවන් මේ නම්බර්ස් වලට කතා කරලා. ඉතින් මම ඔයාට ආයෙමත් කියනවා, මොනියම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ පීඩා විඳපු දුක් විඳපු කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔයත් ගිහින් බලන්න. ශාඛා තියෙනවා හෝරණ, කොට්ටාව සහ බණ්ඩාරගම. මේ වතාවකාලික විසඳුම් නෙමෙයි, 100%ක් මහාරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයා දන්නව net news අංකයකට වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය net news නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එකේ ස්ථානය දිනාගෙන තියෙනවා. ඉතින් හැමදාමත් ඔයාට උදැසන 6:45ට, දවල් 12ට, ඒ වගේම හවස 6:30ට net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුනකට සමන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පැයෙන් පැයට රට පුරා ලෝකය පුරා සිදුවන හැම දෙම සනින් නැසනින් ඔයාට අපි කියනවා net news සරහා. ඒ විතරක් නෙමෙයි net news youtube channel එක තියෙනවා net news අපේ facebook account එක තියෙනවා www.netnews.lk අපේ website එක තියෙනවා ඉතින් මේ net news digital අවකාශය හරහාත් net news හරහා ඔයාලට net news සඳහා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙමෙයි ඔය හැම දෙම අතරේ මෙන්න මේ විදිහ අවස්ථාවකත් ඔයාලට තියෙනවා ඔයාගේ ප්‍රදේශයේ යම්කිසි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ හැම දෙම දැනගත්ත ගමන් net news අපිට කියන්න මෙන්න මේ නම්බර් එක ලියා ගන්න whatsapp කරන්න news එක 077 499 3312 යමෝ අපි WhatsApp messages පැත්තට අනුරාධපුර power range electrical team එකේ වැඩ කරන සියලුම දෙනාගිට කරගෙන ලස්සන සින්දක් අහමු කියලා message කියලා තියෙනවා හරි හරි අහමු හයි හයි ගින්දර ජන වැනික අපිටත් ඕනි ලස්සන සින්දු ගොඩක් බොගදර 10 කනුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලියා මංගලි ශ්‍රියන්ති සජීව මහේෂ් ලක්බුතු මදුවන්ත ඒ වගේම නිවන්තිරිය දෙවිඳ ෆැෂන් ගාමන්ට් එකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන දීප්ති අක්කට උම්ම එකකුත් දීලා අහමු ලස්සන සින්දු ආදරෙයි එහෙනම් මේ උම්ම එකද අපේ දීප්ති අක්කට

0: දවලිකයි විනාඩි 50යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
3: අපේ අම්මා ගෙදර ආවද?
4: නැහැ. අම්මා මෙයා යවන දිත්වා.

0: හෘදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නෑ.
3: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
5: අහන්න දෙන්න සුපිරි නාස්ටෝප් එක ක්ලාසික කරගෙන තියන්නේ. දවල් එකයි විනාඩි 53යි. චාමරවීර සිංහගේ සින්දු ටිකක් අහමු නේද? ඒකට මෙන්න මේ කට්ටිය මම එකතු කරගන්නවා ඉක්මනට. හයි ජනු, හලවේ කඩුවක් මැසේජ් කළා තියන්නේ. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා තියනවා. දෙන්නම් අනේ, එකක් නෙමෙයි ගොඩක්. හයි ජනු මණික, කොහොමද සුදු බෝලේ? හොඳින් ඉන්නවා. හුනස්ගිරිය සෙම්ටි අපරල් ලගේ අපි දවස් අද්දරම හගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ගින්දර වගේ උමකකුත් තෝනි. ජනු, අපිවත් සින්දුවකට එකතු කරගන්න. යටි අන්දර පීපල්ස් බැංක් එක ළඟ ට්‍රිවල් පාක් එකේ කොල්ල සෙට් එක. අපේ ලසායියා, අනුර, කසුන්, සුනීල්, දිනේෂ්, සුමුදු, කසුන්. කසුන්ලා දෙන්නේ කියනවා මේ වයිටි කසුන් ගැන කියලා තියෙන්නේ. තව අපේ ටයිටනික් සලෝනිකේ තුෂාරවත් එකතු කරගන්න. ගොඩම ගොඩාක් ආදරේ. මාත් ගොඩම ගොඩාරියක් ආදරේ. හරිද? මම තිනවා පරිපරණ ගාමට හදී හෙල්මට් ජැකට් කඩේ අත කරන අයියා එකතු කරගන්න මෙහෙන සින්දු සෙට් එකදම. අපේ ජානු මැනික, අදනම් අපිට හොඳ අදනම් අපිට හොඳයි. අවුව තියනවා, එහෙනම් රෙදි ටික වේල ගන්න. හැබැයි ඉතින් අර අහසත් වෙලාවකට රෙදි ටික එළියට දානකම් බලාගෙන ඉඳලා හද දෙන්නම්. හරි, දැන් දෙන්නම්. එහෙම කියලා පටන් ගන්නවනේ වැස්ස. එයාට පේන්නේ නැතිවන්නේ හිමීට ගිනිහින් රෙදි ටික වනලා එන්න. අද සඳරම ගින්දර හඳ වහන ගමන් වැඩ. අපි අද ලස්සට සින්දුවකට එකතු කරගන්න. සතිෂ් පෙරේර මහත්මයාගේ සින්දුවක් ඕනි කියලා තියෙනවා, බලමු. යන කලින් දැන් ට්‍රයි කරන්නම්. දැනට දෙලා තියෙන සින්දු ටික අහන්න ඕන. හරිද? කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක. අපේ බොස් මනෝජ්, දිමුතු, නවීන්, අමල්, පැතුම් කෝසල විහඟ, අම්මීල, චන්දිමා එකතු කරගන්න. අපේ සරත් මාමට උම්මත් දෙකක් දෙන්න. සරත් මාමා, දෙකක් වැඩි එකක් ඇතිනේ. එනවා මෙතන කෝලං කරන්න. මොකටද දෙකක්? ආ, දෙපැත්තටම දෙකක් නේද? මේ අනික ඔයාට ඔතන ඉන්න අනිතයට එහෙම දෙන්න. හරි, ආයි හෙටනේ එතකන් තියාගන්න ඕනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: Good afternoon. දවල් දෙකයි විනාඩිය 1යි.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සයකෙන්නේ ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නිවුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. තයිලන්තයේ පෝකේට් නුවර සිට ඉන්දියාවේ නවදිලි නුවර බලා පියාසර කරමින් තිබූ එයා ඉන්දියා ගුවන් යානයේ දැඩි කැළඹිලි තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. ගුවන් යානය අඩි 300ක් පමණ පහළට කඩා වැටීමත් සමග සිදු වූ මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මගින් 13 දෙනෙකු සහ ගුවන් සේවකයින් 4 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මගින් 137 දෙනෙකු සහ ගුවන් සේවකයින් 8 දෙනෙකු රැගත් අදාළ ගුවන් යානය අනතුරෙන් පසු නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සුරක්ෂිතව ගොඩබස්වා ඇති අතර තුවාල ලැබූ පිරිස වහාම රෝහල්ගත කිරීමට පියවරගෙන් තිබෙනවා. ඉන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර සෙසු පිරිස තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි එයා ඉන්දියා ගුවන් සේවය වාර්තා කළේ. මිලගනිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM
6: ගින්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැ
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
12: FM 95 94.8

0: Net FM Kinder Händeva Vigiano.
1: දවල් දෙකයි විනාඩි 6යි වෙලාව සුබ දහවලක්. ඔයගේ මගේ දෙවනි පැයටත් හොඳ ඇවිල්ලා තියෙනවා. මේ පැයදිත් කෝල් කරන්න, මෙසේජ් කරන්න, අපේ වෝල් පෝස්ට් එකත් කමෙන්ට් කරන්න, Net FM අපේ Facebook fan page එක ඔයාලයි කළ ෆලෝ කළ නැද්ද මුලින්ම ලයික් කළ ෆලෝ කළා. ඊට පස්සේ අද මගේ වෝල් පෝස්ට් එක එකම එක දවසකට කාඩුවත්ම පේන්නේ නැති විදිහට වඩින්න පුළුවන්කම කම්බුනොත් මොකද ඉස්සලාම කරන්නේ. මට නම් කරන්න දේවල් ගොඩාක් තියෙනවා, හැබැයි කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ. ඉස්සලාම බලනවා නෑ කෝන්නේ. හරි, මේ පැය පටන් ගත්ත ගමන්ම මට මතක් කරන දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ ගැන කියන්න. අපි හැමෝටම ජීවිතේ තියෙන ලොකු හිණයක් තමයි තමන්ටම කියලා ලස්සන පුංචි ගේ පොඩ්ඩක් හදාගන්න එක නේද? එහෙනම් ඉතින් ඒ කැදල්ල හරි ලස්සනට ඔයාට ඕනම විදිහට හදාගන්න නම් හරිම තැනක් තියෙන්න ඕනි. කැදල් එන්ටර්ප්‍රයිසස් කියන්නේ අන්න ඒ විදිහට. ඔයාගේ ඉඩම කොහේ තිබ්බත් ඔයාට ඇවිල්ලා හරි ලස්සන පුංචි නිවහනක් හදලා දෙන්න සූදානමින් ඉන්න කට්ටියක්. ඉතින් ලංකාවේ ඕන තැනක ඔයාගේ ඉඩම තියෙනවා නම් එයාලට කියන්න, එතෙන්ට ඇවිල්ලා ඔයාට හදලා දෙනවා ඔයා ආසම විදිහට ඔයාගේ ගේ. විශ්වාස කරනවද? 150ක වගේ මුදලකට නිදන කාමර දෙකක් එක්ක හරි ලස්සන ගයක් හදාගන්න පුළුවන් කිව්වොත් කැදල්ලෙන් ප්‍රයිසස් එක හරහා. විශ්වාස කරන්නම වෙනවා. ඒ වගේම තමයි සම්පූර්ණ මුදල එකපාර ගෙවන්න දෙයක්වත් නැහැ. ටික ටික වාට ගෙවාගෙන යන්න පුළුවන්. ටික ටික ගෙවන්න. එහෙම ගෙවනකොට පොලියක් එහෙම ඇඩ්වයි කියලා හිතනවා නම් නැහැ. කිසිම පොලියක් නැතුව වාට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් විදිහට කැදල් එන්ටර්ප්‍රයිසස් එක වාට මේ අවස්ථාව හදලා දීලා තියෙනවා. හැබැයි තින් ඔයාට හිතුන ගමන්ම කැදල් එකට යන්න බෑ. යන්න කලින් කෝල් එකක් දීලා පේමන්ට් එක දාගෙන යන්න. මොකද මං ඔයාට එහෙම කියන්නේ, එතන ඒ තරමට සෙනගක් ඉන්නවා මේ විදිහට හීන දකින නිවහන හදාගන්න ඇවිල්ලා. ඉතින් ඒ නිසා කෝල් එකක් දීලා කල් තියාම ඔයාගේ පේමන්ට් එක දාගෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න. කොහෙද තියෙන්නේ? මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න ඕනි. මෙතෙන්ට යන්න කලින් කෝල් කරන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියාගන්න. 0744 32 50 0774 32 50. එහෙම නැත්නම් 0774 32 50 0774 32 50. කාල් එකක් දෙන්න, ඔයාගේ සිහින නිවහන හදාගන්න. ඇපොයින්ට්මන්ට් එක දාගෙනම කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න. මහරගම ඇල් හේන පාරේ තියෙන ගෑනු ළමයි පීරියඩ්ස් දවස් කියලා දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ දවස්වලට ආසාවෙන් කරන්න හිතාගෙන හිටපු මෙච්චර කාලයක් ආසාවෙන් කරපු ඒ දේවල් අතහැරගන්න ඕනිත් නැහැ. මොකද මං ඔයාට එහෙම කියන්නේ, මොකද ෆෙම්ස් අය දැන් ඔයාගේ ළඟින්ම ඉන්නවා. එසෙල සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතර පත් වෙනවා ෆෙම්ස් අය. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙයි කියලා බයක් නැහැ. මෙච්චර කාලයක් බයෙන් හිටියේ පීරියඩ්ස් දවස්වලට ගොඩක්ම ලීක් වෙයිද දන්නේ. ඇඳගෙන ඉන්න බැහැ, අපහසුයි. අද එක්සෑම් එකක් තියෙනවා, කොහොමද මම මේකට යන්නේ? අද ට්‍රිප් එකක් යන්නේ යාළුවොත් එක්ක ප්ලෑන් කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ජොබ් ඉන්ටර්වියු එකක් තියෙනවා. මේ විදිහට හොඳම දේවල් තියෙන දවස්වලටම දෙයෝ ඔයාට අමුතු දේවල් දෙනවනේ, අමුතු දේවල් සෙට් කරනවා. ඒ අතරේ පීරියඩ්ස් දවසත් ඔන්න එදාට මාවහම ඔක්කොම එපා, හැමදේම එපා. මං මේ ඔක්කොම දේවල් දාලා ගෙදර ඇඳක් කොට වෙලා ඉන්නවා කියලා ඇඳ බදාගත්තොත් නම් හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔයාට කියන්නේ, ඔය මාකට් එකේ එක එක නම් වලින් තියෙන පෑඩ්ස් වලට රැවටෙන්නේ නැතුව, නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව ඒවා අරගෙන ෆෙම්ස් ඇයම ඔයාගේ ළඟින් තියාගන්න. එසෙලස ISO සහතික සහිතව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සතුවේ පෑඩ් එකක් විදිහට දැන් ෆෙම්ස් ඇය ඔයාගේ අතට පත් වෙනවා. දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඔයාට මේක අරගන්න පුළුවන්. ආයුර්වේද ඖෂධ ගැන කිව්ව ගමන් ටක් ගාල මතක් වුණා නේද? සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ආඩ් ෂුගර් නම් දැන් බය වෙන්න එපා. මේ ඖෂධ අතර තියෙනවා සෙවනගල මධුමේහ හරිණි කැප්සියුල් එක. අරගන්න, පාවිච්චි කරන්න. මේවා තාවකාලික විසඳුම් නෙමෙයි, 100%ක් හරිම විසඳුම. සෙවනගල මධුමේහ හරිණි කැප්සියුල් එක ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන තාවකාලික විසඳුමක් නෙමෙයි, දිව්‍යමය ඖෂධය. සෙවනගල මධුකා කැස්සට පැනිය හැම වෙලේම ඔය ඔෆිස් එකේ ඔයාගේ හපැත් ඉන්න එක්කෙනා කැහැ ඉන්නවනම් උණ හැමදාම ලෙඩ වාට්ටුවක් නම් එයාට කියන්න සෙවනගල මධුකා කැස්සට පැනිය අරගන්න කියලා. ඒ වගේම තමයි කොණ්ඩේ ලස්සනට තියනවට

තියෙනවට ගැනු ළමයි කැමති පිරිමි ළමයිනුත් කැමති කොණ්ඩ ගැලවිලා යන්නේ නැතුව හොඳ ලස්සනට තියෙනවට එහෙනම් ඉතින් ඒකට තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර දැන් වාඩි තියෙන සෙවනගල ශ්‍රියා දේවිහාව ඉල්ලක ආරගෙන පාවිච්චි කරන්න හැමදේම අනේකේ කොණ්ඩෙත් ගියා වේ කියලා හිතාගෙන හිටියානම් ඒකට දුක් වෙවි හිටියානම් මං වාඩි කියනවා කොණ්ඩේ හරි වාගේ ළඟින් තියාගන්න සෙවනගල ශ්‍රියා දේවිහාව ඉල්ල කරගෙන පාවිච්චි කරලා බලන්න ආටම තේරෙයි මෙච්චර දවසක් ඔය ගැලවිලා ගිය කොණ්ඩේ දැන් ගැලවිලා යන්නේ නැහැ නේද කියලා සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ජීව බල ආම්ල පිත්ත සුවය සෙවනගල හන්දි රාජ තෛලය මේ විදිහට නිෂ්පාදන ගණනාවක් කමල් බඳුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වැදකම අපේ උරුමය 40 වසරක අභිමානීක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අදම කතා කරන්න 0147 31 39 540 40 0147 31 39 540. කවුද මට මේ ආදරේ කියන්නේ? ආදරේ කියලා කියන්න ඕනි. ඉතින් ඉක්මනට හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. හිතේ තියාගෙන හිටියොත් අන්සතු වෙයි. ලස්සන නෝන් ස්ටොප් එකක් කොණි. අද නම් චුට්ටක් පායලා මෙහෙට. අම්ම චතුරිකා තත සුමේද නංගිල තුන් දෙනායි එකතු කරගන්න කියලා තියෙනවා. කොයිතින් නම කවීෂා රක්වානි ගෑනු ළමෙක් නෙමේ. ආදරේ ආදරේ මාත් ඉතින් හරිද? ලස්සනම ලස්සන සින්දුවක් දෙනවද සුදු? දෙන්නම් සුදු. මං කුමාරි රජිතා ඩල්සි ඇතුළු හැමෝම ටොප් කිව් ආයතනයේ සියලුම දෙනා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මිස් ශ්‍යාමලීවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. සුබ දහවලක්. චින්ක පහේ කනේ පුංචි බණ්ඩා යගුණ සීලය රන්දිකා මදුෂා. සසන්නා සුපුන්දි ලංක කටියම එකතු කරගන්න සුබ දහවලක් වේවා ජානු පැටියෝ. මම තෝවාගෙන ඉනෝ මමද ලස්සන සින්දුකට එකතු කරගන්න ඕමයිනේ ටීමගේ හැමෝමයි ආදරෙන් එකතු කරගන්නා කියලා. මේ මැසේජ් කෙවල තියන්නේ අපේ අප්සරා තංගල්ලෙන්.

0: Dawal dekhai minadi visitunai.
1: Meltol hisa ratya una semprathishyava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki.
2: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821.
3: SLT Mobitel Fiber Nisa deng hama gedarama novena sadivegen superior tama fiber fit. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasan. Obe gedara adama fiber fit karaganna.
4: Hari giye hari matanata giye inda. LOLC eken ne loan ekak gatte. Maath hariyanna kiyala hari tanatama yanna one.
5: LOLC Finance. හරියන්න හරිම තැන.
6: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747-31-33-540.
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
10: හොට්ස්පොට්? ඇයියේ?
9: ඩේටා නෑ යන්නේ.
10: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
11: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝනින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
12: Neither ready for this war.
13: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
14: Together on a day of profound joy, a soaring hope.
15: The day a planet stops for a game.
16: Net FM. Algo Town.
17: Brought to you by
18: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
19: Oya try karanna ganna vijaya aapapiti.
3: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Danma katha karanna 0.71.666.222 Prime Residences
15: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
16: Net FM.

දවල් දෙකයි විනාඩි 27යි වෙලාව. 27ට දාලා දෙන්නම්. හරිද? දැන් තමයි 27 උනේ. බෙල්ල කඳ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද? ආතරයිටිස්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම් ඕනි නැද්ද? හරිම කැටි කාලෙකින් මේ හැම දෙම විශ්වාසනීය තැනකින් 100%ක්ම සුව කරගන්න. එහෙනම් ඉතින් කෙටිම කෙටි කාලෙකින් ලංකාවේ මේ හැමදේම 100%ක්ම සුව කරන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව තමයි ශාඛා තියෙන්නේ වෙනුවෙන්. එවැගේම දරුවන්ට හොරණ තියනවා ළමුන් වෙනුවෙන් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ උපතේදී හරි උපතින් පසුව හරි ඔයාගේ දරුවා යම් කිසි ආබාධයකට ලක් වෙලා තියෙනවා නම් එයා ඇවිද ගන්න බැරුව ඉන්න කෙනෙක් නම් පරක්කු වෙන්න එපා. අරගෙන එන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. හොරණ තමයි එවෙනුවෙන් ශාඛාව තියෙන්නේ. ඒ වගේම තමයි පැරලයිස් රෝගීන් වෙනුවෙන් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා. මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝදුපුටුවක් මත ඉන්න වෙයි කියලා හිතපු ඔයාට දැන් මුළු ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගණන් ඇඳන් මත රෝදුපුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම ශාඛාවලට ඔයාට අරගෙන යන්න පුළුවන්. මේ ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයාට එන්න බැරි නම් ඒ ප්‍රතිකාර වෙනුවෙන් යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම දැන් ගෙන්න ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ඔයාට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේව හරි ප්‍රමිතියකින් නිෂ්පාදනය කරනවද කියලා. ඔව්, බය වෙන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් යුතුව ඔයාට කියන්නේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාමත්ම උසස් ප්‍රමිතියකින් යුතුව තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔයාට බය නැතුව විශ්වාසයෙන් යුතුව 100%ක් මේ හැමදේම නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේවාසික ප්‍රතිකාර ගන්න තියෙනවා නම් කොහොමද කියලා. ඒකනත් මං කියන්නම්කෝ, මේ රෝහලේ දැනටමත් රෝගීන් 100%කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් ඉතාම ඉක්මනින් රෝගීන් සුව කරගන්නත් පුළුවන්කම තියෙනවා. වගේම නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් රෝගීන්ට ආයතනය මගින් සපයනවා. ඉතින් ඔන්න ඒ ගැනත් ආවේ විදිහට දැනුවත් කරාට පස්සේ මං ඔයාට දෙන්නම් දැන් නම්බර්ස් 3ක්. ඔයාට යන්න කලින් ප්‍රතිකාර සඳහා දිනය වේලාව වෙන් කරගන්න මේ හැම දෙයක් ගැනම විස්තර දැනගන්න පුළුවන් මේ නම්බර්ස් වලට කතා කරලා. මෙන්න මේ නම්බර්ස් ටික ලියා ගන්න. කොලයක් පැනක් අතර ගන්න. ෆෝන් එකතේ තියෙනවා නම් ඩයල් කරගන්න. 0034 22 67 046. 0034 22 67 046. එහෙම නැත්නම් 077 511 19 18. 077 511 19 18. 071 856 09 56. 071 856 09 56. එකම වතාවකට හරි යම් කිසි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් ඔයා යන්න ගිහින් බලන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. 100%ක් වට හරිම ප්‍රතිඵල විශ්වාසයෙන් යුතුව දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් වෙතින්. කාල් කරපු මෙන්න මේ කට්ටියට අග්ගාල එකතු කරගන්න මේ හෙන සින්දුවට. දැන් ගොඩාක් වෙලා ඉඳන් බලාගෙන ඉන්නවා. මගේ නහයත් චුට්ටක් දැවිල්ලයි වගේ. අද ෆස්ට් කෝලර් රමණී අක්කපොළොන් නරුවේ. ඔයාව එකතු කරගන්න මේ සින්දුවට එතනින් පස්සේ කාන්ති අම්මා මා බිමින් කතා කරා. යනුක පැටියා ආදරේ, හරිද? ලියනන චෑගේ ෆැමිලිගේ හැමෝමයි සංගීත පොතාවයි ඉමාලි දෝවයි එකතු කරගන්න කියලා කිව්වා. ප්‍රේමසිරයා කිතල් කටෙන් කතා කරා. දැන් වයස හිඳ අපිව නම් මතක් වෙන්නෙත් නෑ කියලා අපේ ප්‍රේමසිරයාගේ අම්මා ගුණවති ආන්ටි මට කිව්වානේ. විකාර නම් ටිකෙන් ඉස්සල්ලාම කියන්නේ ලියාගන්නේ ඔයාගේ නම. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ගුණවති අම්මා. විනෝෂා, ගණේෂා, චමිලානි, බිම්සාර, කිරණිදු, අසංක කට්ටියට මම ස්පෙෂලි අපේ ගුණවති අම්මටයි. මෛත්‍රීපාලය මංගරින් මංගලිකා මදුකා මදුරංග මදුසංක දිනෝෂා වල්පිට මුලින් කතා කළා. දුවයි පුතාලා දෙන්නයි හස්බන්ඩ් එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කිව්වේ. මේ හැන සින්දර එකතු කරගන්න. එතනින් පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජාන බබා, කොහොමද ආට? ලස්සන සින්දු කර මාත්‍ර කිංකිනී චතුමියා සාරා හදු මුල ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ට් එකේ ඩිල් මිදෝනියා වයි එකතු කරගන්න. උදයන් ගින්නේ තුමි මාත් ගඩම ගඩාරියා කාදරේ වමට ආදරේ වගේම ලස්සන්ට වැඩේ කරනවා හැමදාම වගේ. තැන්ක් යූ කමෙන්ට් එකට.
මොරන්තුඩු රොෂාන් ශාමා සෙනුක රුෂිකා ලක්ෂ්මණයා ජය වේවා. හයි ජානු බෝලේ, අපිත් ගෙදර හැන්දෑ වහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සිද්දක් දෙන්න. යටියන්තර මහවිලෙන් මම සුදර්ශනී ගෙදර හැමෝමත් යටියන්තර නෙත්තහන හැමෝමත් එකතු කරගන්න. සංජනා ආදරේ මැනික මටද කිව්වේ මං ආදරේ. ආ සංජනා මෙසේජ් එකේ වල තින ආදරේ. හරිද? හයි දඟ කෙල්ල, ගින්දරම තමයි, ගින්දරීම තමයි. ලස්සන සින්දුවක් දෙන්න. වඩිමුල්ල හන්දිය ලවලු කඩේ වැඩ කරන මගේ ආදර සුදු මැණිකේ ආදරෙන් මතක් කරන්න. හන්සනී කෞශල්‍යාගේ නම අනේ බලන්න හන්සනී හාට කොච්චර වගේ සුදු මහත්ය ආදරෙයිද කියලා. ඊට පස්සේ වේයංගඩ හන්දිය තරශ්‍රී සුපර් සෙන්ට් එකේ සෙවන් දිනංගි මතක් කරන්න. නැත්තහන හැමෝමයි ගින්දරී හොයාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. සද්දරම නැත්තහගෙන ඉන්නේ මගේ සුදු මැණිකේ. අනිවාර්යෙන්ම මතක් කරන්න. ඔන්නාගේ සුදු මැණිකව අනිවාර්යෙන් මතක් කරන්න කිව්වා හින්දා එයාව මතක් කරා. මෙහෙණ සින්දුවටම එකතු කරගන්න. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් දෙකයි වෙනාඩි 39 ആയി.
5: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින්, එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news. දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news. ජනතාව විශ්වාස කරන සත්‍යය.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
7: දවල් දෙකයි විනාඩි 41යි.
8: දවල් එකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net FM ගින්දර හැන්දෑව.
7: දෙකයි විනාඩි 42. තරුමල් කඩා දෙන්නම් අරමල් කඩා දෙන්නම් කියලා තමයි ඉතින් පටන් ගන්නෙ නං. අන්තිමට මොන මලක්වත් නෑ. හොඳ ගල් පාරක් තමයි දෙන්න හිතන්නේ අන්තිමට. අපි අමුට ගල වත්සම් මැසේජස් පැත්තට. හයි ජනු, කොහොමද? මං හඳින් ඉන්නව වෙනද වගේම මොනරගලින් මේක සඳරන මැසේජ් කියලා තියෙනවා. ෆැමිලිගේ හැමෝම එකතු කරගෙන ලස්සන සිද්දක් අහමු කියලා. ඊට පස්සේ සුබ දහම ලඟවාසරාමද දවසක්. කොහොමද ජානු මැනික, ලස්සන හින්දි සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. කවුද මේ? අපේ කොටි ජීවයියා. ඔයා කැමති හින්දි සින්දුවක් ගහමු. ඔයාමයි තරිදුරුක්ෂාන්වයි දිනුවයි ජයනි රවීනයි යෝන් සෙනෙහස නවාතන සිත් ආදර සිත්‍යාය ගෲප් එක කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. හරි, මේ හැන සින්දු සෙට් එකට එකතු කරගන්න. හයි ගින්දරි, අපි හැමදාමත් වගේ ඔයා වහගෙන ඉන්න හම්බන්තොට කළුදොදොල් කඩේ ශානක නිශාන්තානන්ද පහීමා ශශීමා රන්දිමා සින්දෝනි උමෝනි ඇතිනේ උම්මා. සුදු බෝලේ ඔයා ආවද? අපිත් අවහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. යක්කල බීමාක් ෆැෂන් එකේ දිස්නා රෝහිණියන්ටි චෝටි. ඉතින් උම්ම එක කෝනි ආදරේ මැනික ආදරේ මා තරිද ලයින් ස්ටාර්ස් ටේලර්ස් දංගෝ විට අපිත් අවහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ ලලිතා මැසේජ් කළා තියෙනවා. ලලිතා මෙහෙන සින්දු ටිකට එකතු කරගන්නම්. පොහොර බව නවෝදන් ලීබඩ සාප්පේ සෙට් එක. අපිට ලස්සන සින්දුවක් දෙන්න උමා දෙකක් ඕනිමයි. අද විමල අක්කා අපිට රසම රස කොමඩු ගෙනත් දුන්නා. ඒකත් කියන්නලෝ කොමඩු කන්න ඉතින් අපිත් ආසයි. අපිට කවුද ඉතින් ඔව්වා ගෙනල්ලා දෙන්න ඉන්නේ? උම්ම දෙකක් ඕනි කිව්වනේ. එකක් අර රසම රස කොමඩු ගෙනල්ල දුන්න විමලා කට, අනිත් එක ඉතුරු කට්ටිය ෂේප් එකේ බෙදා ගන්න ඕනි. මේක විමලා කා ඔයාට.

0: දවල් දෙකයි විනාඩි 58යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: කින්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7046.
10: හෙලෝ,
5: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ්ජ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: සුබ සඳවා. කවස තුනයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. හිටපු අමාත්‍ය අඛිල විරාජකාරී වසම් මහතා ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අතරංගුවටගෙන් තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා දුදැසන හිටපු අමාත්‍යවරයා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු අතරංගුවටගෙනුනේ ජනාධිපති කාර්යාලයට පිරිසක් බදවාගෙන ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි. මිලගනෙත් නිවුස් පස්සරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 net FM
8: කින්දර හැන්දෑවා
9: brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
14: FM 95

හවසතුනයි විනාඩිය චයි සුබ්බ සැඳවක්. අපි දෙන්නගේ අන්තිම පැඩුවේ ඇවිල්ලා තියෙන්නේ ලස්සන මඩු සින්දුව අහන්න දෙන්න ලෑසි කරගත්තේ. සින්දුවට යන කලින් මතක් කරන්න ඕනි ෆෙම්සය ගැන. ගෑනු ළමයි පීරියඩ්ස් කාලේ කියන්නේ අපහසුයි කියලා දන්නවා. හැබැයි ඉතින් ආසාවෙන් කරපු වැඩ මිස් කරගන්න ඕනේ නැහැනේ නේද? ඒ දවසට විතරක්. ඇයි එහෙම කරන්නේ? මෙච්චර දවසක් එහෙම වුණේ අපාවිච්චි කරපු පෑඩකත් එක්ක තමයි. ඉතින් ඇඳගෙන ඉන්න අපහසු, ලීක් වෙයි කියලා බය, ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩකක් නෙමෙයි මෙච්චර කාලයක් පාවිච්චි කරේ. සල්ලි දීලා ගන්නවා. හැබැයි ඉතින් මෙන්න මේ දේවල් වලට හිතේ බයෙන් ඉන්න ඕනි. මාකට් එකට ගිහම නම් එක එක නම් වලින් ඔය පෑඩ් පැකට්ස් යනවා. හැබැයි ඉතින් ඕවා අරගන්න පාවිච්චි කරන්න ගිහම තමයි අඳගෙන ඉන්න අපහසුයි කියලා තේරෙන්නේ, ලීක් වෙයි කියලා බය වෙන්නේ. ඔය ඔක්කොම දේවල් ටික හරියටම හිතලා බලලා ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලටෝසස්සත්වයේ පෑඩ් එකක් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මාකට් එකෙන් දැන් ඔයාට අරගන්න පුළුවන් ෆෙම්සය SLSI ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතට එනවා ෆෙම්සය. ඉතින් ඔයාට අරගන්න හැම දවසක්ම කිසිම අපහසුවක් නැතුව එකම විදිහට ගෙවන්න. ඔයාගේ කැමැතිම දවස්, ආසාවෙන් කරපු දේවල්, හොඳම දේවල් මිස් කරගන්නේ නැතුව පීරියඩ්ස් දවස් වලටත් හැමදාම වගේ පහසුවෙන් ඉන්න නම් ෆෙම්සය දැන් ඔයාලග තියෙන්න ඕනි. දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඔයාට දැන් ෆෙම්සය මිල දී ගන්න පුළුවන්. ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනි. ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් 100%ක් ප්‍රතිඵල ගෙන දෙන නියම ආයුර්වේද ඖෂධ වාට මතක් වෙනවා. ඒ තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඖෂධ. ඉතින් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර සෙවනගල මධුමේහ හරිනි කැප්සූල් එක කියලා කියන්නේ ෂුගර් තියන අයට 100%ක් නිවැරදිම නිට්ටාවටම සුව කරගන්න පුළුවන් හරිම විසඳුම ලැබෙන ඖෂධය. සෙවනගල මධුමේහහරිනි කැප්සියුල් එක තාම තරගත්තේ නැත්නම් අරගන්න ප්‍රතිඵල කොහොමද කියලා එතකොට වාටම තේරෙයි. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. ඒ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ වගේම පැටිලිව වලට බය වෙච්ච කාලේ ඉවරයි. පැටිලිව වලට තිත තියන්න, ඒ කියන්නේ ලිව එකේ තෙල් බය වෙලා නැහැ හිටියේ, මේ හැම දෙයකටම තිත තියන්න සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කැමොප්‍රියායි බඩ පිපෙනව, බඩ කැක්කුම, බඩ ජීර්ණය, ඔය ප්‍රශ්න ගෙවල් වල නිතර දෙවෙලෙ අහන්න ලැබෙනවා. ඒ ඔක්කොටම විසඳුමක් විදිහට ගෙනහිලා තියාගන්නකෝ. සෙවනගල සමෝදකම් 100%ක් ස්වභාවික. සෙවනගල සමෝදකම් අරගෙන පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර සෙවනගල ශ්‍රියාදේවි ආයිල්ලක තියෙනවා සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ කියන සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරප්පණම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. විතරක් නෙමෙයි, පොඩි කාලයක් නෙමෙයි, අවුරුදු 40ක අභිමානීය විශ්වාසය දිනාගෙන තියෙනවා අපේ වෙදකම, අපේ උරුමය එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න

kaiti sunai pansi ahataliha binda hatali sata itis kaiti sunai pansi ahatalihata addama call ekak denawata wedi vistara danaganna puluwang ape ape mena me kati okkoma ekathu karaganna oni ikmanata me sinduwata janu manika adath lassana sinda koni apita loku umma ekak ekka ජානුමණික මං ඔබ ගෙදර එක්කයි යනවා කොයි වෙලාවක හරි. අපේ අම්මණන් කැමති වෙයි යාලේ. මොකද කෑවේ නැතුව ඉන්න පුළුවන්. ඒත් ඔයාගේ උම්ම එකක් හරි ඕනි දවසකට. කුරුවිට ලක්මාල් මේ කොලං කරන් තියාගන්න පහරිද මාත් එක්ක. ජානුවක්කේ අපි දවාහගෙන ඉන්නේ ඔබ සිින්දුකට එකතු කර ගණක් රැසෙන් අනිති මලින්සා ලස්සන නමක්කරේ ජානු මම ලෙන්දර දමියක්කා මවත් ලස්සන සිින්දුකට එකතු කරගන්න එකතු කරගන්නම් මෙහැන සිින්දුවට හයි ජනු ලස්සන බෝල සුදු නංගියෝ කොහොමදට ගින්දර හැදැවි ලස්සනම ලස්සන සිින්දුවකට අපත් එකතු කරගන්න දල් මීග අන්දිනි දූ හර්ෂණ ඒවගේම හැමෝම නෙත්තහන හැමෝම එකතු කරගෙන අපි අසාවත් එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කඩවෙත ලක්මාලියක් හා මේ සින්දුවර එකතු කරගන්නම් හයි ජානු බෝලේ දෙන ලස්සන අලුත් සින්දුවක් මේ සින්දුවට තමයි නර්තනී දැන් මම ඔයාව එකතු කරගන්නේ හයි හයි ජානු මණික අපිට ලස්සන සින්දු ගඩාරියක් ඕනි ජනනි ග්ලාස් හවුස් රාමුක්කන අද අපේ අසංකයියාගේ පුතාගේ බර්ත්ඩේක එයාට ලොකු උමයික කොයි විශ්ක කොයි ඕනි මම ඩිලාන් Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Asanka ayyage, pute. Happy birthday. Subham subham pandira kaya wakila net team meka venu venko da khadre mangaad wish karana wa. Me umeka oyata. Hi Janu Petio, අපවත් ලස්සට සිද්ද ගොඩකට එකතු කරගන්න ඉන්දිය අප්‍රල් වදුව. Nishant Umekag. Hi Suddi, I love you. Love you too. Jampadi aya bulat ko hipri leveling. Umeka ke wannako sindua kekka. Hi hi Janu adathasa mummagena orawan inne ane api havasata wessat wedi wenne a me kaviyak ewala denika lassata kiyama api adathasa mummagena orawan inne ane api havasata wessat wedi wenne kanda natha niyage asai evita sitenne awwada wessada one na therenne onada thawa yas sindu ahanna එකතු කරගන්න හබි සොමුදු පූජදු දිනිදුදු කොල්ලු චුටිකි මගේ අලුව සෙට් එක හිත හොඳ කල්ලිය ඊෂා සච්චි සඳු රණි එරා නිලු අක්කා දිනු අක්කා කඩේ අක්කා දේවදුරේ චන්දි අක්කා ජය වේවා ඔයාටත් හයි ජනු ගින්දරි ගිදර හැඳෑව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න හස්බන්ඩ් ධනුෂ්ක ලොකු දුව දහම්සි චෝඩිදුව මිෂෙලි මම යකල මොලෙ දෙලිනි ආදරේ පැලෙන්න උම්මා මාත් ඉතින් ආදරේ පැලෙන්න මෙන්න මෙව්වා තමයි දැන් තියෙන ප්‍රශ්න අහලා බලන්නකෝ

මෙන්න මේ කටියටක් ගලකට කරගමුද? රිකිලගස්කඩ පෙසලෝන් දිනේශ්‍රී එකේ. ඊට පස්සේ සලෝන් දිනේශ්‍රී මයිල පිටිය. මෙන්න මේ සලෝන් දෙකේම අපේ කට්ටිය සඳීපනී නම් ගිනවති කරංගි ශාම විජේසිංහ අක්කා. අපි අද සින්දු එකතු කරගන්න කියලා තියෙනවා. මේ සින්දු එකතු කරගන්නම්. ජය වේවා.

0: හවස තුනයි විනාඩි 24යි.
1: අක්මාවිතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 540.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
4: අනේ මන්දා.
3: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
4: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
5: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
6: net fm 4 වටේ.
7: Hello.
8: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව වි

හවසතුනයි වෙන්න රිවිසි හයයි වෙලාව බලන්නක වෙලාව ගිහිලා තියෙන ඉක්මන මේ පැත්ත කියන්න දේවලුත් තියෙනවා. කාල් කරන මැසේජ් කරන කට්ටියත් ඉන්නවා. ඊට පස්සේ වට්ස්ඇප් මැසේජ් කරන කට්ටියත් ඉන්නවා. වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන කට්ටියත් ඉන්නවා. කොතනින් කොහොම මේ ඔක්කොම ටික කියලා ඉවර කරගන්නද කියලා මටත් තේරෙන්නේ නැහැ. අපි යමුද ටග් ගාලා. මුලින්ම මෙන්න මේ ගැන මතක් කරගන්න ඕනට මතක් කරන්න ඕනි. මෙන්න මේ පණිවිඩය ගැන ඉස්සල්ලාම net news වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එකේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. මේ ගැන දැන් ඔයා දන්නවා. ඉතින් හැමදාම අද 6:45ට දවල් 12ට සහ සවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුනකට වඩ සම්බන්ධ වෙන පුලංකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පැයෙන් පැයට රට පුරා ලෝකෙ පුරා සිදුවෙන හැම දෙයක්ම ඔයාට සනින්න සනින්න net news හරහා දැනගන්න පුලංකම තියෙනවා. ඒ විතරක්ද? net news youtube channel එක තියෙනවා, net news අපේ facebook account එක තියෙනවා, ඊට පස්සේ netnews.lk අපේ website එක තියෙනවා. ඉතින් මේ විදිහට net news digital අවකාශය හරහාත් net news සමග ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඊටත් වඩා ඒ වගේම තවත් සුපිරි අවස්ථාවක් ඔයාලට හම්බ වෙලා තියෙනවා. ඒ තමයි ඔයාගේ ප්‍රදේශයේ තියෙන යම්කිසි ප්‍රවෘත්තියක් ඔයා දැනගත්ත ගමන්ම අපිට කියන්න. මෙන්න මේ නම්බර් එක ලියාගෙන අපිට WhatsApp කරන්න ඔයාගේ news එක. 077 399 3312 WhatsApp number එකට ඔයාගේ ප්‍රදේශයේ සිදුවන ඕනෑම ප්‍රවෘත්තියක් තියෙනවා නම් සනින්න සනින් අපිට කියන්න, අමතක කරන්නේ නැතුව. ඊට පස්සේ මතක් කරනවා ටයිමත් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. දැන් බය වෙන්න දෙයක් නැහැ ඔයාට ලෙඩ රෝගවලට. මෙච්චරටම දියවැඩියාවට බය වෙලා හිටියා නම්, පැටිලිව වලට බය වෙලා හිටියා නම් ඔය හැම දෙයකටම හොඳම විසඳුම් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තියෙනවා. ඉතින් දියවැඩියාව නිසා කාලයක් දුක්ඛින්ද කෙනෙක් නම් ඔයාට මං කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මතුමේ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදු කැස්සට පැනිය කියලා කියන්නේ. ඒ විතරක්ද? මං කිව්වනේ පැටිලිව වලට බය වෙච්ච කාලේ ඉවරයි. දැන් ඔයාට පැටිලිව වලට බය වෙලා හිටියා නම් සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. කැමප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ ආජීර්ණය, මේ හැම දෙයකටම තමයි දැන් තියෙන්නේ සෙවනගල. අසමෝදකම් 100%ක් ස්වභාවික. සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් වාට. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් කමල්බඳුල වීරප්පුරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසර කාපිමානය සෙවනගල ආයුර්වේද. කතා කරන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 047 31 33 40 කාල එකක් දෙන්න. කමෙන්ට් කරලා තියෙන කට්ටිය බලමුද. නදුන් බණ්ඩාර. ඊට පස්සේ ශෂිකා නිර්මාලි බොයි ෆ්‍රෙන්ඩ් එක යා යන හැම තැනකම යනවලු. දවසකට හරි පේන්න නැතු ඉන්න පුළුවන් වුණොත් ඒ තරමට විශ්වාසයි කොල්ලව නේද. ඊට පස්සේ ඔලිවියා ඉමාලි කමෙන්ට් කරලා දිනවා හබීපස්සෙන් වැඩට යනවා. මං කිව්වේ එයත් මං වගේ කෙනෙක් කවදා හරි දවසක මට හස්බන්ඩ් කෙනෙක් හම්බෙච්ච දවසට ඔය කියන වරම මට හම්බුනොත් එක දවසකට පේන්න නැතු ඉන්න. ගිහිල්ලා බලන්න ඕනි කොහොමද ඔෆිස් එකේ නංගිලට උකුළු මුකුළු කරන්න කියලා කොල්ලා. දැම්මතියා කියලා තියන්න ඕනි යාට. පුෂ්පකුමාර එච්චරම ඉතින් සීරියස් වෙන්න පාප්පා. මේනක සඳරුවන්. ඊට පස්සේ රජ්කා දමයන්ති තාම හිතනවා ලක්මාලි ප්‍රියදර්ශිනී ක්‍රෂ් එක ළඟට වෙලා ඉන්නවලු. එහෙම බැලුවොත් මං කී දෙනෙක් ළඟට වෙලා ඉන්න දානේ. මහේෂ් තිලංක ශිරාණි නලින් අනාකර අය කියනවා මාව අනිතයට පේනකං දවසම අඬනවා. අඬාන්නේ ඉතල හරියන්න කරගන්න පුළුවන් වැඩක් කරගන්න. ඉතින් එච්චර චාන්ස් එකක් දීලාත් ඊට පස්සේ මං වගේ තව එක්කෙනෙක් ඉන්නවා අප්සරා හේවාගම. අකමැති නෑදෑ ගෙදරකට ගිහිල්ලා එයාලා මං ගැන මොනාද කියන්න කියලා අහගෙන ඉන්නවා. එහෙම අහගෙන ඉන්නවා නම් කී දෙනෙක් ඉන්නවද ඉතින් මොනා කියනවද කියලා අහගෙන ඉන්නවා. ඊට පස්සේ සුභාෂිනී බස්නායක නෙද ෆෙම් එකට එනවා කියලා තියෙනවා. එහෙමනම් ඉතින් හැංගිලා ඇවිල්ලා හරියන්න අපිට පේන්නෙන්න ඕනි. එතකොට තමයි හරි.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: අවසතනයි විනාඩි 37යි වෙලාව. මෙන්න මේ ගැන වට මතක් කරන්නම්. බෙල්ලකොන්ද වේදනාවතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද? ආතරයිඩි සෙන්න පුළුවන්. මාංශපේශි වේදනා නහර ගැට ගැසීම්. හරිම කැටි කාලෙකින් 100%ක්ම සුව කරගන්න ලංකාව යන්කේකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. ඇක්ටිව් ප්ලස් හොරණ තියනවා, කොටාව තියනවා, ඒ වෙනුවෙන් ශාකා. උපතින්ම හොයාගේ දරුවා ආබාධිතයිද? එහෙම නැත්නම් උපතින් පසුව ටික කාලයක් ගිහිලා යම් කිසි ආබාධයකට ලක් වෙච්ච දරුවෙක්ද අටින්නේ? එයාලව ඔහොම ඔයා දිහා බලාගෙන ඉන්න නැතුව, පරක්කු වෙන්න නැතුව ඔයත් අරගෙන යන්න. ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇක්ටිව් ප්ලස් ජාලය තුලින් ආරම්භ කළා තියෙනවා. හොරණ. ඉතින් හොරණ තමයි ශාඛාව තියෙන්නේ. හොරණ තියෙන ශාඛාවට ඔයාගේ දරුවාව අරගෙන යන්න ඉක්මනටම. ඒ වගේම පැරඩයිස් වල මුළු ජීවිත කාලය පුරාවටම ඇඳක් මත, රෝදපුටුවක් මත ඉන්නවයි කියලා හිතපු ඔයාට දැන් යන්න තියෙන විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ලෝකෙම පුදුමයට පත් කරමින් ඇඳන් මත, රෝදපුටු මත අවුරුදු ගාණක් දුක් විඳපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරා. ශ්‍රී ලංකාවේ අංකේකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානයේ ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගමේ වෙනුවෙන් ශාඛා තියෙනවා. ඔයාට මේ කිව තැන්වලට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයාට එන්න විදිහක් නැහැ. එහින් දාවා හිතනවා මේ ප්‍රතිකාර සඳහා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය මේ තෙල් ප්‍රතිකාර සඳහා භාවිතා කරන තෙල්, ඒ වගේම බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය, ඒ හැම දෙයක්ම ඔයාට වීඩියෝ මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් බය වෙන දෙයක් නෑ. සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක හරිම උසස් ප්‍රමිතියකින් යුතුව තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔයාට මේ හැමදේම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න දැන් අවස්ථාව තියෙනවා. ඒ අතරේ දුරබැහැර ඉන්න කෙනෙක් නම් එයාට හිතෙන්න පුළුවන් ඇවිල්ලා නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉක්මනින්ම රෝග සුව කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ කාලය පුරාවට නොමිලේ ආහාර පාන, නමාතැන් පහසුකම් රෝගීන් සඳහා ආයතනය මගින් සපයනවා. ඉතින් මේ වෙනකොට රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට මේ හැමදේම හදලා තියෙන්නේ. ඉතින් ඔයාටත් ඇවිල්ලා නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රතිකාර ලබා ගන්න එන්න කලින් දිනේ වෙලාව වෙන් කරගන්න, වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. නම්බර්ස් ලියා ගන්න 02 76 76 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 වෙලාවට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න 100% හරියම ප්‍රතිඵල ඔයාට දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තමයි ශාකා තියෙන්නේ. ඒක මතක් කරගෙන අපි අමෝටක් ගාලා WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න ගොඩාක් කටි message කළා තියෙනවා. තාම කියපු නැති ගොඩාක් තියෙනවා. සුබ දවසක වේවාගේ ඉන්දරි. අපිට ලස්සන සින්දුවක් දෙන්න. චාන්ද් කෝල් ක්‍රියේෂන් ගම් පහ. එකතු කරගන්නම් ජය වේවා යා. මේ සින්දුවට එකතු කරගන්නම් ඉංග්‍රීවත තෙලිගම සෙන්සලා ෆැෂන් එකේ. රංජීත් නිසන්සලා රන්දි. තවින්සා යසීමා. යසිස්මා. සින්දුවකට එකතු කරගන්න. ඔයාමත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඉදිරින් පස්සේ මොරටුවෙන් සුජානි ශාන්තිමාක මැසේජ් කළා තියෙනවා. ඔයාමත් එකතු කරගන්නම්. ඉදිරින් පස්සේ කවුද ඉන්නේ? මේ ඉන්නේ. ජානු මෙනි ජානු. සුබ දවලක් වේවා ජානු පැටෝ. ඔන්නමට ලස්සන හින්දි සින්දුවක් ඕනිමයි. හින්දි සින්දුවක් නම් ඇහුවා කොල්ලෝ හරිද? වෙනද වගේම ගින්දර හැඳ වහනවා හරිද? ගෙදර ඉඳන් අම්මයි තාත්තයි පොඩි අයියාගේ බබාලා තුන්දෙනායි නංගිනී ලක්ෂි ප්‍රියදර්ශිනියාගේ බබාලා තුන්දෙනායි කැලණියෙන් ඉන්නවා මගේ හොඳම යාළුව දෙන්න ප්‍රදීප් කුමාර මාත්‍රීන් සදමාලි අමරසිංහ මාමනැල්ලින් ඒ වගේම අපේ ජිම් එකේ ෆයර් හවුස් ෆිට්නස් එකේ මේ වෙලාව ඉන්න හැමෝමයි වැඩකෙනක මඟ අහගෙන ඉන්න ලොකය සඳුරන් මුතුමාල් පොඩි අනුවන් සංජීව නලිනා නකරය පානදුරෙන් ජය වේවා. ජානමණික කොහමද? අපිත් ගෙන්දර හැන්දාවට එකතු කරගන්න. ඇලියගොඩ චමින්ද මෝඩස්ගේ බොස් චමින්ද සනා ද්‍රස්සේ ද උකරවිට කමරාව බින්තිනග මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කුටිපිටිය නිලු සමන්ත මන්දාරා හොලංගසල්වෙන් චාරිකාව ද්‍රෝණයාගේ දුව තරුෂී මගේ නැන්දා අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමානයාගේ දරුවෝ බලංගොඩින් ඉන්ද්‍රාණිය අක්කායි දිස්නා අක්කායි පරකඩුවේ පාලායියයි මගේ යාළුවා මංචලත් එයාගේ චූටි පුතාත් එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා. කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවටම. හයි ජානුණන්ගී, මම කලාවෙන් පුෂ්පා. මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නයි ඔයාවයි නැත්තන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් අහමු. ජානුවා කී, මම හිමන්සි, තාත සුමේද, අම්ම චතුරිකා, අක කවීෂා, නංගිලා දෙන්න, සිතුමි, හිරුෂි. අපිට තුම්ම එකක් ඕනේ අපි රක්පානේ. අක්කි නම් ඉතින් හැපිය ඔයාව හැමදාම අහනවා. මට සද්දා ලෙවල් එක්සෑම් හොඳට එක්සෑම් එක කරගන්න ඕනි කියලා. හරිද? ආදරෙයි. හොඳට පාඩම් කරන්න මේ දවස් ටිකම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්ස්, කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3 විනාඩි 46 ආයේ.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
10: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
11: හොට්ස්පොට් අයියේ
10: ඩේටා නෑ යන්නේ
11: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
12: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
13: neither ready for this war squash the battle Hitler's Nazi Congress comes to an end
14: together on a day of profound joy a soaring hope
15: the day a planet stops for a game
5: net fm Algo Town.
6: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin.
16: Oya try karanna ganna vijaya aapapiti.
17: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Danma katha karanna 01-1-666-222 Prime Residences
18: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: FM Algo Town
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4-667-222 අමතන්න.
3: හවස 3 විනාඩි 48යි.
20: දවල්ලේකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා.

පසුතුන 1:51 වෙලාව. මම යන්න ඕනි. යන්න කලින් මෙන්න මේ කටි ඉක්මනටම කියන්නම්. නැත්තං ඉතින් කචල්. සුදු බෝල ජානු පැටියෝ අපිට ලස්සට සිද්ධා කරනි අපේ සුදු මැණිකේ. සෝමලතා පැටියා ඔයාට හරි මාදර. යාට ලොක්කුම් එකක් දෙන්න. අපි වින්දස් ගාමන්ට් කුරුණෑගල රන්තටි වෙන සෙට් එක. අපේ සෝමලතා පැටියටයි ඔය සෙට් එකටයි මගෙන් හරිද? NetFM අපි කතාන කෝගස් සඳි ආරෝෂ් ටේලර්ස් එකේ සෙට් එක අපි අද ලස්සට සින්දුකර එකතු කරගන්න ජය වේවා කට්ටියටම සඳි පේන් සෙන්ටර් හෝමගම ඉඳන් අපි තවහගෙන ඉන්නේ බිවෙන් පුතා මෛන්ද්‍රාණී තාත සඳි මම යසුරි අපි හැමෝම ආදරෙන් වහගෙන ඉන්නවා අපේ ආදරණීය පවුල වෙනුවෙන් ලස්සට සින්දුවක් දෙන්න මෙහෙන සින්දුවම එකතු කරගනන් හයකි අපි කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපම ප්‍රියදර්ශිනී රූපා ජයංගනි අජන්තා නිශාන්ති සුනීතා නිලෝකා ජය වේවා රන් පොකුණෙන් සින්දුවද දුන්න කෙල්ල හරිද ආදරේ මාත් කෑගල්ලේ නිදහස් මාවතේ කොල්ල සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා කොල්ලා ජය වේවා මේ සින්දුවට එකතු කරගන්නම් හයි ජානු කෑගල්ලේ නිදහස් මාවතේ අපිත් සදිරමව වහගෙන ඉන්නවා සිතුම් මල්ලිව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කසනුත් මැසේජ් කරලා තියෙනවා ජානු මණික යන්න එපා දෙයියෝ අපිව දාලා අනේ අනේ මේ නටන් ලැස්සෙන්න පමාත් එක්ක Hi, NetFM. අපි ආදරෙයි මං හන්සි සින්දුවක් දෙන්න අපේ අම්මා අයියා එකතු කරගෙන තෙව් බබාවත් එකතු කරගන්න මගේ චාමිකයවත් එකතු කරගන්න මම ආරෙන් ෆැෂන් එකේ හන්සිනි අනේ හෂිනි ගනේ මුල්ලේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා මේ හන සින්දුවරම එකතු කරගන්න ඩාලින් මම පැලෑද පාසල ළඟ ලහිරු ගුණරත්න මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා මේ හන සින්දුවරම එකතු කරගන්න ඉදිරියෙන් පස්සේ කෝල් කරපු මේ කට්ටියත් ඉන්නවා අසේනාය කිරියල්ෙන් කතා කළා ඊට පස්සේ අපි ලියන රචි අයියා සූර්යවෙන් කතා කළා කාන්ති අම්මගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කිව්වා අනේ ඔව්වානේ ඔය වයස ගැන හිතන්න එපා එච්චර ඊට පස්සේ මාලි අම්මා අපේ ගායිකාව හොරින් කතා කළා ඊට පස්සේ වහදි වෙලා ඉන්ද්‍රණියක්වත් කතා කළා හස්බන්ඩ් ටෙනිසන් ලහිරු ගංගොලි එකතු කරගෙන සින්දක් අහමු කිව්වා එහෙනම් ඉතින් ටියම එකතු කරගෙන මාත් යනවා හෙට එන්නාගේ මගෙන් ඉන්ද්‍ර හැඳව අරගෙන හරියටම දවල් එක වෙනකොට එහෙනම් කොල්ලෝ අපි ගියා පරිස්සමට ඉන්න අධිකරමනෙත් එක්ක ඉන්න මං ඔයාගේ ජානු

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
3: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
5: ඉන්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
13: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: 98.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
5: බයෙන් බය අලුත් වන අලුත් පැය තිබස්වා
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංක. මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 කාලය තුළ සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එසේ මෙම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත්බිම් ආශ්‍රිතව පදිංචි ජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා. මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ඉදිරියේදී තවත් වර්ෂාපතනයක් ලැබිය හැකි බවට වන පුරෝකථනය සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර උඩපළාත යටිනුවර දොළුව ගඟ ඉහළ කෝරළය ගඟවැට කෝරළය සහ හාරිස්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට විශේෂයෙන් මෙම දැනුවත් කිරීම සිදු කර තිබෙනවා. මිලඟ net news පසුර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
5: net news the truth people trust fm anupaha fm adu hatarai dashama ada net fm
7: සමාගමට කතා කරන්න 077-406-4397
8: Baru bang!

සුබ සන්ධ්‍යාවක්. හවස 4:06 වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටේ බදාදා දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. සතියේ මැද අතිශය කාර්යබහුල දවසක වා වැඩ 1000ක් අස්සේ සෑහෙන ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ. මෙපතර ඇවිල්ල සින්දුවක් ඉල්ලගෙන ආදරය කරන කට්ටිය එකතු කරගෙන පොඩ්ඩක් චිල් වයිබ් එකකට එන්න chance එක තියෙනවා. අවසර වේවා වැඩිපුරම සින්දුහාන පැය දෙක මේකනේ නේද? ඒ නිසා කොහේ හිටියත් කොතන හිටියත් කොහොම හිටියත් 0711 95 95 95 තියෙනවා. අපිට මැසේජ් කරන්න පුළුවන් WhatsApp එකකින්. ඊයේ සෑහෙන කට්ටිය මැසේජ් කරලා තිබ්බා. ඉතින් ඒ නිසාම අදත් සෑහෙන කට්ටියට මැසේජ් කරන්න වෙලාව තියෙනවා. හවස 6 වෙනකන් අපි දෙන්න විතරයිනේ ඉන්නේ. ඒ නිසා ඔයාමට මැසේජ් එකක් දාලා ආදරය කරන කට්ටියව ආසම සින්දුවකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් සමහර වෙලාවට ජොබ් එකක් කරන්නේ නැතුව එහෙම නැත්නම් ගෙදරට වෙලා මොන හරි කරන ගමන් ඊට පස්සේ ওই කඩේට වෙලා ඉන්න ගමන් එහෙම පොඩ්ඩක් නිකන් මේ වෙලාවේ කස්ටමර්ස්ලා එහෙම ඇවිල්ලා නැත්තම් හරිද ඊට පස්සේ ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා අස්පස් කරලා දාලා පොඩක් හවස්වරුවේ පුටුවට වෙලා වාඩි වෙලා මාව අහගෙන ඉන්න කෙනෙක් නම් අපි දෙන්නට මැසේජ් කරනවට වඩා ලේසි කෝල් එකක් අරගෙන කතා කරාමනේ. ඒ නිසා 0112 55 33 63 ට ඔයා කෝල් එකක් ගන්න චුට්ටක් කියලා කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් මට කතා කරලා කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම මම අද ඔයාට ඔය ඉල්ලන සින්දුව දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. Right, ඔය සේරම අස්සේ ඔයා Facebook එක පැත්තට යනවා නම් ඔයාට ඉතින් FM official Facebook page එක අනිවාර්යෙන් suggest වෙනවා නේද? මොකද ඔයා කලින් ඉඳලම like කරලා follow කරලා තියාගෙන ඉන්නේ. අපේ අලුත් content බලන්න පුළුවන්. ඊට පස්සේ wall post එකක් අපි අනිවාර්යෙන් හැමදාම දානවා. ඒතකොට ඒකට comment කරන්න පුළුවන්. දැන් අදත් wall post එකක් දාලා තිනවා. අද පොඩ්ඩක් මේ වෙන විදිහ එකක් දාලා තියෙන්නේ. හරිද? wall post එකට ගිහිල්ලා බලන්න. අද මම පින්තූර තුනක් දීලා තියෙනවා. මේ පින්තූර තුන දීලා තියෙන්නේ සින්දුවක් කියවෙනවා මේ පින්තූර තුනේ. හරිද? මේ සින්දුව මට හම්බුනේ දැන් මේ දවස්වල TikTok එකේ සෑහෙන්න වෛරල් වෙලා තියෙන සින්දුවක් ටිකක් පරණයි. ඊට පස්සේ මම ඔයාලට තව ලේසි කරන්නම් මේක ඔයාලට සාමාන්‍ය TikTok එකේ නිතරම ඇහෙන සින්දුවක් මේ දවස්වල. ඉතින් ඒ නිසා ඔයාලට ගිහිල්ලා ෆොටෝ එක බලපු ගමන් සින්දුව මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඔයාලට තියෙන කමෙන්ට් කරන්න. හරිද? මේ පැය ඉවර වෙද්දී, ඒ කියන්නේ හවස 5 වෙනකොට මම ඔයාලට උත්තරේ තියෙන සින්දුව දෙනවා. එතකන් ඔයාලට chance එක තියෙනවා ඔයාල post එකේ comment කරන්න. right, ඒකනත් මතක් කරලා අපිට ලස්සන සින්දුරි එකක් අහන්න තමයි තියෙන්නේ. අද පොඩ්ඩක් ඔයා මහන්සි වෙලා පොඩ්ඩක් stress වැඩි නිසා ඔයාලට පොඩ්ඩක් chill එකේ අහන්න පුළුවන් සින්දුරි එකක් එක්ක තමයි හවස්වර වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා හවස 6ට කලින් 0711 95 95 95 message එකක් දාලා 255 33 63 call එකක් අරගෙන ඔයා මංගාවට එන්න. මොකද මේක ඔයාගේ මගේ boring නැති evening drive එක 4 වටේ. මම DJ Azar.

0: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක. අපි එක කිරන්න ඕන නැති එක
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
6: කොල්ල කෙල්ල කොට

0: ජාතිකල තුරයි මණ්ඩලය.
1: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් පැටලිස්ට සඳහා 13.96 අමතන්න.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ, හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට දෙනවා. 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 50.
7: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
8: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

හවස 4 විනාඩි 28යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ඔයාට වැඩිපුර අද chance එක දෙනවා කියලා මම කිව්වනේ WhatsApp එකේ message කරන කට්ටියට. ඊට පස්සේ call කරනවා නම් ඒ set එකට එහෙම අද වැඩිපුරම chance එක හම්බෙන දවසක් කියලා මම කලින්ම කිව්වනේ. ඒ නිසාම WhatsApp එක පැත්තට මුලින්ම යන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තියෙනවා අනුෂ්ක. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අසයි මේ වෙලාවේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා. ගෙදර කට්ටිය ඔක්කොමයි. ඊට පස්සේ මේ වෙලාවේ net හතර වටේ අහගෙන ඉන්න set එකමයි ඔක්කොම එකතු කරගන්න කියලා මට message එකක් දාලා තිනවා චාරු. මම ඔයාව එකතු කරගන්නම්. Thank you darling message කරාට. ඒ වගේම අලව්වට ගියාම හැමදාමත් වගේ මේ වෙලාවේ කරුමා වහගෙන ඉන්නවා. family එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම හසයි කොහොමද? සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්නකෝ කියලා මට message එකක් දාලා තිනවා කලවාණෙන්. පුෂ්පා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you පුෂ්පා. මම ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම බරදල් පොළේ ඉඳලා LS ප්‍රනාන්දු Thank you ආවත් ඊළඟ සින්දුවටම එකතු කරගන්නම්. ඒ වගේම දෙමැදින්, ඒ කියන්නේ දරණියගල දෙමැදින් මට මැසේජ් එකක් එවල් තිනවා මයුමි පබසරා Thank you darling ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. දැන් අද වෝල් පෝස්ට් එක ගැන මම පොඩ්ඩක් ස්පෙෂලි කියවන්නේ නේද? ඔයාලට මම පින්තූර තුනක් දීලා තිනවා. මේකෙන් ඒ දවස්වල සෑහෙන ජනප්‍රිය සින්දුවක් තමයි කියවෙන්නේ. හරිද? ගොඩක් කට්ටිය එක එක උත්තර දාලා තිනවා. කියන්න සතුටුයි හිතවතුනි. උත්තරේ වැරදි දැනට දීලා තිනේවා. හරිද? ඔයාලට මම තව ඉංගියක් දෙන්නම්. සින්දුව ඇවිල්ලා ශානිකා වනිගසේකරගේ. හරිද? තේන්සාව පොඩ්ඩක් බලලා YouTube එකේ බලුවත් පොඩ්ඩක් හොයා ගන්න පුළුවන්. හරි. උත්තරේ කමෙන්ට් එකක් තියන්න මම අනිවාර්යෙන් ඔයාව මතක් කරන්නම්. හොඳම දේ තමයි මේ සින්දුව මේ දවස්වල TikTok එකේ සෑහෙන වයිරල් වෙලා තියෙනවා. තේන්සා අනිවාර්යෙන් පොඩ්ඩක් සර්ච් කරොත් ඔයාලට අයිඩියා එකක් අරගෙන හරි උත්තරේ දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිතේ වාසනාව කියන එක අපි try කරලා බලන්න ඕන නේද? අපි සල්ලි හම්බ කරන්න වැඩ කරනවා වගේම තමයි. අපි පොඩ්ඩක් බලන්න ඕනේ අපේ වාසනාවත් පොඩ්ඩක් උරගා බලන්න ඕන නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඔය වැඩ ඇරලා යන ගම. ඊට පස්සේ උදේට වැඩට එන ගම. ඔය පොඩ්ඩක් අපේ ටිකට් කවුන්ටර් එකක් දැක්කොත් එහෙම ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් එහෙම ගිහිල්ලා NLB ටිකට් එකක් මිලදී ගන්න අමතක කරන්න එපා. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාටෙන ටිකට් පත් අතරේ හැමදාම වාසනාවන්තයෙක් වෙන්නේ. ඒ කියන්නේ දිනුම් අවස්ථා වැඩි වැඩියෙන් හිමි කරගන්න තියෙන. ඒ වගේම ඉරිදා දවස් වලට අමතරව තවත් දිනුම් අවස්ථාවක් හිමි කරගන්න තියෙන හොඳම ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඔයාට වාසනාව ළඟා කරගන්න දිනන්න පහසුම දවසේ ජයග්‍රහක වීමේ අවස්ථාව වැඩිම NLB ජය ලොතරැයිය තුලින්. ඔයාට දැන් වැඩි වැඩියෙන් ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ තමයි අර මං කිව්වා වගේ Sunday bonus විශේෂ දිනුම් ලැබීමේ අවස්ථාව උදා කරගෙන ඔයාට පුළුවන් හැම ඉරිදම ඔයාට NLB ජය ලොතරැයියෙන් හම්බ වෙන සුපුරුදු තෑගි වලට අමතරව රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔයා දකින පළවෙනි තප්පරේම ටිකට් කවුන්ටර් එකක් දැක්කොත් ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් ළඟට ගිහිල්ලා නම කියලා මිල්ලන්නේ NLB ජය ලොතරැයියක් දෙන්න කියලා. ඒ නිසාම තමයි ඔයාගේ වියදමට අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මම මතක් කරන්නේ. විශේෂයෙන්ම දැන් මේ ලොතරැයි පත මිලදී ගත්තාම ඔයාගේ දිනුම් අංක මුල ඉඳලා අගට ගැලපුණත් ඊට පස්සේ අගේ ඉඳලා මුලට ගැලපුණත් ඔයාට වාසනාවන්ත දිනුමක් තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්නත් ඔයාට හැකියාව තියෙනවා. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය හරහා තමයි NLB ජය ලොතරැයි ඔයාට එන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ වාසනාව උදා කරගන්න NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. 2:55:33 නම්බර් එක තියෙනවා. අද පොඩ්ඩක් වැඩිපුර කෝල් එකක් අරගෙන කතා කරන්න chance එක තියෙන දවසක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් 2:55:33 දැන් කෝල් එකක් ගන්න. මම ඔයාව මතක් කරන්නම්.

0: Hatera Aten, Sindu Ehena, Net FM, Hatera Wate.
1: හවස 4යි විනාඩි 35ක් වෙනකොට මම ඔයාලට කියවන්නේ කෝල් කරන කට්ටියට දැන් චාන්ස් එක දෙනවා කියලා. ගාල්ලින් කතා කරා මල්කි net fm මහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. ඒ වගේම ගාල්ලෙන්ම සීතාවත් මම එකතු කරගන්නම්. thank you ජය වේවා. ඒ වගේම හොරණ මිල්ලාවෙන් සරත් කතා කරා වයිෆ් රාණිවයි දවස පුතා සංජීවවයි දුව වෙනුෂවයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මේ වෙලාවේ කඩේට ඇවිල්ලා ඉන්න කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලාත් කිව්වා. හරිද? ජය වේවා. එහෙනම් දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. කෝල් කරපු නැති කට්ටියට දැන් chance එක තියෙනවා 255 33 63ට. ටග් ගාලා කෝල් එකක් ගන්න.

0: අපේගේදර ෆිනිසිං වැඩවලට වැල්ලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
2: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
1: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
4: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
7: අලුතන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
9: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ති සන්ධි පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලී සීමා බිඳලන්න.
10: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
11: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශන ගාර්වත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
12: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
13: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද මනෝ චිකිත්සක සහ මනෝ විද්‍යා උපදේශක මානව හැකියා හා සංවර්ධන විශේෂඥ ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන අත මම තන්න 0742776821
14: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
15: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
16: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
17: ඩවුන් රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩවුන් රෝ ප්‍රදර්ශනාකාර වලින්
18: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: BYD C-Lion 5 Plug-in Hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112-125-125.
2: Hadaravate.
3: Hadaravate.
4: Brought to you by
5: Nova Enlane Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Enlane සීමා බිඳලන්න.
6: මේක තමයි විස්තරේ දන්න ඕන පත්‍රේ.
7: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
8: අඩුවියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rise. වසර 5ක වගකීමක්. KD Rise පුද්ගලික සමාගමට කතා කරන්න. 077-406-4397.
9: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන නෙට් නිවුස් දැන් නව මුහුණුවරකි.

රයිට් වෙලාව හවස 4යි විනාඩි 44යි 4වම 3ක් තියෙන්නේ හරිද එන්ජල් නම්බර් එකක් නෝනට කමන්නේ නැහැ වාම අක්කර විශ්වාස කරන්න අනිවාර්යෙන් හරි අයියා හරි මේ වෙලාවේ වැලඩි කිවර වෙලා ගෙදර යන ගම මාව අහගෙන ඉන්න ඔයා එහෙම නැත්තම් මෙහෙම අර අර මොකද්ද ගෙදර යන්න මෙහෙම ඇඟිල්ල තියන්න බලාගෙන ඉන්න ගමන් ඉන්න ඔයාට ලස්සන සින්දු ටිකක් දෙන්න ලෑස්ති කරගෙන තිනවා අද දැන් අර වෝල් පෝස්ට් එක ගැන මම පොඩ වැඩිපුර මතක් කරානි මොකද TikTok එකේ වැඩිපුර මේ දවස්වල වෛරල් වෙන සින්දුව මොකද්ද කියලා ආගේ ඔළුවේ නැත්තම් ඇත්තරම ඒක මාර ප්‍රශ්නයක් ඒ අග්ගල ගිල සර්ච් කරන්න නැත්තම් මම දැන් හදන්නේ ප්‍රශ්නෙට උත්තරේ දෙන සින්දුව දෙන්න හරිද රයිට් හැබැයි ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා මතක් කරන්න කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය ඔක්කොම මතක් කරලා තමයි මම සින්දුවට උත්තරේ දෙන්න හදන්නේ ඔයා හැබැයි ඊට කලින් පුළුවන් නම් ගිල කමෙන්ට් එකක් දාන්න හරි උත්තරේ මොකක්ද කියලා හරි මේ වෙලාවේ ඉන්ද්‍රාණි මාව අහගෙන ඉන්නවා වහදි වෙලේ ඉඳලා ඒ කියන්නේ කෑගල්ල පැත්තේ හරිද මාව සද්දෙරම අහගෙන ඉන්නවා කියලා තියෙනවා හස්බන්ඩ් වයි ඊට පස්සේ පුතා ලහිරුවයි දුව ගංගුලිවයි මේ වෙලාවේ net අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ ඊට පස්සේ කවුද මහරගම අපේ හැමදාම අපිට කතා කරන චාන්දනී මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ නේද චාන්දනී මම ආවත් එකතු කරගන්නම් thank you චාන්දනී ඒ වගේම උතුරු කළුතර පැත්තට ගියාට පස්සේ රොබර්ට් මාව වහගෙන ඉන්නවා කියලා කිව්වා wifi ආවයි දෙන්නවම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම් thank you ජය වේවා ඊට පස්සේ කෝල් කරපු සෙට් එකට අමතරව මම WhatsApp එකේ කට්ටියව ඊළඟට මතක් කරනවා 0711 95 95 95ට message එකක් දාලා තියන්න හරි සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට වැඩ ඇරිලා යනවා කියලා කියන්නේ විශේෂයෙන්ම මේ කොළඹ වගේ පැත්තක වැඩ කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් පාරේ බස් එකේ හරි ඊට පස්සේ වෙනම ට්‍රාන්ස්පෝර්ට් එකක හරි එමන් නැත්නම් ට්‍රේන් වල එහෙම යන්න හිතාගෙන ඉන්නවා නම් සහ යනවා නම් ඔයා දන්නවනේ මේ වෙලාවට තියෙන තදබදේ කොහොමද ඊට පස්සේ බස් වල එහෙම කට කපල සෙනගෙනනේ ඉතින් එතකොට දැන් ගෙදර තියෙන එක වාහනයයි නා ඒ වාහනේ අරගෙන උදේට හස්බන්ඩ්ගේ වයිෆයි දෙන්නම් වැඩට යනවා හස්බන්ඩ් යන ගමන් වයිෆ් වැඩ කරන තැනින් දාගෙන යනවා හැබැයි උනාට හවසට ඕෆ් වෙන්නේ දෙන්න වෙලාවල් දෙකකට කියලා හිතමුකෝ හස්බන්ඩ්ට වාහනේ එන්න පුළුවන් හැබැයි ඉතින් වයිෆ් අර බස් එකේ තෙරපිලා ඊට පස්සේ සෙනගත් එක්ක ඕෆ් වෙන්නේ හවස පහට නම් හත අට වෙනවා ගෙදර යද්දි මොකද පාරේ සෑහෙන ට්‍රැෆික් එක එතකොට සෑහෙන වෙලාවක් යනවා ගෙදර යන්නම නේද එතකොට හස්බන්ඩ් විදියට ඔයා කල්පනා කරනවා නම් වයිෆ් පව් මෙච්චර මෙහෙම මහන්සි වෙලා වැඩ කරලා උදේ ඉඳලා ළමයින්ගේ වැඩත් කරලා ඊට පස්සේ ඔෆිස් ගිහලා ඔෆිස් එකේ වැඩත් කරලා හවස ඊට පස්සේ සෑහෙන්න කට්ටක් ආගෙන ගෙදර ඇවිල්ලා රෑට අත් උයල කරලා කොච්චර දුකක්ද යා විඳින්නේ එයාට පොඩි බයික් එකක් තිබ්බනම් ඊට වඩා සෑහෙන්න සැප පහසුවට ටක් ගාලා ගෙදර එන්න පුළුවන් ඊට පස්සේ ගොඩක් වෙලා ට්‍රැෆික් එකේ ඉන්න ඕන වෙන්නේ නැහැ ඊට පස්සේ සමහර වෙලාවට තෙරපිලා බස්වල සෙනගස්සේ එයාට දුක් විඳින්න ඕනේ නැහැ පොඩි බයික් එකක් අරන් දෙන්න තිබ්බනම් හොඳයි කියලා වා හිතනවා නම් මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම හොයන බයික් එක ඔයාට පුළුවන් එයාට අරන් දෙන්න. ඒකට හේතුව තමයි KD Rice Leader 125 petrol bike එක කිව්වහම මේ දවස්වල මුළු ලංකාවම මේක හොයනවා. ඒකට හේතුව එකක් තමයි මේක ඇවිල්ලා හොඳට තෙල් කරන බයික් එක. හරි. ඊට පස්සේ දැන් බයික් එකක් ගත්තාම තෙල් ගහන එක ඊළඟට තියෙන ප්‍රශ්නේ නේද? හැබැයි උනාට මේ බයික් එකේ ඔයාට දැනින්නේවත් නැහැ තෙල් වලට යන වියදම. ඒ තරම් හොඳට තෙල් කරනවා. අනිත් එක තමයි අර කටවචනෙට කියනවා නම් මේක නිකන් තෙල් සුවඳටත් දුවනවා. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඒ නිසා මේකේ පෙට්‍රල් වියදමක් කියන්නේ නැති තරම්. අනිත් කාරණාව තමයි බයික් එක මේ දවස්වල සෑහෙන්න ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාට රුපියල් 599,000කට ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මං හිතන්නේ වාහන සෑහෙන්න ගණන් ගිහිලා තියෙන දවස්වල මෙච්චර ලාභෙට මෙච්චර ලේසියෙන් ඔයාට වාගි කියලා වාහනයක් අරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි KD Rice Motor Company Private Limited එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තව දුරටත් ට්‍රැෆික් වල ඊට පස්සේ බස් වල රස්තිය අදු වෙන්නේ නැතුව Tamanටම කියලා පොඩි වාහනයක් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙන කට්ටියට මේක තමයි මේ දවස්වල තියෙන හොඳම තීරීම. අනිත් කාරණාව තමයි දැන් සමහර වෙලාවට ඔයා හිතන්න පුළුවන් ලීස් එකක් දාලා ගන්නවා කියලා කියන්නේ අසාල ඒසි වැඩන්නේ මේ ඩවුන් පේමන්ට් එක සෑහෙන ලොකු ගාණක් දෙන්න ඕනේ කියන අයිඩියා එකේ වා ඉන්නවනම් ඔයා වෙනුවෙන්ම හිතා ගන්න බැරි තරම් ඩිස්කවුන්ට් රසක් KD Rice Motor Company Private Limited එකෙන් අරගෙන ආවිල්ලා තියෙනවා. ඩවුන් පේමන්ට් එක වාට ඇඟට දැනින්නේවත් නැහැ. ඒ තරම් පොඩි ගාණක් දීලා බයික් එක අරගෙන වාට ගෙදර යන්න පුළුවන්. ඒ කියන්නේ බයික් එක වාය කරගන්න පුළුවන්. අන්න ඒ නිසාම තමයි ලංකාවේ මේ දවස්වල කොල්ලෝ කෙල්ල වැඩිපුරම KD Rice Leader 125 petrol bike එක ගැන කතා කරන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න මම ඒගොල්ලොන්ගේ ෆෝන් නම්බර් එක දෙන්නම්. ඔයා KD Rice Motor Company Private Limited එකට කතා කරලා බලන්න. එතකොට වැඩි විස්තර කියයි. 0773 523 535. 0773 523 535 නම්බර් එකට කතා කරාම ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. KD Rice Leader 125 petrol bike එක විතරක් නෙමෙයි. KD Rice කියලා කියන්නේ ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට. ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නවා වුණත් ඊට පස්සේ සැපට යන්න පුළුවන්. පවුලේ හැමෝටම ගමන බිමනක් යන්න පුළුවන්. KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගත්තත්
ඔයාට සෑහෙන වටිනවා. මොකද ලංකාව පුරාම විදුලි සේවාජාලයේ අලෙවි නියෝජිතයන් සහ ස්පෙයා පාට් එකක් වුණත් ලංකාවේ ඕනම තැනකින් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාට KD Rice Motor Company Private Limited වෙතින් ලබා දෙන මේ දවැන්ත අවස්ථාව මිස් කරගන්න එපා. හරි, මම දැන් ලෑස්ති වෙන්නේ වෝල් පෝස්ට් එකට උත්තරේ දෙන්න. TikTok එකේ මේ දවස්වල වැඩිපුරම කට්ටිය හොයන, ඊට පස්සේ වැඩිපුරම ට්‍රෙන්ඩ් වෙලා තියෙන සින්දුව තමයි අද මම වෝල් පෝස්ට් එකේ දාලා තියෙන්නේ. පින්තූර තුනකින් ඔයාලට සින්දුව අඳුර ගන්න පුළුවන්ද කියලා අහලා තමයි මම වෝල් පෝස්ට් එකේ දැම්මේ. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. මේක ඇවිල්ලා ඒ කාලේ අපිට වැඩිපුර හෙච්ච සින්දුවක් දැන් ආයි TikTok එකේ සෑහෙන වෛරල් වෙලා තියෙනවා. ශානිකා වණිකසේකරගේ ලස්සන සින්දුවක් තමයි ඔයාලට අහන්න දෙන්නේ. බලන්නකෝ මේ සින්දුව අහලා තියෙනවද කියලා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ධම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනරිතහනේ රුතරයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.7013336.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, වැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 21 33 540.
6: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
7: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: දේශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජකාරයවස මහතා මේ මස 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරගම් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ප්‍රදේශ කාර්යාලයට සේවකින් 4 දිනක් බඳවාගෙන ඔවුන් පුද්ගලික වැඩවලට යොදා ගැනීමේ චෝදනාවකට දාලව හිටපු අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් LK අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 Net FM
7: Maru bang

அடிப்புடி பாகல பொடி பொடி நங்கில கனேக்க ஹம்மே ஹவசட்ட பாங்க.

වෙලාව හවස 5යි විනාඩි 8යි අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපේ දෙවනි පැය පටන් අරගෙන තියෙන ඉතින් එන්සා හවස වරුවේ අහන්න පුළුවන් ලසන් සින් සෙට් එකක් එක්ක අපි හවස 5 ඉඳලා 6 වෙනකනුත් මේ පැත්තර වෙලා ඉන්න ලෑස්ති වෙලා ඉන්නකොට මට මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සාබිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි එක්ක පවුලේ කට්ටිය මැසේජ් කරලා තියෙනවා අනිවාර්යෙන් ඔයාලා කට්ටිය එකතු කරගන්නම් ඊට පස්සේ කඩවත ඉඳලා මේ වෙලාවේ කල්යාණි ඔයාවත් එකතු කරගන්නම් thank you මැසේජ් කරාට ඒ වගේම කවුද මේ ඉන්නේ හන්සි කෑගල්ලෙන් good evening සාබිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා දිනවා thank you ඒ වගේම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ කාලෙකට පස්සේ මට මැසේජ් එකක් දාලා තියෙනවා සඳලි අනුරාධපුරේ ඉඳලා මම ආවත් එකතු කරගන්නම් thank you සඳලි ඊට පස්සේ කවුද සුබ සන්ධ්‍යාවක් වේවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුර මැසේජ් කරලා තිනු ඒ වගේම අසාබින් මේ වෙලාවේ සද්දෙරම ආව අහගෙන ඉන්නේ කියලා කහපොළ හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපා ඊට පස්සේ ජයශානි අජන්තා ඒ වගේම නිශාන්ති සුනීතා කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා thank you සෙට් එකටම ජය වේවා ඒ වගේම අපිත් මේ වෙලාවේ සද්දෙරම ආව තමයි අහගෙන ඉන්නේ අසා සංජීවනී අක්කා ඇතුළු ගාමන්ට් එකේ වැඩ කරන ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා ගාමන්ට් එක මොකද්ද කියලා කියලා නැහැ හරි ඉක්මනට මැසේජ් එක එවන්න ඔයා වැඩ කරන්නේ කොහෙද කියලා පූර්ණිමා සෙව්වන්දි ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම හස්බන්ඩ් දනුෂ්කවයි ලොකු දුව දම්සදීවයි චූටි දුව විශේලිවයි එකතු කරගන්න කියලා යක්කල මුල්ලෙන් දිලිනි මැසේජ් කරලා තිනවා ඒ වගේම අපිත් මේ වෙලාවේ අසාව වහගෙන ඉන්නවා කියලා බොකුන්දර නිවන්තිදී දෙවින්‍යා ෆැෂන් එකේ සෙට් එකව එකතු කරගන්න කියලා තියෙනවා ඒ වගේම මංගලි ෆැෂන් එකේ සෙට් එකවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්නම් thank you ජය වේවා මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන අපි ලස්සන සින්දු ටිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ 0711 95 95 95ට ආ මැසේජ් එකක් දාන්න මම ඔයාව මතක් කරන්නම්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අනුත්තැන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපවිතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මතල අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුප කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සොයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
8: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
7: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
9: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
11: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
4: ඩම්රෝ වසර මැද සේල්. කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
13: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
14: Alpha Studio with Kasuni and Lehansa.
13: සතිය දවස් වල උදේ 6ට. උදේ 6ට.
10: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112 125 125.

හවසපහයි විනාඩි විසි හයයි වෙලාව අපි ලස්සන සිින්දුවක් අහල මේ පැතරාවේ අලු කට්ටියක් මතක් කරන්න තෝනේ වගේම ආට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ පැතර ඇවිල්ලා ලස්සන සිින්දුවකට යන්න කලින් මෙන්න මේ ටික මම මතක් කරන්න හදන්නේ. ගුඩ් ඉවනිං අසාවිත් මේ වෙලාවේ ලස්සන සිින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා නරම්මල නන්දනී මැසේජ් කරලා තියෙනවා. අම්මවයි ඊට පස්සේ කවුද මේ ඉන්නේ කිත්සිරිවයි ඊට පස්සේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. Thank you message කරාට. අයිය මාත් මේ වෙලාවම ආවහගිරි ඉන්නවා මටත් සින්දුවක් දෙන්න. මට මැසේජ් එක දාලා තියෙන්නේ දහම් සබයි ඊට පස්සේ විහන් සබයි ඊට පස්සේ හොඳ මේ ආලුව සෙට් එකම එකතු කරගන්න කියලා චතුරිකා තමයි නෙළුවක්කනේ ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you. ඒ වගේම අපිත් මේ වෙලාවම ආවහගිරි ඉන්නවා ගණේමුල්ල ආරෙන් ෆැෂන් එකේ සෙට් එක මංජු අක්කවයි ඊට පස්සේ හන්සිවයි චාමිකවයි රවිඳුවයි තෙව්බබාවයි එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you. බර්ත්ඩේ විෂ එකක් දෙන්න තියෙනවා මේ පැත්තෙන්. අසයි අද අපේ කල්හාන් පුතාගේ බර්ත්ඩේ එක. එයාට කටිය ඔක්කොම විෂ් කරනවා කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ මං වාට ගොඩාක් ආදරෙන් විෂ් කරනවා. ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුව බර්ත්ඩේ පාටි එකට හරියන්නම දෙන්නම් ආ. ජීවිතේ වාසනා උදා කරගන්න නම් වා අනිවාර්යෙන් NLB ලොතරැයි පතක් මිලදී ගන්න ඕන නේද? එතකොට NLB ලොතරැයි පත් අතරේ ඔයාගේ ජීවිතේ වැඩිපුරම වාට වාසනා උදා කරන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. එතකොට ඔයාලට මම මතක් කරන්නම ඕන වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට වගේම සුබ සාධනයට ඒ වගේම ජීවිතේ සවිබල ගන්නවන්න එදා ඉඳලා අද වෙනකන් දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඔන්න 2026 අවුරුද්දේ අඛණ්ඩව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවා අංශයේ වෙනුවෙන් අනුශූරතාවය යලි යලි දිනා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාලට ජයග්‍රාහකෙක් වෙන්න තියෙන වැඩිම අවස්ථාව අරගෙන එන NLB ජය ලොතරැයි පත අරගන්න කියලා මම ඔයාලට මතක් කරන්නේ. මොකද මේක අරගත්තාම ඔයාලට දැන් හිතන්නකෝ ඉරිද දවස කියලා වෙනදට හම්බ වෙන තෑගි වලට අමතරව සති දවස් වලට හම්බ වෙන අති දවැන්ත තෑගි වලට අමතරව ඉරිද දවසේ සන්දේ බොනස් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙලා රුපියල් 10,000 වාසනාව හිමි කර ගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි NLB ජය ලොතරැයි පත මිලදීගෙන අංක ටික හරියට ගලප ගත්තොත් මුලේ ඉඳලා අගට ගැලපුණත් අගේ ඉඳලා මුලට ගැලපුණත් ඔයාලට දිනුමක් හිමි කර ගන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් ඔය කරගන්න තියෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දකින පළවෙනි තප්පරේම ඔය වැඩ ඇරලා ගෙදර යන ගමන් වෙන්න පුළුවන්, ටවුන් එකට යන ගමන් වෙන්න පුළුවන්, හන්දියට යන වෙලාවක වෙන්න පුළුවන්. දකින පළවෙනි තප්පරේම NLB ජය ලොතරැයිය කරගත්තොත් ඔයාගේ ජීවිතේට දෙපාරක් හිතන්න දෙයක් නැහැ, ජය උදා වෙනවම තමයි. ඒ නිසා ඒකනත් මතක් කරලා හවස පහයි විනාඩි 39යි අපි සින්දුවකට යන්න හදන්නේ. සිදුව කාල මේ පැත්තරෙමු 0711 95 95 95 තියෙනවා. WhatsApp එකේ දිගම මැසේජ් එකක් දාන්න මම මතක් කරන්නම්.

කතා කරන්න. 0112 55 33 63 WhatsApp 0211 95 95 95 4 වටේ.

0: නිරන්තරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125 අමතන්න
2: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltol paracetamol visheshayaki
3: meka thama vistare danna ona patthare
4: NLB jaya jathikalotrai mandalaya
5: varnakaraka rasakaraka kisivak adangu karana thi ihala gunathmaka bhavayen yutuwa obe kamavella rasin rasaganwana mathara freeland devil chicken rasa soya meat
6: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න දැන්ම කතා කරන්න 0.71 0.66 2022 Prime Residences
9: BYD Sealion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න Sealion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0.112 0.125 0.125
10: Damro Wasser Metasil කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
12: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
13: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
12: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
13: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩී රයිස් වසර පහක වගකීමක් කේඩී රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97

රයිට වෙලාව හවස පහයි විනාඩි 45යි මම මේ මතක් කරන්න හදන්නේ. මේ වෙලාවට ගෙදර යන ගමන් බස් එකට වෙලා ඔයාටම කියලා බයික් එකක් තිබ්බනම් මාර ලේසි නේද? ගෙදරට අක්ගාලා යන්න තිබ්බ නේද? එහෙනම් මෙච්චර සෙනගස්සේ තෙරපෙන්න ඕනේ නැහැ නේද කියලා කල්පනා කරන ඔයාට මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන බයික් එක ගැන තමයි මම මේ කියන්න හදන්නේ. බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට ඉතින් ආය අනම්මනම් තේරීම් නැහැ. දැන් තියෙන හොඳම තේරීම තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. දැන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේක මාර ආසාවෙන් හොයන්නේ. මොකද මේකේ තියෙන ස්මාර්ට් ලුක් එක ඊට පස්සේ අනිත් එක තමයි හොඳම දේ තමයි මේක හොඳට තෙල් කරන බයික් එකක්. දැන් බයික් එකක් ගන්න ඕන නම් බලන්න ඕන ප්‍රධාන කාරණාව ඒකනේ නේද? මොකද නැත්තම් බයික් එකක් ගත්තට වඩා ගාණක් වියදම යනවා ටික කාලයක් ගියාට පස්සේ පෙට්‍රල් වලට. හැබැයි උනාට KD Rice bike එකක් ගත්තට පස්සේ ඔයාට පෙට්‍රල් වියදම ගැන බය වෙන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා තෙල් සුවඳටත් දුවනවා. ඒ නිසා හැමෝම මේ දවස්වල මේක ගැන කතා වෙන ප්‍රධාන හේතු අතරේ මේකත් තියෙනවා. ඊට අමතරව දැන් රුපියල් 599,000කට වගේ ඔයාට බයික් එකක් ගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරන්නත් අමාරුයිනි. හැබැයි ඔයාට KD Rice Motor Company Private Limited හරහා ඔයාට KD Rice Leader 125 petrol bike එක දෙන්නේ රුපියල් 599,000කට. විශේෂම කාරණාව තමයි දැන් ලීස් එකක් දාලා ගන්නවා නම් ඔයාට මේකේ ඩවුන් පේමන්ට් එක ඇඟට දැනෙන්නෙම නැහැ. එනිසා ඉතින් ඔළුවට බරක් නැතුව බයික් එකක් ගන්න ඕන නම් ඔයාලට මේ දවස්වල තියෙන හොඳම තේරීම තමයි KD Rice Motor Company Private Limited හරහා එන KD Rice Leader 125 petrol bike එක ගැන. ලංකාව පුරාම සේවා ජාලයේ අලෙවි නියෝජිතයන් සහ ඔයාලට spare parts ඕනම තැනකින් ගන්න පුළුවන් නිසා විශ්වාසයෙන් ගන්න ඕනේ බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. 0773 523 535 0773 523 535ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

හවස 5යි විනාඩි 50යි වෙලාව මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන අවිසාවෙල්ලේ නවින් මැසේජ් එකක් දාලා තිනවා මේ වෙලාවේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා ඒ වගේම හයි කොහොමද සහ අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා මාළමේ ඉඳලා මට චම්පික සහ නිරෝධ සුරංග චතුරංග මේ සෙට් එක මේකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න චාමර ස්ටෝස් එකේ ඒ කට්ටිය ඔක්කොම මතක් කරන්න ඒ වගේම හයි කොහොමදයි අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා අම්මා ධම්මිකා තාත්තා තිලකරත්න මල්ලි කලාන්වත් එකතු කරගන්න කියලා ගලතුරෙන් ගගනි මැසේජ් කරලා තියෙනවා ලස්සන නමක් මම ඔයාව එකතු කරගන්න ගගනි ළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඊට පස්සේ කසුන් හපුගල ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඕකේ අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් තැන්කියු ඔයාට යන්න කලින් ආයෙත් මතක් කරන්න තියෙන්නේ ඔයාට බයික් එකක් ගන්නවා නම් තියෙන හොඳම තේරීම තමයි KD Rice Motor Company Private Limited හරහා එන KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. දැන් ජපානයේට Toyota ඊට පස්සේ ඉන්දියාවට Tata ජර්මනියට Benz වගේ ලෝකයේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනකොට දැන් අපේ රටටත් බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් සුපිරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. ඒ නිසාම දැන් මේ දවස්වල ලංකාවේ හැමෝම මේ KD Rice හරහා එන KD Rice electric bike එක ඊට පස්සේ කාර් එකක් තරම් සැපට පහසුවට ගමන බිමනක් යන්න පුළුවන් KD Rice electric 3 wheel එක ගැන කතා කරන ගමන්ම වැඩිපුරම කතා වෙන්නේ KD Rice leader 125 petrol bike එක ගැන. මොකද bike එකක් දැන් ගන්න ඕට රුපියල් 599,000කට ගන්න තියෙන හොඳම bike එක තමයි මේක. අනිත් එක තමයි down payment එක. ඒ කියන්නේ ඔය lease එකක් දාලා වාහනේ ගන්නකොට ඔයාලට down payment එකත් සෑහෙන අඩු ගාණක් තමයි කරන්න තියෙන්නේ. leasing බර 100%ක් සැහැල්ලු කරගන්න. ඔයාට bike එකක් ගන්නවා නම් තියෙන හොඳම තේරීම තමයි KD Rice leader 125 petrol bike එක කියලා. කියන්නේ එන්සා ඉතින් පොඩි ගාණක් දීලා bike එකක් ගෙදර අරන් යන්න නම් ඔයා කතා කරන්නේ 0773යි 523යි 535ට 0773යි 523යි 535ට KD Rice Motor Company Private Limited හරහා වාගිම කියලා දැන් ඔයාට bike එකක් ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම යන්න කලින් මතක් කරන්න ඕන net news ගැන. මොකද දවස පුරාම net fm අහගෙන ඉන්න ඔයාට හැමදාමත් කාටත් කලින් හරිම ප්‍රවෘත්ති ජනතාව විශ්වාස කරන සත්‍ය අරගෙන ඉන්නේ net news. ඉතින් එතකොට හැමදාමත් වගේ නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර යලි යලි අංක එක ස්ථානයට එන්න net news වසර 21ක විශ්වාසයත් එක්ක හැකියාව ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ හවස උදේ 6:45 ඊට පස්සේ දවල් 12:00 වගේම හවස 6:00 තිය වගේම පැයෙන් පැය රට පුරා ලෝකේ පුරා සිදුවෙන අලුත් දේ පිළිබඳව දැනගන්න ඔයාලට net news වලින් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙද්දි ඩිජිටල් අවකාශයත් net news අංක එකට අත්පත් කරගෙන හමාරයි. ඔයාලට අවස්ථාව තියෙනවා ආගි ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්ති පිළිබඳව net news අපිට දැනුවත් කරන්න 0977 490 33 12 0977 490 33 12 WhatsApp කරන්න ඔයාලට හැකියාව තියෙනවා. තියෙනස ඒකටත් මතක් කරන ගමන් අදට මම යනවා අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට ඔයාගේ මගේ බොරින්න තිබෙනින් drive එක 4 වටින්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලෙන් නම් ජය වේවා. මම DJ Asa good night.

0: ලේසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: ඩම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව.
2: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773103636.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111515555 අමතන්න.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0711 666 222 Prime Residences.
9: ඇයි ෂුගර් කියලා මූණෙන් නගන? සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 363 076 776 786 72.
11: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
13: ගින්දර හැන්දෑව විජානු.
14: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774603 47.

ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
5: ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාල්ගාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු පළමුවනදා ආරම්භා බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි. අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රි වීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය. පෙරහර මංගල්‍යය. සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම. නෙත් FM.

0: net news janathawa vishwasa karana satya net news
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672
0: විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 අගෝස්තු 5 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: සිරස්තල අත්අඩංගුවටගත් හිටපු ඇමති අකිල ලබන 18 දක්වා රිමාන්ඩ් ඉහළ පිළිගැනීමක් ලැබුණු රොමේෂ් ලංකාවට ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවකුත් ගෙනෙයි මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට දැනුම් දීමක් අයහපත් කාලගුණයත් සමග විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උසස් පෙළ විභාගයේ කල්දමන්නේ ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ ඇමරිකා ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධියට 91 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී
0: net news the truth people trust
4: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා මේ මාස 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ සබ්වෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කම් දිනා දුන් රොමේෂ් තරංග පිළිගැනීම වෙනුවෙන් අද උත්සව රැසක් පැවැත්වුණා. ඒ ඇතුළු දවසේ හොඳම කතාවල සත්‍ය අනාවරණය මෙතෙන් සිට. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා මේ මාස 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ප්‍රදේශක කාර්යාලයට සේවකයන් 4 දෙනෙකු බඳවාගෙන ඔවුන් පුද්ගලික වැඩවලට යොදවා ගැනීමේ චෝදනාවකට දාලව හිටපු අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා අලස දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද දහවල් අත්අඩංගුවටගම් ලැබුවා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද උදෑසන එම කොමිෂන් වෙත පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරමින් තම කාර්ය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකින් 4 දෙනෙකුගෙන් 3 දෙනෙකු තමාට අයත් ඉන්ධන පිරවුම් හලක සේවයේ යොදවා ඇති බව ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි. අනෙක් සේවකයාද තනතුරට අදාළව වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරිය සඳහා යොදවා නොමැති බව සඳහන්. ඒ අනුව අදාළ සේවකින් වෙත රජයෙන් රුපියල් 27,68,836 වැටුප් සහ දීමනා කෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ සබ්වෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් දිනා දුන් රොමේෂ් තරංග පිළිගැනීම වෙනුවෙන් අද උත්සව රසක් පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වූ රොමේෂ් තරංග
5: ඉන්දියන් පොඩි ලීග මැච්ගෙන් ලංකාවේ අපේ පුංචි රටේ පොඩිය ඉහළට මෙසේ වුණා. ලංකාවේ ජාතික ගීයක් ගායනා වුණා. ගොඩක් සතුටුයි. මම මේ දැනින්නේ ඕගොල්ලෝ හින්දා. ඕගොල්ලෝන්ගේ තියෙන මොටිවේෂන් එක තමයි මගේ ඉදිරි අනාගතය. මම බලාපොරොත්තු වෙන්නේ කොමන්ඩල් තරගාවලියේ මගේ ඉවෙන්ට් එකේ වාර්තාව 9:18. නමුත් මට ඒ වාර්තාවට යන්න බැරි වුණා. වෙදර් කන්ඩිෂන් එක ගොඩක්ම බලපෑවා. සහ දැනට ලෝකේ තියෙන හොඳම ගේම්ස් තුනක් තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය, ආසියානු තරගාවලිය සහ ඔලිම්පික් තරගාවලිය. තරගාවලිය තුනෙන් මේ වෙද්දි මම එකක් ජයග්‍රහණය කළා. තව තරගාවලිය දෙකයි මට ලංකාවට ජයග්‍රහණය කරන්න දෙන්න තියෙන්නේ. අනිවාර්යෙන් 2028 වෙද්දි එම ජයග්‍රහණ දෙකම ලංකාව නම් ඉදිරියට සම්පත් කරනවා. ආසියානු වාර්තාවද එතනින් පස්සේ ලෝක වාර්තාවට දැනුම තමයි එකම බලාපොරොත්තුව.
4: මෑතර පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ සවුවෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් කත් කර දුන් රුමේෂ් තරංගට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් උසස් වීමක් ලබා දී තිබෙනවා. එය අනුව ඔහුගේ දක්ෂතා අගෙමින් ගුවන් හමුදාපති එයා මාෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් රුමේෂ් තරංගව කෝප්‍රල් නිලයේ සිට සැරය නිලය දක්වා උසස් කිරීමටයි පියවරගෙන ඇත්තේ. එම උසස් වීම සහ විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම අද ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු වුණා. රුමේෂ්ගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතාගේ සහ බෞද්ධ චිකිත්සක වන කෝප්‍රල් චන්දිම ගුරුසිංහගේ සේවය ඇගේමට ලක් කරමින් ඔවුන් වෙතද මුදල් ත්‍යාග පිරිනැමීම එහිදී සිදු කෙරුණා. ඉදිරියේදී පැවැත්වීම නියමිත අපොස උසස් පෙළ විභාගයේ කල්දැවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. එම විභාගය සඳහා පළමුවරට දෙවනවරට සහ තුන්වනවරට පෙනී සිටින සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම සඳහා සලකා බැලීම අද අගමණිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, අචල වෙංගප්පුල් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවුන් ලැබුවා. එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2024 වසරේ නිකුත් කරනු ලැබූ චක්‍රලේඛයට අනුව අපොස උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුසුවේ අනුදෙසා වාර්ෂිකව දින 197ක් පාසැලි ගැනීම් කටයුතු සිදු විය යුතු බව පෙන්වා දුන්නා. එහෙත් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුසුවියන් වෙනුවෙන් එවැනි දින සංඛ්‍යාවක් පාසල් පවත්වා නොමැති බවත් නීතිඥවරිය චෝදනා කළා. ඊට අමතරව දිට්වාසුලි කුණාටුව මෙන්ම ඉන්ධන අර්බුදය හේතුවෙන් දින කිහිපයක් රජයේ නිමාඩු ප්‍රකාශයට පත් කිරීම නිසා පාසල් නොපැවති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුසුවියන්ට තවත් අසාධාරණයක් සිදු වූ බවත් නීතිඥවරිය කියා සිටියා. නමුත් මෙල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන තර්ක පිළිගත නොහැකි බව කියා සිටියා. දිට්වාසුලි කුණාටුව හේතුවෙන් දින දහසයක් පමණක් පාසල් පැවැත්වීමට නොහැකි වූ බවත් ඒ තුළින් දෙවන්ත බලපෑමක් සිදු නොවූ බවත් සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියා. 2020 වසරේ දින 117ක්, 2021 වසරේ දින 143ක්, 2022 වසරේ දින 153ක් බැගින් පාසල් පවත්වති අවස්ථාවලද උසස් පෙළ විභාගයේ නියමිත පරිදි පවත්වා තිබෙන බව පෙන්වා දුන් සොලිස්ටර් ජෙනරාල්වරයා 2023 වසරේ දින 177ක්ද, 2024 වසරේ දින 178ක්ද, 2025 වසරේ දින 175ක්ද වශයෙන් පාසල් පවත්වා තිබුණ අවස්ථාවලදී පවා උසස් පෙළ විභාගයේ නියමිත පරිදි පවත්වා තිබුණු බව කියා සිටියා. දිට්වාසුලි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් අහිමි වී තිබෙන්නේ දින 11 පාසල් කාලයක් පමණක් බවත් ඒ තුළින් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට බලපෑමක් සිදු නොවූ බවත් ඔහු පෙන්වා දුන්නා. මෙහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා ප්‍රශ්නයක් යොමු කරමින් ශිෂ්‍යයෙකුට අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවමෝෂයෙන් තිබිය යුතු පාසල් පැමිණීමේ ප්‍රතිශතය කොපමණ දැයි විමසුවා. ඊට පිළිතුරු දුන් සොලිස්ටර් ජෙනරාල් බ්‍රයා සඳහන් කළේ 80% පාසල් පැමිණීම අත්‍යවශ්‍ය බවයි. එහෙත් මෙම පෙත්සම ඉදිරිපත් කළ සිසුවෙකුගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 56% බව පෙන්වා දුන් සොලිස්ටර් ජෙනරාල් බ්‍රයා එවැනි ශිෂ්‍යයෙකු අධ්‍යාපන චක්‍රලේඛ ප්‍රකාරව නියමිත දින ගණනක් පාසල් නොපැති බවට පැමිණිල් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා. ඊට අමතරව මෙම පෙත්සම් කරුවන් අතරින් 3 දෙනෙකු දෙවන සහ තෙවන වතාවට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පුද්ගලික ආයුධම් කරුවන් බවත් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව නියමිත දින සංඛ්‍යාව පාසල් නොපවත් වූ බවට ඔවුන් පැමිණිල් කරන්නේ කෙසේදැයි සොලිස්ටර් ජෙනරාල් බ්‍රයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා. කොවිඩ් වසංගතත්වයෙන් පසුව පත් වූ මෙරට විභාග දින දර්ශනය වර්තමානය තත්ත්වයට පත් කර තිබෙන බවත් පෙත්සම් කරුවන් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් කිසිම නීතිමය පදනමක් නොමැති බැවින් ඒ නිෂ්ප්‍රභ කරන ලෙසත් සොලිස්ටර් ජෙනරාල් බරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගමණිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළා. අයහපත් කාලගුණික තත්වයේ හමුවේ ඉදිරියේදී පැවැත්වීම නියමිත පහසු වෙන ශිෂ්‍යත්ව විභාගයේ සහ අධ්‍යන පොත්සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැතුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව නියෝජිතින් අතර මෙම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු තිබෙනවා. මේ සම්බන්ධ නිදස් දක්වූ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පෙරසූදානම් චතුර ලියනාරච්චි මහතා.
6: මේ අවස්ථාවේදී යම් කිසි මේ කාලගුණයේ හෝ යම් කිසි අපදා තත්ත්වයක් එනොත් විභාගයේ කල්දමීම් පිළිබඳ සාකච්ඡාවක් හිතුණාද?
7: විභාගය පෙර පරිදි අපි නියමිත දිනයන්ට සිදු කිරීමට මොකද හේතුව අපි පහුගිය වතාවල්වල විභාග බැක්ලොග් එක නිසා තිබ්බ අවස්ථාවන්වලදී විශේෂයෙන් වර්ෂා කාලවලට තමයි විභාග පැවැත්වුවේ නිසා ගොඩක් අවදානම් සහිත තත්ත්වයන්ට මුහුණ දෙන්න වුණා පසුගිය වාතාවරණයේදී. නමුත් දැන් හරියටම විභාග ෂෙඩියුල් එකට ඇවිල්ලා තියෙනවා අගෝස්තු සහ දෙසැම්බර් කියන මාසයන්. ඒ මාසයන්නේ විශේෂයෙන්ම ඔය ඇතිවිය හැකි උදුරු තත්ත්වයන් අවම බැවින් මේ විභාගය පැවැත්වීම සුදුසුයි. එතෙන්දි විශේෂයෙන්ම කාලකුඩු විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තාක්ෂණික ආයතනත් විභාග දෙපාර්තමේන්තුවත් තහවුරු කරනු ලැබුවා. ඒ නිසා යම් කිසි තත්ත්වයක් ඇති වුණොත් ඉදිරි දින තුන තුළ ඒ සාකච්ඡාවට බාධනය කර හොඳ තීරණයක් විභාග මධ්‍යස්ථ විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලැබේ. විභාගය පැවැත්වීමට හැකි වටපිටාව අපි අනිවාර්යයෙන්ම තහවුරු කරනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා සුදුසු තීරණයක් ගැනීම සිදු කරනු ලබනවා.
4: පවතින සක්‍රිය නිර්තදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිර්තදිග ප්‍රදේශවල දැනට පවතින වැස්සහසුරන් තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනේ සිට ඉදිරි දින කිහිපෙදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට දිනේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නූරේලි සහ ගාල්ල දිස්ත්‍රික්කවලට තැම ස්ථානවලට මිලිමීටර් සියරොඩා තද වැසි ඇතිවිය හැකි බව සඳහන්. බස්නාහිර සබරගමුව සහ වයම් පළාත්වලත් මහනුවර නූරේලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විඩින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම් ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති. මේ අතර මහවැලිගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරිපැය 24 කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එසේ මෙම් ප්‍රදේශවල මහවැලිගඟට ආසන්නව පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි ජනතාවකින් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා. මහවැලිගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඉදිරියේදී තවත් වර්ෂාපතනයක් ලැබිය හැකි බවට වන පුරෝකථනය සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් මහවැලිගඟ ද්‍රෝණියේ උඩුනුවර උඩපළාත යටිනුවර දොළුවගඟ ඉහළ කෝරළය ගඟවට කෝරළය සහ හරිස්පත්තු යන ප්‍රාදේශීය කම් කොට්ටාෂවලට අයත් මහවැලිගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට විශේෂයෙන් මෙම් දැනුම් දීම සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමනාකරණ අංශවලට දැනුම් දී ඇතැයි සඳහන්. ඉදිරියේදී තවදුරටත් වැසි ලැබීමට අපේක්ෂා කරන බැවින් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් මහ ජනතාවට දැනුම් දෙනවා. මහා භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද තිබුණා. මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
8: ඇත්ත වශයෙන්ම සයිබර් අපරාධයක් වගේම ගවර්නන්ස් ප්‍රශ්නයක්, පාලන ප්‍රශ්නයක්, ප්‍රොසීඩියරල් ප්‍රශ්නයක්, යාපටිපාටි ප්‍රශ්නයක්, මෙහෙයුම් ප්‍රශ්නයක්, ඔපරේෂනල් ප්‍රශ්නයක්, මේ රටේ ණය ගෙවීමේ, විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලිය තුළ දුර්වල පාලනයක් තිබුණයි කියන එක ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. දැන් බලන්න බංකොලොත් භාවයෙන් පෙළෙන රටක වදුබර පටවල, ජීවන බර පටවල, දුප්පත්කම වැඩි වෙලා, විරකියාව වැඩි වෙලා, කර්මාන්ත කඩන් වැටෙන යුගයක ඩොලර් ලක්ෂ 25ක ණයවාලිකේ ගෙවන්න බැරි ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ. ඇතරම රජයේ පාර්ශවයෙන් නැත්ත කතාව කියුනේ නැහැ. මේ ණය ආපහු ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ, මහවැංකුව කේන්ද්‍ර කරගෙන. ඒක වෙනස් වුණා පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එකේ. පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එකෙන් මේ වගකීම ආවා පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් එකට, PDMO එකට. මේ සංක්‍රාන්තික කාලය තුල රජයට බැරි වුණා ඒ අන්තර්කාලීන විධිවිධාන ස්ටෑන්ඩර්ඩ් ඔපරේටින් ප්‍රොසීඩියර්ස් ටික හදාගන්න. ටර්ම්ස් ඔෆ් රෙෆරන්ස් නැහැ, කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර්ස් නැහැ, වගකීම් පැහැදිලිව ලේඛන ගත වෙලා තිබුණ නැහැ.
4: නියෝජ්‍ය මාත්‍ය චතුරංග අබේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
9: විශේෂයෙන්ම මහබැංකුවට එක අවස්ථාවක් තිබ්බ ගරු කථානායකතුමනි, මේ නොවැම්බර් මාසේ මේ කරපු පේමන්ට් 6 දෙකක් රිජෙක්ට් වෙනවා. ඒ දෙකක් රිජෙක්ට් වෙන වෙලාවේදී යම් කිසි සැකයක් ඇති වෙනවා මහබැංකුවට. නමුත් ඒක මේ වගේ බරපතල තත්ත්වයක් කියලා එතනින් එහාට ඉන්වෙස්ටිගේට් කරන්නේ නැහැ. එහෙම වුණා නම් සමහරලාට මේ පේමන්ට් ඔක්කොම බේරගන්න තිබ්බා. නමුත් ඒ එතනින් ඉස්සරහට ගිහිල්ලා මේ ක්‍රියාවලිය හරහා මේ අදාළ පේමන්ට් එක ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි අපිට වැදගත් වෙන්නේ ආයතනයක් විදියට මේ ආයතනයේ තිබ්බ දුර්වලතාවය, කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ රිපෝට් එකේ අපි පැහැදිලිව කියනවා මේ කියන ලැප්සස්, මේ කියන දුර්වලතා කාලාන්තරයක් තිස්සේ තිබ්බ වේවා කියලා. එහෙම නැතුව මේ ආණ්ඩුව ආවට පස්සේ තිබ්බ වේවා කියලා එහෙම සඳහනක් මේ වார்த்தාවේ කොහෙවත් නැහැ. මොකද ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් කියන්නේ කාලයක් තිස්සේ ඩෙවලොප් වෙන දේවල්. විශේෂයෙන්ම මේ ERD එකේට එනවා තොරතුරු ගිණුම් අංක මාරු කරන්න කියලා. ඒතර ගිණුම් අංක මාරු කරන්න කියලා තොරතුරක් ආවා. මේ ගිණුම් අංක පිළිබඳ වෙරිෆයි කරගන්න ඇති. ඒක 3rd party එකකින් වෙරිෆයි කරගන්න කරන්න ඇති ඒකට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා කාර්ය පටිපාටිය තිබිලා නැහැ කියන එක තමයි අපිට ඒකේ ගම්මේ උනේ ඒක අදයි නෙමෙයි මීට කලින් තිබිලත් නැහැ
4: මේ විවාදයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා
10: අපේ ගරු ඇමතිතුමා මේ සම්බන්ධ වාර්තාව කියවලා නැහැ නැත්නම් කියවන්න කැමති නැහැ මේ වාර්තාවේ නිගමනවල සඳහන් වෙනවා මේ සිදුවුණු වංචාවට සමස්තයක් ලෙස පරිපාලනමය වශයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ඒ කියන්නේ හර්ෂණ සූර්යප්පිරු සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ මට්ටමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගකිව යුතු වේ මේ සර්වපාක්ෂික කමිටුව ඒකමතිකව නිගමනය දැන් ඔබතුමා ගාව තියෙන වාර්තාවේ මගේ තියෙන වාර්තාවේ දෙකක් වෙන්න බෑනේ එතකොට ආයතන ප්‍රධානියා වග කියන්නේ ඕන කියලා මේ කමිටුවේ කියනවා මේ වාර්තාවේ තියෙනවා මොකටද වග කියන්න ඕනේ මේ ජනරජයේ මුදල් හැකර් කෙනෙක් වෙන්න පුළුවන් වෙන හැකර් නොවන කෙනෙක් වෙන්න පුළුවන් කවුරු හරි හොරෙක් ආණ්ඩුවේ සල්ලි හොරකම් කරගෙන යනකොට ඒ ක්‍රියාවලිය නොසලකිල්ල නිසා කියන වචන කීපයක් අදාළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නොදැනුවත්කම අකාර්යක්ෂමතාවය නොසලකිල්ල මත පදනම් වූවක්ද ඒ තුනටම සහ වෙනත් වගකීමක් කියන්නේ අපරාධ වගකීමක් තිබේද යන්න පරීක්ෂා කරන්න ඕන කියලා මේ ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරනවා නම් මේ ආණ්ඩුව අවංක නම් මේ ආණ්ඩුව ප්‍රමුඛ කාරණයක් වශයෙන් සලකලා මේ වෙනකොට දැන් මාස ගාණක් ගත වුණා අපරාධ පරීක්ෂණ අවසන් කරන්න ඕනි.
4: අමාත්‍ය වසන්ත සමරසිංහද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
11: මේ හැකර්ලා බහින්නේ කොහොමද කියලා කිව්වම හැකර්ලා බහින විදිහ තියෙනවා. ඒක මේ සිදුවීම පිළිබඳව ඉතාම හොඳින් SL සර්ට් ආයතනයත් මේ පිළිබඳව දන්න මේ විශේෂඥන් මේ වෙන කරුණු කියලා තියෙනවා. මේ අපිට විතරක් වෙන දේවල් නෙමෙයි ලෝකෙ මේ වගේව සිද්ධ වෙනවා. ඒ නිසා තමයි දවස ගානේ සයිබර් ක්‍රයිම්ස් පිළිබඳව ඩෙවලොප්මන්ට්ස් එනවා. ADB එක වාර්ෂිකව ආසියානු කලාපයේ සිදු වෙන සයිබර් ක්‍රයිම්ස් වල ආර්ථිකයන් වලට ඇති වෙන බලපෑම ගැන වාර්තා තියෙනවා. ඒවා නිකන් නෙමෙයි කියන්නේ. ඒවා එස්ටිමේට් කරලා කියන්නේ. ලෝකෙ ඉන්ටර්පෝල් එක ලෝකෙ ඇති වෙලා තියෙන අපරාධ සයිබර් ක්‍රයිම් වලින් ලෝකයේ ආර්ථිකයන්ට ඇති වෙන බලපෑම නෝට්ටු සහ එහෙම නැත්නම් මුදල් වලින් විතරක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බලපෑම පිළිබඳ විවිධ අවස්ථා වල කරුණු කියනවා ඒ වාර්තා තියෙනවා මේ ලංකාව අපි එක මැජික් එකක් වගේ කියන හදන මේක එක ඉතිහාසයේ පළවෙනි වතාවට උනා වගේ කියලා
4: මහා භාණ්ඩාගාරයට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකවරුන් විසින් ලබා ගැනීමේ සිද්ධියට දාලව මේ වන විට පුද්ගලයන් 91 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සහ මහා බැංකුව යන ආයතනවල නිලධාරීන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
12: විමර්ශනය ශක්තිමත්ව යනවා. එහි ප්‍රතිඵලයක් ඇතියට මේ වෙනකොට CID එක විසින් කරන විමර්ශනයේ ප්‍රගතිය මේ සභාවට අවධාරණය කරන්න කැමැති. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සර්ව පරිගණකයේ දත්ත සුරක්ෂිත කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මේ දත්ත පිටපත් කර විශ්ලේෂණය කරමින් පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් 91 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම බැංකු ගිණුම් තොරතුරු හා ඩිජිටල් සාක්ෂි ලබා ගැනීම සඳහා MLA ක්‍රමවේද යටතේ විදේශ රාජ්‍යයන් 5කින් තොරතුරු ඉල්ලා තියෙනවා. ඇමරිකා ජනපදයේ ඕස්ට්‍රේලියාව එක්සත් අරාබි එමිරාජ්‍ය ශ්‍රීස්ත්‍රලන්තය සැම්බියාව MLRA තොරතුරු ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා ඩිජිටල් දත්තයන් සුරක්ෂිත කිරීම සඳහා 27/7 ක්‍රමවේදයට ඉන්ටර්නැෂනල් ඩෙස්ක් එක වෙත 24/7 ක්‍රමවේදයට ඉල්ලීම් කරලා තියෙනවා මේ දත්තවල සුරක්ෂතාවය තහවුරු කරන්න කියලා සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය සහ අදාළ රාජ්‍යයන් සමග ඒකබද්ධව කටයුතු කරමින් මේ තොරතුරු ලබා ගැනීමෙන් ඉන්නවා ඇමරිකානු මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් මේ වෙනකොට වංචනිකයන් ලෙස අදාළ ව්‍යාජ ගිණුම වෙත බැර කරවාගෙන ඇති මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකක වෙත මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ තොරතුරු ඔස්සේ තවදුරටත් විමර්ශනය කරමින් පවතිනයි.
4: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂෙන්දු රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මාස 28 වනදා කැඳවල ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විරසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකාර ශෂේන්දු රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එෙහිදී විනිසුරුවරයා මතුකල් ප්‍රශ්නයකට පිළිතුරු දුන් විත්තීය නීතිඥවරුන් කියා සිටියේ විත්තිකරුවන් මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් නොමැති බවයි. මෙහිදී පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කොප්මණ කාලයක් අවශ්‍යදැයි විනිසුරුවරයා මතුකල් ප්‍රශ්නයකට පිළිතුරු දුන් අලස් කොමිසමේ නීතිඥවරිය කියා සිටියේ ඒ සඳහා දින 7ක් කාලයක් අවශ්‍ය බවයි. විත්ති වාචක ඉදිරිපත් කිරීමකට දා කොප්මණ දින සංඛ්‍යාවක් අවශ්‍යදැයි මිනිසුරුවරයා මෙහිදී විත්තීය නීතිඥවරුන්ගෙන් විමසීමක් කළා. එහිදී ශෂේන්දු රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බවයි. තුන්වන විත්තිකරුවන් පෙනී සිටි නීතිඥ චමින් දතුකොරළ මහතා කරුණු දක්වමින් විත්තිය සඳහා දින 5ක පමණ කාලයක් අවශ්‍ය බවත් සඳහන් කළා. ඉන්පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වනදා කැඳම ලෙස නියෝග කළ අතර ඒ දිනට සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණ හමුවේ පෙනී සිටින්නේ සිතාසෙ නිකුත් කරන ලෙසත් නියෝග කළා. මෙම නඩුවේ සසු විත්තිකරුවන් වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ සේවය කළ නිලධාරීන් වන සේපාලිකා සමන් කුමාර සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබුණා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල කිරිබන්වැව ප්‍රදේශයේ පිහිටි ඩෙමක අනවසරයෙන් නිදි කර ඇති ගොඩනැගිල්ල කැතුරු දේපල 2022 වසරේ මැයි මාස 9 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපල සඳහා වන්දිගයුම් ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානි පූර්ණයේ සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිලබලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 88,50,000ක වන්දියක් ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට රෙහිව අලස්කොම් සමසින් අධිචෝදනා ගොනු කර තිබුණා. නෙට් නිවුස් නිමාව මිලඟ නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
14: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
15: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
14: මාරයිනේ
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
19: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
18: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
19: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
18: නොවිනස් වන රසවත්ම රසය.
19: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
18: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
20: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
16: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
21: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහ පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න. පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේවපුදුවීමට එන්න. මාධ්‍ය සවිය Net FM.
1: FM 95 94.8 Net FM Divaina Pura.

වැස්සපටන් අරගෙනද. ඉතාමත් ග්‍රීෂ්මය වියලි හොලන් ඔබේ මත්තකස්සද? එහෙම නැත්තන් තාමත් වැහිකෝඩය හලකවත්නත් ග්‍රීෂ්ම වියලි හොළඟින් දූවිලි මුහු වෙලා මතක ගබඩාවි දූවිලි වැදිලද? හරිමටි කියන්නකෝ, මේ පහුගිය දවස්වල හමුපු ග්‍රීෂ්ම වියලි හුලන් අස්සේ ඔයාට මතක් වුණේ කාවද කියලා? 0711 95 95 95 ඇවිත් කියන්න. මේ ග්‍රීෂ්ම වියලි හුලන් ඔබේ මතකයට ගෙනල්ලා දෙන්නේ කාවදා?

මේ ග්‍රීෂ්ම වියලි හුලන් මට මතක් කරන්න මගේ පුතාව තරංගා. එයා මල්ලඟ නැහැ. දුරකින්දන් ඉස්කොල යන්නේ. මාස හතරකින් නෑ ගෙදර ආවෙ නෑ. මේ දවස් තුන ඉක්මනට ගෙවෙනකම් මම බලන් ඉන්නේ. මේ කතාව ගැලපෙනවා නම් මට කියන්න. බනිනව හමුවන ගැහන සහ පිරිමි එකමක දරුවා මන් දුන්නාලු දුරට. ඉන්නේ කොහොමද කියා අහනවා නිතර. උන් දන්නේ නෑ පුතේ මං විඳින තරම. ඕන උනේ උඹ හොඳට හදන්නයි. යව්වේ ඒකමයි දුරකට. ඇනුම් පද කියන උන්ගේ කටවල් වැහෙන්න දිනාපම් මුළු ලෝකෙම අම්මට පේන්න. වැඩි නෑ පුතේ කිසි දිනක මට උඹව. නුඹේ හොඳටමයි මං යව්වේ නුඹ දුරට. දැනුනොතින් අම්ම කලේ හොඳ දෙයක් කියා දිනක. දොසක් නුඹ නොකියාවි කවදාකවත් මට. නිදිවරන් දහතුක් වින්ද නැති හින්දා සිව්වරන් දෙවිවරු තරහයිද මන්දා. පපෝ පුපුරන තරම් ආදරේ පුරන බුදු වෙන්න පතන් නැති මම නුඹේ අම්මා දබරල්ලෙන් චත්‍රිකා. ඔබ හැම කියනකොට මට මගේ අම්මවත් මතක් වෙනවා. දුරක නේවාසිකාගාරයක ඉගෙන ගත්ත මගේ අතීතයත්. එහෙම තමයි දරුවන්ගේ හීන වෙනුවෙන් අම්මලා තාත්තලා තමන්ව දිය කරගන්නේ එක එක විදිවලට. ඒකට අපිට වැරදි කියන්න බෑ. මං යනවා ඇය ළඟට. ග්‍රීෂ්මය වියලි හුළඟක් මගේ ජනේලය තට්ටු කරන හැම වාරෙකම සෛලයක් ගානෙ නොබව මතක් වුණා. එක සුළං රැල්ලක්, එක සුසුමක්, එක නිහඬරයක්. එහෙම දෙයක්ම නුඹ ළඟට යන පාරක් වගේ දැනුණා. මතක කියන්නේ පිටු දෙකක් අතර තැන්පත් වුණු වියලි මලක් නෙවෙයි. ඒව අමතක කරන්න හදන හැම මොහොතකම තව තවත් පණගන්න නිහඬ ජීවිත. නුඹට නොකියූ වචන, නුඹ නොඇසු ප්‍රාර්ථනා, නුඹ නුදුටු බෑම්මවල්, ඒ හැම එකක්ම හිතේ ගබඩාවක හසුරා තිබුණා. කාලය ගියා, ඍතු මාරුණා, වැස්සත් ආවා, හිරුත් පායලා ගියා. ඒත් නුඹ වෙනුවෙන් මගේ හිතේ තැන්පත් වුණු එය නොලැබුණු ආදරේ කිසිම ඍතුවකට වියැකෙන්න බැරි වුණා. දවසක මට තේරුණා මං අතරම මං වෙලා තිබුණේ මාව නොහඳුනන නුඹ ළඟ නෙවෙයි. සෛලයක් ගාන මතක් වුණු මිනිය නොහැකි ඉවරයක් නැති මේට්‍රික් තොගයක මතක අතරයි. ඒක පාර්ශවීය ආදරය කියන්නේ කවදාවත් කියවල ඉවර කරන්න බැරි පොතක් වගේ. අවසන් පිටුව ලියලා තිබුණත් හිත තවමත් පළවෙනි පිටුවේ නුඹවම කියවනවා. ප්‍රාර්ථනා දෙවමිනි. අවසන් පිටුව ලියලා තිබුණත් හිත තවමත් පළවෙනි පිටුවට වෙලා නුඹ තවමත් කියවනවා.

0: மன்னாரம் ரேர் வித் தரங்கா.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: මුහුතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
2: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරුදැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙනිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.

ਸਦਾ ਕਾਲਿਕ ਨੰਬਰ ਲੋ ਕੇ ਖ ਅਭੀ ਕੋਈ ਤਰ੍ਹਾਂ ਸਦਾ ਕਾਲਿਕ ਦੇਵਾ ਮੈਂ ਨਹਿ ਨੌਦ ਅਭੀ ਦਾਨੇ ਨਾ ਵਾ ਤਾਵ ਕਾਲਿਕਾ ਕੇਲਾ ਮੈਂ ਇੱਕ ਦਾਨੋ ਆ ਅਭੀ ਟੇਕ ਤੇਰੇ ਨੇ ਨਾ ਉਨੋਈ ਵਿਧਿਹਟ ਇਹ ਦੇਵਾ ਮੱਤ ਨਹਿ ਨਾ ਕੋਟ ਆਪੇ ਹਿਤ ਗਿਨੀ ਗਾਨੋ ਆਪੇ ਅਸਲ ਕੰਦਲ ਪਿਰਨੋ ਜੀਵਿਤ ਉਹਨੇ ਨਾ ਕੇਲਾ ਹਿਤਨੋ ಆದರೆ ಮಾಯಾವಕ್ಕಿಯಲ್ಲ ದನೆನವ ಜೀವಿತ ಅವಲನ್ ತೆವಲಟ್ ಪತ್ವೆಲಾನ ಇವಾಗೆ ಮದ್ರವ್ಯ ಹೋ ತಾಕ್ಷಣಿಕ ಬೆಹವೀಂ ವಲಿನ್ ರಕ್ಯಾವೆ ಪ್ರಗತಿಯನ್ನು ಮತಿಕ ಮನಿಸ ಈಲಂಗ ವೃತ್ತಿಯ ಪಿಯವರ ಗಾನಕ ಹುಮದಿಕಿಯನಕ ಹಿತಲ ವ್ಯಾಪಾರ ಖಡಾವಟು ನಾಮ ಜೀವಿತ ಅರಗಲೆ ಅಕ್ವೆನ ತತ್ವಬಲಟ ಮುಹುನ ದೀಲ ಜೀವಿತ ಮಹಂಸಿದ ಎಹನಾಂಗ್ ඔබේ පැහැදිලි නොවුණු ඒ අනාගතය වෙනුවෙන් පැහැදිලි නොවුණු විරහව සුවපත් කර ගැනීම වෙනුවෙන් මේ සුන්දර මනෝපදේශිකාවට කතා කරන්න මිහිරි ජයවර්ධන පුද්ගලික උපදේශන පවුල් හා විවාහ උපදේශන මානසික සුවතාවේ සඳහා ප්‍රායෝගික වැඩමුළු පුද්ගලික කුසලතා හා හැකියා සංවර්ධන වැඩසටහන් වගේම වෘත්තීය හා ව්‍යාපාරික මඟ පෙන්වීම් මාර්ගගතව වගේම මහර්ගමදී පෞද්ගලිකව හමුවී ලබාගත හැකි. ඉතින් ඔබේ ජීවිතයේ ඊළඟ සාර්ථක පියවර වෙනුවෙන් ඔබේ හිත නිවාස සනසා ගැනීම වෙනුවෙන් කතා කරන්න 074-377-6821 074-377-6821

පාලුවට ගිහිල්ල දැන් උඹේ හදවත ආදරෙත් හිතනවලු මතක් වෙනකොට පපුවත් රිදුම් දනවලු ඉඳහිට දැනුනම නැද්ද මගේ ආදරේ හැර යනකොට දැනුනම නැද්ද මගේ ආදරේ හැර යනකොට විශ්වාස කළෙමි මම ඉරයි හඳයි තරමට පෙම් කළෙමි අහසත් පරදවා උඹට නොදැනුනේ එවන් ප්‍රේමය උඹේ පවට දෙයක් අහන්නද හදවත් කීයක් තියෙනවද තව උඹට අකීකරු කවිහිතා අලවුවෙන් නදී දෙයක් අහන්නද හදවත් කීයක් තියෙනවද තව උඹට

කරගන්න මගේ ආදවත. හදාගන්න ඔබේ ආදවත. මට කියන්න. ඔබේ ඔය ආදගස්මට නමක් තියනවාද කියලා. මම ආලේ යනවලක. නෑ මම වලාකුල. වැස්ස බලාපොරොත්තු වෙන් හිටියා. ඔබ සීතලක්. තුෂර බිඳි ගොඩක එකතුවක්. මගේ සීතල බලාපොරොත්තු වෙන් හිටියා. ඔය ආදගස්මට නමක් තියනවාද කියලා.

0: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
2: ඉතින් ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවින සදිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
5: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
6: හොට්ස්පොට් අයියේ
5: data නෑනේ
6: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
7: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
8: Gather on a day of profound joy and soaring hope
9: The day a planet stops for a game
10: Net FM Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Naramala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
13: Oyat try karanna ganna vijaya aapapiti.
4: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwaku Wanna Denma Katha Karanna 0.71.666.222 Prime Residences
14: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: Net FM Algo Town
15: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
16: Net FM ධර්ම දක්ෂිනා
17: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
18: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
19: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
20: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
15: දිවයිනි චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
16: Net FM ධර්ම දක්ෂිනා
15: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

0: රජුරු බැබලුණු සහතේද අප මුල්වරට මුණගැසුනා මතකද?
1: එවැනි හමුවීමක් වෙනුවෙන් මන්දාරම් රාත්‍රි ප්‍රසංගය අරගෙන අපි කොහෙටද එන්න ඕනේ? යෝජනා කරනවාද මන්දාරම් රාත්‍රි පළමු ප්‍රසංගය එන්න ඕනේ කොහෙටද කියලා?

හම්බුනොත් මට හත් පැතිමලක්. පළවෙනි පෙත්තෙන්ම මං ඉල්ලන්නේ තත්පරයක් ගාන එන මතක නැති කරලා දෙන්න කියලා. දෙවෙනි පෙත්තෙන් ඉල්ලනවා මං අපි ආගිය මන්මාවත් අතුරුදහන් කරන්න කියලා. තුන්වෙනි පෙත්ත හොලඟට පා කරලා හුලඟ දිගේ එන ඔයාගේ බේබි කලෝන් සුවඳ නැති කරලා දාන්න කියනවා. හතරවෙනි පෙත්තේ එකම ප්‍රාර්ථනාවයි මැනික, ඔයාව මට බැහි නොවී ඉන්න ඕනේ. මලේ පස්වෙනි පෙත්තෙන් ගැයූ ආදර ගීතිකා නොයසෙන්න මඟ පාදන්න කියනවා. ඒ එකම හයවෙනි පෙත්ත උඩ දාලා මං ඉල්ලන්නේ අනේ ඔයාව පණ වගේ රැක දෙන්න කියලා. අවසාන මල් පෙත්ත වේදනාවේ නමුත් කඩලා මං ඉල්ලන්නේ ඔයාව හමු නොවෙන්න කියලා. ඒ තවත් පෙත්තක් තිබුණොත් මම ආයෙම ඉල්ලනවා හැම භවයකම මගේ වෙන්න කියලා. ජානනි භවන්තිකා.

0: மந்தாரம் வித் தரங்கா
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
5: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

එක සුළං රැල්ලක එතුන නොබේ හදවත වලාකුලකට ගැනියලා මහරෑ ඔන්න මෙන්නමට ගෙනත් දුන්න. බියලිහුල ගැත්ත මල්වැක්සත්ත මොන වගේ රිතුවක්ද මට නිච්චි නෑ හරියකට. මට මං කවුද වගේ වගක් නැති වෙනකොට රතුපාට ආදරේ පිරුණු ඔය හදවත මං රෑ මැදියමේ ඉමිනකොට ලාවට වගේ මතකයි හිම වගේ හීතල මගේ අත් දෙක සහ බ්‍රැන්ඩි රස පිරුණු නුඹේ ඇස් දෙක මට හොඳට මතකයි. නාවලින් සචි මට මතකයි බ්‍රැන්ඩි රස පිරුණු නුඹේ ඇස් දෙක.

ග්‍රීෂ්මයේ වියල් හුලන් මට මතක් කරන්නේ මගේ අම්මව. වැස්සට උණුහුම උණුසුමට සුව හෙවන. අදහිනයක් අම්මා. මාත් අම්ම කෙනෙක්. පුතාට ඒ සුවය දෙන්න උත්සාහ කරනවා. ඔයා තරම් බෑ අම්මේ. මං ජීවා.

එකමත් එක දවසක ගිනි ගහන මද්දානක එකමක තත්පරයකට දැක්කන ඔබ හිනාව කොහොම අමතක කරන්නද? සුදු දිග කලිසමට සුදු අද්දිග ෂර්ට් එක ඇඳලා හිටපු ඒ අවුරුදු 16 පුංචි කොල්ලා නිමා.

සුබමන් දරම්රයක් තරංගක්කා. වියලි හුලන් මතක් කරනවා මං කාලයක ආසාවෙන් කතා කරපු එයාව. මං දන්න ඇත්තට මේ කාලෙ කොහොම ගෙවනාද කියලා. හැමදාම හවසට බලන් හිටිය මැසේජ එක ගැනක. ටිකින් ටික මැසේජස් අඩුවුණු කාලයක් නැතුවම තිබුණා. මගේ මැසේජ් කරදරයක්ද කියලා ඇහුවම එහෙම නෑ කියලාත් කිව්වා. කාලයක් ගිහින් මටම තේරුණා බොරු වැඩක් විත්තිය. ඒත් මට බැරි වුණා කතා නොකරින්න. අමාරුවෙන් හරි ඒ දේ අන්තිමට මට කරන්න සිද්ධ වුණා. පබෝ

අගේ කර හිතට ආදරෙන්. මගේ රත්තරන් මේ අහන්. පුළුවන් නම් මේකට පුංචි උත්තරයක් ලියන්න. කොහොමද මං උඹ නැත හුස්ම ගන්නේ කියන වග මට කොහොමාරි කියලා දැන්. උඹට ගොඩක් ආදරෙයි මං. උඹ නැත හුස්ම වැටෙන නැති එක ලෙඩක්ද මැනික? උඹ එක කතා නොකර ඉන්න බැරි එක, උඹ එක හිනා නොවී ඉන්න බැරි එක, උඹ නැතුව ජීවත් වෙන්න බැරි එක ලෝකෙ කාටවත් නැති මට විතරක් තියෙන ලෙඩක්ද? මට උඹ නැතිව බැරි බව උඹට තේරුනේම නැද්ද? කියපන් රත්තරම් මට. හැමදේම වෙනස් වෙන ලෝකේ මමත් උඹේ ලෝකෙන් අයින් වෙයි කියලා උඹ කියද්දි එක පාරක්වත් මතක්ුනේ නැත්ත? හදවතක් හුස්ම පොදක් නැතුව මනසෙක් ජීවත් වෙන්නේ කොහොමද වග? උඹ මාව ජීවත් කරවන හුස්ම පොද වග මං උඹට කිව්ව මතකද? උඹ මගේ බොළඳ ප්‍රේමණීය හදවත වග මං උඹට කිව්ව මතකද? ඇය වගේ නොවෙන්න ඇති මම, ඇය වගේ නොදැනෙන්න ඇති මාව. ඒත් උඹේ ඔය සෙනෙහස මහ මෙරක් තරම් වටිනවා. ජීවත් වෙන්න හේතු දැම්මට නෑ, තියෙන එකම හේතු උඹයි. ඉතින් මට පුළුවන් නම් කියලා දෙනවද උඹ නැත හුස්ම ගන්න විදිය? අමාරු ගොඩාරියක් ආදරේ හොඳද? ඔය නම පුදුම කෙනෙක් රතර. මගේ ලේවලට රිංගල ආදරේ පුරවන හදවත අස්සෙන් ගලාගෙන ගිහින් මට ජීවිතය දෙන නුඹ මගේ ආශ්වාසය. මං චූටි මැණිකේ.

තරු හැමදාම හඳට කැප වුණාට හඳ හැමදාම හිටියේ පෘථිවිය වටේ. ඉතින් මමත් හැමදාම ඔබට කැප වුණාට ඔයා හැමදාම හිටියේ අයගේ වටේ. ඉතින් මේනේ විනිවි පත් වෙන තරුව දිහා එක පාරක්වත් ඔයාට බලන්න හිතුනේ නැතරතර.

එහෙම ආදරෙන් හසපුරා රටමවන හඳම ආයි දවසක අමාව කරන් ඇවිල්ලා ජීවිතේ හැමදාම සුවෙන් සතුටින් තියෙන්නේ නැහැ කියලා අපිට ඔප්පු කරලා පෙන්නනවා. ඒ සඳම දවසක ජීවිතය සුවය සදන සතුට වෙන්න පුළුවන් තැනක් කියලත් අපිට කියලා දෙනවා. ඉතින් මේ සියල්ල අතර දෝලනය වෙන ජීවිතේ අපහසු දවස්, දුක හිතෙන දවස්, අකීකරු දවස්, මට මාව එපා වුණ දවස්, ජීවිතය අතාරින්න හිතෙන දවස් කොච්චර ඇතිද? මේ හැම දෙයක්ම නිරවුල් කරගන්න ඕනේද? ආයි ජීවත් වෙන්න ආසයිද? ජීවිතේ මහන්සි නම් ඒ මහන්සිය මග හරවා ගන්න ඕනේද? මනෝ උපදේශිකා මිහිරි ජයවර්ධන ඒ වෙනුවෙන් ඉන්නවා. පුද්ගලික උපදේශන, පවුල සහ විවාහ උපදේශන, මානසික සුවතාවය සඳහා ප්‍රායෝගික වැඩමුළු, පුද්ගල කුසලතා හා හැකියා සංවර්ධන වැඩසටහන්, වෘත්තීය ව්‍යාපාරික මඟ පෙන්වීම්, මාර්ගගතව හෝ මහරගම දියතුමිය පෞද්ගලිකව හමු වී ලබාගත හැකි කතා කරන්න 0774 377 8821 0774 377 8821.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: මහේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයේ ගරිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉසුතික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉසුතික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයේ දැවිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා
3: සිටිනවා. ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 1856.956 මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703133036.
4: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝරන නැ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
6: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa WhatsApp 0711 95 95 95 net fm facebook live
7: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු 1 ආරම්භ බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 දේවදානය කිරී ත්‍රිවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම net fm

මේ ග්‍රීෂ්මය යන වියලි හොලන් මට මතක් කරන්න කුවේට ඉන්න මගේ බිරිඳ. ඇය මේ මොහොතෙත් ඉන්නේ නින්දත් නොනින්දත් අතරේ ඉතාම දුෂ්කර ජීවිතයක. පවතින යුද්ධමය වාතාවරණය වගේම ගල්ෆ් කලාපයේ සියලුම රැකියා නියුක්තිකයන්ට බලපාන ප්‍රශ්න, ඉහළ අහස පුරා මිසයිල වලින් දැනෙන පීඩනය ඔවුන් කෙලෙස දරා ගන්නව ඇතිද? ඉතින් මට ඇයව මතක් වෙනවා. ඒ වගේම මේ යුද්ධය නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මගේ ප්‍රාර්ථනාවට පුළුවන් නම් ඔබත් එක්ක අසු වෙන්න මේ ග්‍රීෂ්මය නිමා වෙන්න කලින් ඔවුන්ගේ සිත්වලට සැනසිල්ල උදා වේවා. නිකවරටියෙන් චම්පික.

සපත්තමල් දාගෙන ගිය රේල් පීලුවට ඇවිදගෙන ඒ ගියා ගියාමයි අය අපි කොහෙවත් ගිය නැහැ. ඒ රේල් පීලි කවදාවත් හම නොවෙනා වගේ අපි මොන ගැහුණෙත් නැහැ. ඒත් අදටත් මං උඹටත් උඹ මටත් ආදරේ. නිර්නාමිකයි.

මනමාල මල් සුවඳ ඇබින්දක් හිතට ළඟ සුසුමකට අඳක සයිමතක් වේ ආදරේ මතකයක් හිත එක කෙලවරක හැංගිලා හෙමින් එක කෙලවරක මට හින හුණත් ආදරේ කියන්නට හිතෙන්නේ දන්නවද ඔබට විතරයි අදත් සරා සඳ පිපෙන විට සීතලට එළිය කරගෙන තවත් එක රැයක් පුංචි දින පොත පුරා ලියන්නෙමි ඔබ වගේ වග ඔබ මගේ වග සිය දහස් වරක් ඒ වුණත් දකිද්දි කොහේ හෝ ඔබ වගේ සිනාසෙන අවදි වෙන ඇස් දෙක සිතට සෙනහස බරයි මහමෙරක් කඳුළු විතරක්ම ඇති ලෝකයට වසන්තය ඈත වග දැන දැනත් කවදාක හෝ එතයි බලායමි ඇඟිලි ගැනගෙන තවත් හුඟ දවස් එකම එක හුස්මකට ඉඩ තියෙන හදවතට නොදී තව ගින්දරක් එන්න මගේ ආදරේ ඔබේ ළඟ මට ඉන්න ඕන එක කල්පයක් ලක්සිරි මාතර තෙලිච්ච විලෙන්

ආදරේ මලත් නම් විරහව එහි සුවඳයි. හමුවීම හදවත සතුටු කළත් වෙන්වීම මතක සදාකාලික කරයි. විරහව අප වෙත ළඟා වීමට පෙර අප ඈත් වුණත් නිර්නාමිකයි.

0: ක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ සැමට ආරාධනා ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
5: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉඳලාම අසනීප වෙලා. එයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නැතුව ගියා. අත් දෙකත් පන්නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා කීපවලට ඉන්න. පස්සේ ওই නෙට් එකේ වැඩරණමින් අපිට ওই මහත්තය දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීර්ලිවර්ලා ඉතින් එතුමාගෙන් ටේට් එක තුනක් ගන්නකොට අවලෙදී සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
4: කතා කරන්න 0777 300 940 රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම් සුරය
2: net fm ධර්ම දක්ෂිනා
6: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
7: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
8: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
9: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
4: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව
2: net fm ධර්ම දක්ෂිනා
4: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

ග්‍රීෂ්මය වියලිහුලන් ඔයාට මතක් කරන්න කාවද කියල ඔයා අහනවනි තරංග. මට නම් ඒ මතක් කරන්න මගේ ජීවිතේ නෑත්‍ර කියත් මගේ මතකේ කිසිදා පිටවී නොගිය එකම කෙනාව. ග්‍රීෂ්මය වියලිහුලඟ ගස්වල කොළ සුලවද්දි මට දැනෙන්නේ ඒ දවසක ඔයාලගෙන් ගිය ආදරණීය සුවඳක් වගේ. කාලේ ගෙවිල ගියත් සමහර මිනිස්සු අපෙන් ඈත් වෙන්න ඕන. අපේ ජීවිතෙන් ගියත් අපේ හදවත එක්තරා නිහඬ කාමරයක සදාකාලිකව මේ අය නතර වෙනවා. ඒ නිසා අදත් වියලි හුලඟක් හමන හැම මොහොතකමට මතක් වෙන්නේ ඔයාව නෙවෙයි, ඔයා සමග මට අහිමි වූ මගේ ලස්සන කාලය. බදුල්ලෙන් ලෙරංගනා.

ගිම්හානේ එළඹ තිබුණේ මගේ දිවියට. ඒ වස්සානේ රැගෙන ඒ කියලා හිතුනේ නැහැ. එයා මගේ ගිම්හානය දුර්භීක්ෂයක් කළා. මම ආදරේ නැමැති වස්සානේ සිව්වේ. දුර්භීක්ෂයකින් කියලා දැනගන්නකොට ආදරේ නැමැති බෙහෙත් අදි මාත්‍රාවෙන් අරන් ඉවරයි මා. අනේ ඇයි මෙහෙම? හැමදාම එම ප්‍රශ්න කිරීම විතරයි ඉතිරි මට. දරණියගල චමරි, ඔබ දෛවයෙන් එහෙම ප්‍රශ්න කරන එක නවත්තන්න. එතෙක්කල් මා පුදුමාකාර විදිහට ප්‍රේම කරපු ඔබේ හිතට ස්තුතිවන්ත වෙන්න. ඉරම් ඉරනමෙන් දුක්බර ප්‍රශ්න අහන එක නවත්තන්න හිතවති. ග්‍රීෂ්මයේදීත් ආත්මයට පිනිසින තරංගක්ගේ ඔයාට සුබ මන්දාරම් රැක් වේවා. ෂැම්පේන් ගෝල් පාට සඟවන ග්‍රීෂ්ම ඍතුව ඩෙල්ෆ් කොළ පාට මට අමතක කරවන්නද? මේ ඩෙසර්ට් සැන්ඩි පාට උළුප්පල මගේ සසින්ම තියෙන්න හදන්නේ. ඕකර්වල්ට පුළුවන් වෙයිද මගේ ඕෆියස් වන ලය සංගීතය තැවරුණෝ ඒ සේජ් කොළ පාට තරම් පිණිසීතලක් මගේ ඈත් කරන්න? ඒ ග්‍රීක ආත්මයා පේවිංකල් හිනාවකින් පෙඟුණු මූන්ස්ටෝන් වයිට් හුළඟක් වගේ හේඩීස්ටත් බැරි වුණා නං මගේ ඕෆියසගෙන් මේ යුරෝඩිව වෙන් කරන්න. විශ්වාස කරන්න පිච්චන වියලි හුළඟකට වුණත් බෑ ඒ වයිට් ලිලි සුවඳ මගෙන් උදුර ගන්න. ඉතින් මං බලන් ඉන්නවා ඒ ලය වාදනයට මුළු ආත්මයම ලියලා දෙන්න. නෝරා තිනුවියල් නොහොත් නැතු අනුත්තර අකි ග්‍රීක පුරා වෘතයක තියෙන නම් ටිකක් තියෙනවා අද ලියවිල්ලේ. ඔව් හොඳයි මං ආසාවෙන් ඒවා උත්සාහයෙන් කියවනවා.

0: மந்தாரம் ரே வித் தரங்கா
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
3: විජය
4: නූඩ්ල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
6: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිරවෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු

අහම්බෙන් හමුවුණු ඔයස් ලංකකදී කිව්ව අමුතු කතාව තේරුම් ගන්න බැරුව මං අතරමං වුණා. අතාරින්න බලන් ඉන්න ද හිතා ගන්න බැරුව මං අතාරින්න තීරණය කළා. ආයමත් හමුවුණා. මං කලේ වැරද්දක්ද? හිතනම් ගොඩාක් දේවල් කිව්වා. එක සැරයක් හැරිලා බැලුවම කොහෙදෝ බලන් හිටපු ඔය ඇස් හිස් වෙලා තිබුණා. එතකොට මං ඇත්තටම වැරදිද? ආදරයට කොහොමද හරිද වැරදිද කියන්නේ? ඔබ කවුරුණත් ආදරේ වැරදි නෑ. හැබැයි ආදරේ විරහව දරා ගන්න බැරිම හිතක් නම් තියෙන්නේ. හිත නිස්කලංක කරගන්න නැත්තම් ඔබට වැරදි. පාට පාට කුඩේ යටින් පාට පාට ඇඳුම් මැඳන් පාට පාට දෙවැටි දිගේ පාට පාට හීන මවන් පාට පාට දේ දුන්නක පාට ගණන් කළේ ඔබත් එක්ක පෙර දවසක පාට පාට මගේ මියව ලැසියේ. ආදරයට පාට නැතත් පාට පාට ලෝකෙක මට ඇවිද යන්න ආසයේ සොඳුරුවදන් සිහි කර කර ඔබේ සුවඳ විඳ ගනිමින් පාට පාට අරන් එන්න පාට පාට මගේ ලෝකෙට. නිර්නාමිකයා.

ආදරණීය තරංග ඇත්තටම ආදරය කරන දෙන්නෙක් මුණ ගැහුනම අනේ කොච්චර ලස්සන ඇතිද නේද? ඒ ජීවිත හැමදාම තම ගැනෙක්ටම එහෙම ලස්සනට ජීවත් වෙන්න ලැබේවා. මහරගමින් නිර්මලී.

හදවත ගැහෙන හඬ කන තියාගෙන අහන්න යන්නේ නැහැ මං. මට ඔනුනේ ගැස්මට හේතුව දකින්න විතරයි. ඒ නිසාම සිතස්කෝපයක් වෙනුවට නුඹේ නෙත් දෙක ඉල්ලුවෙමි. ඒ ඇස් ඇතුලේ මගේ නම ඇවිලෙන හැටි දකිද්දි ස්පන්දන ගණන වැරදුනත් ආදරි සත්‍ය වැරදෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාව කියන්නේ හදවත ගැහෙන විදිහ. නුඹ කියදුනේ නම් හදවත ගැහෙන කාවෙනුවෙන්ද කියන විදිහ. ඉතින් මගේ ආදරය මැනගන්න යන්ත්‍රයක් හොයන්න එපා. එක බැල්මක් දෙන්න. මගේ මුළු ලෝකෙම ඒ එකම එක බැල්ම ඇතුළේ ස්පන්දනය වෙයි. ප්‍රාර්ථනා දෙවුමිනි, එක බැල්මක් දෙන්න. මගේ මුළු ලෝකෙම ඒ එක බැල්ම ඇතුළේ ස්පන්දනය වෙයි.

0: දෙවන්දරසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තන්යමයි නොරිකසන් එන්නේ.
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
4: Alpha Studio with Kasuni and Lehansa.
3: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාවයි.

0: නිත්‍යෆිම් ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
1: අයිබුවන් තෙරුවන් සරණයි නිත්‍යෆිම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝ උතුම් දානය ධර්ම දානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 275 214 0777 275 214 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන් නිත්‍යෆිම් රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන් ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවනේ. ඉතින් අභිධර්මයේ සිහිය භාවනාව ජීවිත අවබෝධයේ පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770 666 80 17 0770 666 80 17 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා උදේ 9 ඉඳලා BMICH දී ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

තුන් ලෝකයම සද්ධර්ම රසයෙන් රසවත් කොට නිවා වදාළ භාග්‍යවත් වූ ලෞතුරා බුදු හිමියනේ අදත් මට අවසරයි. ලෝකය පුරාම ඉඳගෙන ලංකාවෙත් අපිව අසා සිටින පින්වන්ත අපේ ලොකු හාමුදුරුවනේ, පොඩි හාමුදුරුවනේ, මෙහෙණින් වහන්ස, කුඩා මෙහෙණින් වහන්ස අවසරයි. අදත් අපිව අහන ලෝකේ රටවල්වල ඉඳගෙන අන්තර්ජාලයෙන්, විශේෂයෙන්ම නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් අපි වහන පින්බර ගුණවන්ත පින්වන්ත සජීවීව අපි අහගෙන ඉන්න ලංකාවේ විවිධ ප්‍රදේශවල, ගාල්ල මාතර පැත්තේ, දෙනියා යකුර ඇස පැත්තේ, වලස් මුල්ල පැත්තේ, වීරකැටිය, ඇඹිලි පිටිය, අනුරාධපුර, මැදවච්චිය, පොළොන්නරුව, කොළඹ, රත්නපුර, ශ්‍රීපාදේ පැත්තේ, කැලණිය පැත්තේ, යාපනේ පැත්තේ වෙන්න පුළුවන්, මොනරාගල, සීඹලාණ්ඩුව පැත්තේ, ඔය නොයෙකුත් අම්පාර ප්‍රදේශයේ, ඔය නොයෙකුත් ප්‍රදේශවල අපිව අහගෙන ඉන්න නොයෙකුත් හලාවත පුත්තලම පැත්තේ, නොයෙකුත් ප්‍රදේශවල ඉඳගෙන අපිව අහගෙන ඉන්න නොයෙකුත් වැඩ කරමින් ඉන්න මේ රාත්‍රී කාලේ සමාහට මේ ජීවන වෘත්තියට පණක් දෙමින් රැකියාවේ නිරත වෙමින් ගාමන්ට ආයතනය වෙන්න පුළුවන්. ගෙදර සමාහට ලනු ටිකක් අමර රෑය කියලා නෑ, වැඩ තාම. ක්‍රෙඩිට් ටිකක් මහන ගමන්, වෙළඳසැලක් කරන ගමන්, කඩයප්පන් හදන ගමන්, කෑම කඩයක් කරන ගමන්, සමහරලාට කඩේක කඩපිලක මගේ හඬ අහගෙන ඇති, බස් රථයක මගේ හඬ අහගෙන ඇති. සමහර වෙලාවට ඔයා රෝහලක ලෙඩ ඇඳක ඉඳගෙන මං ඔයාට නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රෝහලක ඉඳගෙන, ආරක්ෂක අංශයේ රෑ වැඩමුරේ ඉඳගෙන, කොහි හරි තැනක ඉඳගෙන ඔබ මාව අහගෙන ඇති බව මම දන්නවා. ඉතින් පින්වතුනි, අදත් ඒ ඔබ වෙනුවෙන් ඔබේ ජීවිත සකස් කරගන්න අද මේ බණ අහන්න එකතු වුණු පොඩි දරුවෝ, තරුණ තරුණියන්, ඔයත්තන්ගේ ගෙදර පිරිස හැමෝම හරියට නිකන් ඔයත්තන්ගේ ගෙදර බණක් කියනවා වගේ ඔක්කොමලා එකතු වෙලා තියෙනවා දැන් බණ අහගෙන ඉන්න. ඉතින් අදත් මම උතුම් දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙන, අද මං ගොඩාක් මේ ශරීරය සම්බන්ධවයි, පින්වතුනි මේ රෝග සම්බන්ධව, නිරෝගීකම සම්බන්ධව, රෝගීකම සම්බන්ධව මෙන්න මේ කාරණා ටික අද දේශනා කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද හැමදෙනාම අහගෙන ඉන්න ඕන, ඔබට වටිනා දෙයක් අහන්න ලැබේ. විශේෂයෙන් මේ පුංචි දූලා පුතාල ඉවර වෙනකන් අහගෙන ඉන්න ඕන මයි පුතාල. දූලා, ඈ, අද විශේෂ දෙයක් දූලාට පුතාලට කියන්න තියෙනවා. ඒ නිසා දේශනාව අහගෙන ඉන්න ඕන. අද විශේෂ දේශනාවක් කරන්න තියෙනවා මයි පුතාලට දූලාට. අම්මා, නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනෝව අවෙක්කේය කතානියකතානිච. අනුන්ගේ රළු පරළු බස් මෙනෙහි කරන්නේ නැතුව, මෙනෙහි නොකර, අනුන් කළ නොකළ දේ මෙනෙහි කරන්නේ නැතුව, කල්පනා කරන්නේ නැතුව, සොයන්නේ නැතුව, තමන්ගේ අඩුපාඩු

දේවල් තියෙනවා නම් වැරදි නම් අත්හරින්න ඕනද කියලා තීරණය කරලා තමන් ගැන සොයා ගන්න කියලා අපි කොටින්ම කියමුකෝ නේද පුතා තමන් ගැන සොයා ගැනීම උතුම් වන්නේය තමන් ගැන තමන්ගේ කටයුතු ගැන සොයා ගන්න කියලා තමයි අද මට ඔයත්තන්ට දේශනා කරන්න වෙන්නේ පිනතුනි රහත්වරු පවා මහරහතන් වහන්සේලා පවා ලෙඩ වෙනවා සියල්ලෝම වයසට යනවා දැන් බලන්න ඔය සමහර ප්‍රසිද්ධ චරිත නළු නිළිය වගේ චරිත එහෙම ඉන්නවා නේද බලන්නකො ටික කාලයක් ගිහිල්ලා අපි දැක්කට පස්සේ දැන් ඔය ඉන්දියාව වගේ රටවල් වල එහෙම ඉස්සර ඔයත්තන්ගේ කුඩා කාලේ දැකපු නළු නිළිය එහෙම නේද දැන් ඔය 90 ගණන් වල එහෙම හිටපු අය ළමා කාලයේ තරුණ කාලයේ ගත කරපු අය 80 ගණන් වල ඉපදිලා ඔයත්තන්ට මතක ඇති නේද ඒ කාලේ හිටියා නිකන් රැල්ලක් තිබුණානේ හින්දි රැල්ලක් තිබුණානේ නේද මතකද ඈ ඒ කාලේ හිටපු ඒ නළු නිළියෝ දැන් සීයලා ආච්චිලා අර සුන්දරත්වේ නැහැ වැහැරිලා ගිහිල්ලා වයෝ වෘද වෙලා ඒ නිසා මහලු බව කියන එක අපි හොයාගෙන එනවනේ පුතා ගිය සතියේ බණ කියු කටහඬින් නෙමෙයි අද මම බණ කියන්නේ මේ කටහඬ අද සතියක් මහලු වෙලා අද කියන බණේ කටහඬ නෙමෙයි පුතා තව අවුරුද්දකින් මහලු වෙච්ච හඬකින් මම ඔබට ආමන්ත්‍රණය කරන්න ඕන අද ඔබට හම්බ වෙන මාව නෙමෙයි පුතා තව අවුරුද්දකින් මුණ ගැහෙන්නේ අවුරුද්දකින් වයසට ගියපු කෙනෙක් මුණ ගැහෙන්නේ අද ඔබට මුණ ගැහෙන මාව නෙමෙයි පුතා තව අවුරුදු 10කින් ඔබට මුණ ගැහෙන්නේ දස වසරකින් අවුරුදු 10කින් වයසට ගියපු මහලු හාමුදුරු කෙනෙක් හම්බ වෙන්නේ ඔයත්තට අන්න ඒකයි ඔය ඇත්තොත් එහෙමයි අද මා අභිමුව වාඩි වෙලා ඉන්න ඔබ නෙමෙයි පින්වත්නි මට තව අවුරුදු 10කින් හම්බ වෙන්නේ අවුරුදු 10කින් ඔය ඉන්න තැන ඉඳලා වයසට ගියපු කෙනෙක් තමයි මට හම්බ වෙන්නේ අද ඔයා ඉන්නේ අවුරුදු 16 නම් තව අවුරුදු 10කින් අවුරුදු 26ක් වෙච්ච කෙනෙක් මට හම්බ වෙන්නේ 16ක කෙනෙක් නෙමෙයි ඉතින් පුතා මහලු බව එනවා නේද අපිව හොයාගෙන මහලු බව අපේ පස්සෙන් එනවා නේද ඊළඟට ලෙඩ රෝගත් අපේ පස්සෙන් එනවා නේද අපි පස්සෙන් එලෝගෙන එනවා ඉන්න කියලා අලුත් ලෙඩක් කියලා අපේ පස්සෙන් එනවා මහලු බව අපිටත් නොදැනී අපේ ශරීරය ඇතුළට අපේ ගත ඇතුළට අපේ දෑස ඇතුළට ඇතුල් වෙලා ටික ටික මහලු බව ඇවිල්ලා ටික ටික ආක්‍රමණය කරලා ඔයතු දැකලා තියෙනවද පිළිල හැදෙන හැටි පිළිල ගහ තුලම ඇති වෙලා ටික කාලයක් යනකොට ප්‍රධාන ගහ නැති වෙලා පිළිලය විතරක් ගහේ බෝ වෙලා තියෙනවා අන්න ඒ වගේ අපිව හොයාගෙන මහලු බව ඇවිල්ලා අපිව හොයාගෙන ලෙඩ ඇවිල්ලා දැන් මුළු ගතම පැතිරලා තියෙන ලෙඩ රෝග විතරයි දැන් මේ බණ අහගෙන ඇති සමහරලාට බට දාලා නේද මුත්‍රා බට දාලා ලෙඩ ඇඳන්වල අසරණ වෙලා අංශභාගය හැදිලා රෝද පුටුවට වැටිලා ඉතින් මං ඒ හැම දිනාටම නිරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා මේ මං ප්‍රාර්ථනා කළාට මට කර්මය හරවන්න පුළුවන් කමක් නැහැ නේ පින්වත් කර්මය වෙනස් කරන්න බෑනේ ඉතින් ඔය ඇත්ත ඒ තත්ත්වවලට පත් වෙලා තියෙනවා නම් කර්මානුරූපව වේවා ඒක වැරදි ක්‍රියාකලාපයන් නිසා වේවා වයස නිසා වේවා ලෙඩවීම රෝගී වීම වයසට යෑම මේවා රහත්වරුන්ට පවා මහරහත්වරුන්ට බුදුවරුන්ට පවා පස්සෙන් ආපු දේවල් මූණ දෙන්න වෙච්ච දේවල් පිනදි ලෙඩ වෙනවා අපි කාටත් පිනදි අපිටමනේ පින්වත් ජීවිතේ කෙනෙකුට හිතෙනවනේ ලෙඩ වෙනකොට අපිටමනේ වෙන්නේ නේ අපිටමනේ වෙන්නේ දැන් ඔය ඇත්තන්ට පින්වත්නි ඔය දැන් හිතන්නකෝ මේ අපි හිතමුකෝ කකුල වැදිලා ගලක වැදිලා වැටෙනවා කකුල වැදුනට අත වැදිලා නේ ඒ වැටුණු පාරට ඔළුව වැදුන්නේ ඒ වැටුණු පාරට වැලමිට වැදුන්නේ උකුල් ඇටේ වැදිලා කැඩුනේ නේ කකුල විතරයි වැදුනේ එතකොට දැන් ඔයතන වෙන්න තිබිච්ච හානි තව ගොඩාක් වැලක ඔළුවත් වදින්න තිබ්බ තව ගලක වැටුණු පාරට කකුල වැදුනට ඔළුව වැදුන්නේ නැහැ කියලා සැනසෙන්නේ නැහනේ උකුල් ඇටේ කැඩුන්නේ නැහැ කියලා සැනසෙන්නේ නැහනේ නේ කකුල වැදුනම සමහර වෙලාවට දැන් කර්මයක් පරදීලා නම් සමහරලාට ඒ කර්මය ඇතුලේ තව පළ දීපු කර්ම වෙනත් හොඳ කර්මත් තියෙන පුළුවන් ඇයි ඔබේ ස්වාමි පුරුෂයාගෙන් ඔබේ බිරිඳගෙන් සාත්තු සප්පායන් ලබන්න වාසනා කරලා තිබුණා
එක යාළු

දරුවන්ගෙන් සාත්තු ලබන්න වාසනා කරලා තිබුණා. ඔයාගේ හිතවත්තු දරුවෝගේ සාත්තු ලබන්න බලන්නකො මේ අත් දෙකට උස්සගෙන ගිහිල්ලා නාවල ඇඳුම් අන්දලා කවලා පොවලා ඔයාගේ කකුල බැරි වෙලා තිබුණු කාලෙදී ඔයාගේ ළඟ ඉන්න ප්‍රියතමයන් ආදරණීයන් දරුවන් බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ ඔයාට සලකපු සැලකිල්ල සමහර අය මුදල් වලින් සැලකුවා උදව් කරා. බේත් තේත් ගන්න උදව් කළා. ඒ නිසා ඔයා සනීප වුණා. ඉක්මනින් සනීප වුණා. එතකොට බලන්න ඔයාට කර්මයක් පළ දෙනකොට ඒ කර්මය ඇතුලේ තව හිතන්න වෙනත් කර්ම. ඔයා දීලා තිබුණු දේවල් ඔයා ලෙඩ්ඩුන්ට උපකාර කරලා තිබුණු අවස්ථා ඒ අවස්ථාව ඔයාට ඉදිරිපත් වෙලා ඇවිල්ලා වෛද්‍යවරු මුණ ගැහිලා ඉක්මන් ප්‍රතිකාර ලැබිලා කාරුණික වෛද්‍යවරු හම්බ වෙලා ඒ නිසා ඔයාගේ වැඩ කටයුතු දෙක කකුල නම් කැඩුනා තමයි. හැබැයි ඒක ඇතුලේ ඔයාට උපකාරමයේ වශයෙන් එතනින් එළියට එන්න ගොඩක් දේවල් ලැබුණා. අන්න ඒ වගේ ලෙඩක් වෙනකොට කෙනෙක් කල්පනා කරනවා මටමයි වෙන්නේ. ප්‍රශ්නයක් වෙනකොට කල්පනා කරනවා අනේ හාමුදුරනේ බලන්නකෝ සමහර අය ඉන්නවා පව් කර්ම කරනවා පාප කර්ම කරනවා පව් වැඩ කරනවා උන්ට මොකක්වත් වෙන්නේ නැහැ හාමුදුරනේ එක හෙනයක් නැහැ හාමුදුරනේ අපිටමයි වෙන්නේ හාමුදුරනේ කියලා කියනවා. නෑ නෑ නෑ වෙලාව එනකන් විතරයි පින්වත්නි කකුලුවා දිය සැලියේ නටන්නේ ජලය රත් වෙනකන් විතරයි. සුදු කර්ම පල දෙනකම් මයි පුතා සියල්ල එහෙම තිබුණාට හැබැයි සියල්ල අහවර නෑ ඈවර වෙලා නෑ තාම වෙමින් පවතිනවා. ඔහුටත් මේ වෙමින් පවතින ක්‍රියාවලිය ඇතුලේ මේ උත්පත්ති නැත්තම් වෙන උත්පත්තියක හරි මේවා පසුපස එන වෙලාවක් තියෙනවා. අන්න ඒව මතක තියාගන්න ඕන පින්වත්නි. මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතා ඉද තතා අහන් මරිස්සාමි මරණං මම හෙස්සති කියලා තමයි දේශනා බුදුන් වදාළේ. මට වඩා සම්පත් තිබුණ අයත් මේ පොළොවට කඩාගෙන වැටිලා මැරිලා තියෙනවා. මහා සම්පත්ති සම්පත්තා දැන් ඔයත්තොන්ට කල්පනා කරන්න පුළුවන්. අනේ මට වඩා සම්පත් තිබුණු මට වඩා වාහනවල ගියපු මට වඩා මේ මහා ආඩ්‍ය ජීවිත ගත කරපු තනතුරු තිබුණ ඔයත්තන්ගේ පරපුරේ අය බලන්නකෝ. ඔයත්තන්ගේ ඔය ආතල ආච්චිලා සීයල ඉන්නේ සමහරලාට ඔය රජේවල් වලින් නම්බුනාම ලබාපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් නම්බුනාම ලබාපු වරදාන වරප්‍රසාද ගම්බින් ලබාපු කෝ දැන් සමහරේ ගම්බින් නිඳගනොත් නැහැ. ඒ වලවුත් නැහැ. සමහරේ කීර්ති නාමත් නිකන් තිබුණාය කියන ඒ ස්වරූපේ පමණයි. ඈ සියල්ල නැති වෙලා ගිහ සමහරලාට අර ප්‍රතාපවත් ආඩ්‍ය චරිත කෝ දැන් පොළොවට කඩාගෙන වැටෙන දැන් තියෙන නාම මාත්‍රිකව අතීත ආවර්ජනයක් පිළිබඳ ආවර්ජනය කරද්දී ඒ අතීත ආවර්ජනය ඇතුලේ යම් යම් තැන්වල ඔවුන් මතක් වෙනවා මිතක වෙන වැඩක් නැහෙනි. අන්න ඒ වගේ බුදුන් වදාලේ මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතා ඉද මහා සම්පත් භෝග සම්පත් ධන ධාන්‍ය සම්පත් පුද්ගල සම්පත් දැසිදස් කම්කරු සම්පත් මහා සම්පත් තිබුණු ගොඩක් අය පුතා කඩාගෙන වැටුණානේ පොළොවට මැරිලා. එහෙනම් ඉතින් මං ගැන තථා අහන් මරිස්සාමි මරණං මම හෙස්සති. ඉතින් එහෙනම් මම ගැන කවර කතාද? මම මොනවද පුතා ජය ගන්න තියෙන්නේ අපිට? මහා සම්පත් තිබුණු අය පොළවට කඩාගෙන වැටුණා නම් මැරිලා ගියා නම් ඒ ප්‍රබලයෝ අපි ගැන කවර කතාද? අපි මොනවද දිනන්නේ පුතා? අපිට දිනන්න දෙයක් තියෙනවද? ලෞකික ජීවිතයේ ඇතුලේ සම්මුතියන් වශයෙන් ඔයාලා ඉගෙන ගත්තාට ඔය කටයුතු කළාට ඒව ඇත්ත කරන්න ඕන. වෛද්‍යවරු වෙන්න ඕන, ඉංජිනේරුවරු වෙන්න ඕන. ඔය ලෞකික ජීවිතයේ ඇතුලේ ඔයාලා ගමනක් යන්න ඕන. හැබැයි මේ ටික මතක තියාගන්න පුතේ. අපිට දිනන්න දෙයක් නැහැ පුතේ. ඔය එකකින්වත් ලෙඩ වෙන එක නවත්තන්න බෑ පුතේ. ඔය එකකින්වත් මැරෙන එක නවත්තන්න බෑ පුතේ. ඔය එකකින්වත් සසර ගමන නවත්තන්න බෑ පුතේ. එහෙනම් මතක තියාගන්න මහා සම්පත් තිබුණු මහා ප්‍රබලයෝ පොළොවට කඩාගෙන වැටුණා නම් මං දිනන්නේ කවරක්ද?
මා කවරක් දිනා ගන්නද? මා කුමක් සඳහා තරඟ වදින්නද? මාද මැරෙන්නේය, මාද කඩාගෙන වැටෙන්නේය, මාගේද ගමනේ අවසානයක් යම් දවසක ඇත. ලෝකෙ හැමදෙනාම ලෙඩ වෙනවා නම්, ලෝකෙ හැමදෙනාම මැරෙනවා නම්, ඊළඟට පින්වත්නි, ඔයාට කල්පනා කරලා බලන්න, හැමදේම ක්ෂය වෙලා යනවා නම්, මැරෙනවා නම්, රෝගී වෙනවා නම්, වැහැරෙනවා නම්, වයසට යනවා නම්, කියන්නේ පරිචින්න මිදං රූපං රෝග නිද්දං පබංගුරං බිජ්ජති පූති සන්දේහෝ මරණං තම්හි ජීවිතං. ඔන්න බලන්න දේශනාව. මේ ශරීරය රෝගයන්ට කැදැල්ලක් වාගේ, රෝග නිකං කුරුල්ලෝ වාගේ, රෝග කුරුල්ලෝ වාගේ. බලන්න උපමාව, රෝග කුරුල්ලෝ නම් ශරීරය කැදැල්ල, ශරීරය කැදැල්ල ඇතුළට ඇවිල්ලා පින්වත්නි රෝග නැමැති කුරුල්ලෝ බිත්තර දානවා, පොඩි පොඩි කුරුල්ලෝ බිත්තර දානවා. රෝග නැමැති කුරුල්ලෝ සෙම්ත තිස්සයාවක්, පුංචි අතේ අමාරුවක්, කොන්දේ අමාරුවක්, උදරාබාධයක්, පොඩි පොඩි කුරුල්ලෝ ඇවිල්ලා බිත්තර දානවා. සමහර වෙලාවට පින්වත්නි ලොකු කුරුල්ලොත් ඇවිල්ලා බිත්තර දාන වෙලාවල් තියෙනවා නේද? බෝ නොවන, මැරෙනකන් සනීප නොවන රෝග. දැන් අද මේ බණ අහන් ඉන්නව නම් වෛද්‍යවරේ, හෙද හෙදියක්, මෙඩ්වයිෆ් නොවන කෙනෙක්, ග්‍රාම නිලධාරි කෙනෙක්, සමෘද්ධි නියාමක කෙනෙක්, ප්‍රාදේශීය ලේකම් කෙනෙක්, දිසාපති කෙනෙක්, රාජ්‍යයේ යම්කිසි තනතුරක් දරන කෙනෙක්, නිලධාරියෙක්, කල්පනා කරන්න, ඇස්සැරලා බලන්න අද අපේ ජාතිය කොයි තරම් ලෙඩ්ඩුද කියලා. සියලු ජාති, එක ජාතියක් නෙවෙයි මිනිස්සුයෝ. මේ මිනිස්සු කොච්චර ලෙඩ්ඩුද? ඉස්පිරිතාලවල ඇඳන් ඉඩ නැහැ. ඔය ඇත්තොන්ට දත්ත තියෙනවා අපිට වඩා. බෝ නොවන, මැරෙනකන් සුව නොවන ලෙඩවල්, තුවාල, ගෙඩි, දද, වන, කුෂ්ඨ, ඒවනම් කමක් නැහැ කියමුකෝ. ලේ පිළිකා, මොලේ පිළිකා, උදරේ පිළිකා. අද තරුණ ළමයි, මම මේ අද ධර්ම දේශනාවට වඩින්න එනකොටත් මම දැක්ක පින්වත් එක දැන්වීමක තියෙනවා. තරුණ දුවක් අවුරුදු 22යි මැරිලා ශෝකය ප්‍රකාශ කරලා තියෙනවා. සමහර තරුණ දූලා, සමහර තරුණ පුතාලට සැත්කම් සඳහා සල්ලි ඉල්ලලා තියෙනවා. කෝටි 3 ඕන ඉන්දියාවට ගෙනියන්න, ලක්ෂ 80ක් ඕන ඉන්දියාවට ගෙනියන්න, ඇටමිදුළු බද්ධය කරන්න, ඒ වගේ පින්වත්නි ලේ පිළිකා කියලා කියයි. ඔය ඇත්තොන්ට අපිට හිතෙන්නේ නැද්ද තව ජීවත් වෙන්න ඕන මිනිස්සු? මම මේ අහන්නේ ඔය ඇත්තන්ගේ. ව්‍යාපාර කරන, කඩ කරන, බිස්නස් කරන, විවිධ කෑම වර්ග විකුණන ඔය ඇත්තන්ගෙන් අහන්නේ. ආර්ථික මධ්‍යස්ථානයක මේ හඬ ඇහෙනවනම්, වෙළඳ සැලක මේ හඬ ඇහෙනවනම්, වෙළඳ කලාපයක මේ හඬ ඇහෙනවනම් මම මේ ඔය ඇත්තන්ගෙන් අහන්නේ. ඔය ඇත්තන්ට හිතෙන්නේ නැද්ද අපිත් එක්ක තවකල් ජීවත් වෙන්න ඕන මිනිස්සු අපරාධේ, අකාලේ, අයාලේ මැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද? තව ජීවිත පටන් ගත්තා විතරයි මැරෙන එක මැරෙනවා, ලෙඩ වෙන එක වෙඩ වෙනවා. හැබැයි මැරෙන එකයි මරා ගන්න එකයි කියන්නේ දෙකක් වින්නවත්. මැරෙන එකයි මරවන එකයි කියන්නේ දෙකක්. ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද අපේ ලාච්චුවල සල්ලි තිබ්බට, අපි හොඳ වාහනවල ගියාට, අපි හොඳට කාලා බීලා හිටියට පින්වත්නි අපරාධේ අපේ ආදරණීයන්, හිතවතුන්, යාළුවන්, ඥාතීන්, ඒ මොකවත් නැතත් අපරාධේ ජීවිතය පටන් ගත්ත විතරක් මිනිස්සු අපරාධේ මෙරි මෙරි යනවා, අපරාධේ ලෙඩ වෙවි යනවා, අපරාධේ ලෙඩ ඇඳන් වල ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද? විවිධ කෙමිකල් වර්ග කනකොට, රසකාරක වර්ග කනකොට, ඒව නිෂ්පාදනය කරනකොට, සමහර දේවල් චූටි අකුරෙන් නෙමෙයි පුතා දාන්න ඕන, ඒවා දාන්න ඕන පොල් ගෙඩි අකුරෙන් මිනිසු දකින්න. සීනි කාලා කාලා කාලා, ඔයා දන්නවද පැණි බීම එකක් බොනකොට පුතා, ඒ පැණි බීම එකේ අන්තර්ගතය ඇතුලේ තියෙනවා ඔයා මාසෙකට ගන්න ඕන සීනි ප්‍රමාණය. ඔයා ඒ පැණි බීම වීදුරු දෙකක් බොනකොට ඔයා ඇඟට අරගෙන. එතකොට මේවා හදන අයත් කල්පනා කරන්න ඕන, මේවා විකුණන අයත් කල්පනා කරන්න ඕන.
ඊළඟට මේවා බොන අයත් කල්පනා කරන්න ඕන. අනේ ඉතින් අපරාධේ කවුරු කොහොම කිව්වත් අපේ දරුවෝ නේද මැරෙන්නේ? චූටි ළමයි ඉන්නවනේ සීනි හැදිලා පින්වත්නි. 10,000 ගාන පොඩි දරුවෝ ඉන්නවා සීනි හැදිලා. උපතින්ම සීනි හැදිලා උපදින ළමයි ඉන්නවා. උපතින්ම ලෙඩවල් අරන් එන ළමයි ඉන්නවා. එතකොට මැරෙනකම් පින්වත්නි මේ ලෙඩවල් දැන් අද කවදටත් වඩා අංගවල විකලතාවයන් තියෙන දරුවෝ විවිධ රෝගات එක්ක උපදින දරුවෝ මං කියන්නේ පින්වත්නි ජාතියක් විදියට අද මේ බනහගෙන ඉන්නන ඔයා ව්‍යාපාරික භවතෙක්ද මං දන්නේ මුදල් මත අපේ ඇස් අඳ වුණාද අපි යන්න දිනන්න හදන ලෝකේ කොතනද තියෙන්නේ ඈ ඒ ලෝකේ මරණය අභිබවා තියෙනවා නම් ඒ ලෝකේ සදාතනික ජීවිතය දිනාගෙන තියෙනවා නම් ඒ ලෝකේ වයසට යෑම අභිබවා තියෙනවා නම් මාත් සන්තෝසයි ඒ ලෝකෙට පින්වත්නි කෙනෙක්ගේ මලගමක් පිටින් හරි එන්න. හැබැයි ඔය දිනන්න හදන ලෝකේ මරණය අභිබවල නැහැ. ලෙඩවීම අභිබවල නැහැ. වයසට යෑම අභිබවල නැහැ. ඔය දිනන්න හදන ලෝකේ ඔය ඔක්කොම ටික තියෙනවා. එහෙනම් ඒ ලෝකෙත් මැරෙන්න වෙනවා. ඒ ලෝකෙත් වයසට යන්න වෙනවා. ඒ ලෝකෙත් ලෙඩ වෙනවා. එහෙනම් අපි කුමක්ද දිනන්නේ? කුමක්ද දිනා ගන්න තියෙන්නේ? එහෙනම් අපි උදව් කරන්න අවශ්‍ය කරන්නේ අම්මා ජීවත් වෙන මිනිහෙකුට ජීවියක් දෙන්න නේද උදව් කරන්න අවශ්‍ය කරන්නේ. සමහල්ලාට කෑමක් කනකොට පුතේ ඔයා මාසෙකට ගන්න ඕන තෙල් ප්‍රමාණය ඔයා එක කෑම වේලකදී ඔයා ඒ රසවත් කියලා කාපු කෑමි තියෙනවා. එතකොට ඔයා ආයි මාසයක් තෙල් කන්න ඕනේ. මාසික තෙල් ඔයාගේ ඇඟට අවශ්‍ය මාසික තෙල් ඔයා අද දවසේ කාපු එක කෑම පැකට් එකේ තිබ්බා. එක ආහාරයේ තිබ්බා. ඈ එක කෙටි ආහාරයේ තිබ්බා. එතකොට ඔයා මේ විදියට පුතේ හෙටත් කෑවොත් අනිද්දාත් කෑවොත් දැන් ඔයා මාස දෙකකට තෙල් ඇඟට අරගෙන අනිද්දා වෙනකොට ඔයා දින 30ක් යනකොට මාස 30කට අවශ්‍ය තෙල් කාලා ඉවරයි. දින 30ක් යනකොට ඔයා මාස 30කට අවශ්‍ය සීනි කාලා ඉවරයි. එතකොට ඔයා කොහොමද ජීවත් වෙන්නේ? ඔයා අවුරුදු 60ක් 70ක් ඔයා මාස 30ක් ජීවත් වෙනකොට පින්වත්නි අවුරුදු ගානකට අවශ්‍යක සමහරට ඔයා ජීවත් වෙලා ඉන්න කාලෙටත් එහා කාලෙකට අවශ්‍ය කරන සීනි තෙලුයි තවත් වැඩක් නැති සමහර දේවලුයි කාලා ඉවරයි. මං අහන්නේ වෛද්‍යවරු මේ බණ අහන් ඉන්නවනම් වගකිව යුතු අහන් ඉන්නවනම් මේවා නිෂ්පාදනය කරන අය අහන් ඉන්නවනම් විකුණන අය අහන් ඉන්නවනම් කන අය අහන් ඉන්නවනම් මම මේ ලෙඩ ගැනනේ පුතා කිව්වේ. දැන් අර ලෙඩ ගැන තියෙනවානේ ඈ ඕපක්කමිකාබාධා ඈ ඔහොම තියෙනවානේ ලෙඩ ගැන තියෙනවානේ සන්නිපාතිකාබාධා ඉතුපරිණාමජා ආබාධා. දැන් භාග්‍යතුන් වහන්සේත් මේ ලෙඩ සෙම්ම සමුත්තාන ආබාධා වාත සමුට්ටාන ආබාධා පිත්ත සමුට්ටාන ආබාධා ඈ ඔහොම තියෙනවානේ සෙමෙන් පිතෙන් වාතෙන් හටගන්න ලෙඩවල් ජානමේ වශයෙන් එන ඍතුවෙන් එන ඔහොම ලෙඩ සීට්ටුවක් තියෙනවා. දැන් අද එක අතකින් බැලුවම ඒ තියෙන ඒ ලෙඩ සීට්ටුවල තියෙන එක ලෙඩක්වත් ඇදෙන්නේ නැහැ. අද පින්වතුනේ අධ්‍යක්ෂකතුමනේ විවිධ අධ්‍යක්ෂක තනතුරු දරන මහත්වරුනේ අද මිනිස්සුන්ට හැදෙන ලෙඩවල් පුතා හොයාගත්තේ නැති ලෙඩවල් ලෝකෙන් 4 දිනෙකට හැදිච්ච ලෙඩවල් ලෝකේ දුර්ලභ ලෙඩවල් තාම එහෙම ලෙඩක් දැකලා නැති ලෙඩවල් මේවා ගැන කල්පනා වෙන්නේ නැද්ද? අපි මිනිස්සු විදියට ජාතියක් විදියට එක මේසෙකට ඇවිල්ලා එක ටේබල් එකකට ඇවිල්ලා මේ ගැන අදවත් කතා නොකරොත් පුතා ඔයා දන්නවද අමුවේ අපරාධේ ජීවත් වෙන්න ආයුෂ තියෙද්දී නිකං සමහර ජීවිත මැරෙනවනේ මේවා මිනිමැරු. ඒවා මැරෙනවනේ මරවනවා. ඒවා මිනිමැරු. චූටි දරුවන්ගේ ජීවිත මැරෙනව නෙමේ ඒවා මිනිමැරු. ගාන්ට වැටෙන මරණ ලෝකේ තියෙනවා මොනවද මේ? අපි මේ ස්වභාව ධර්මෙන් කන බොන ගන්න ආග්‍රහණය කරන විඳින දේවල්. මම මේ කියන බණ දවසක මං අපවත් වුණත් ඔය ඇත්තෝ තියලා පටිගත කරලා තියලා තව අවුරුදු 50කින් ආන්න ඈ තව අවුරුදු 20කින් අහන්න තව අවුරුදු 15කින් අහන්න මේ බණ කොච්චර අද සමහරලාට මේ බණ අහලා නිකන් සායනාසි වැඩක් නැති මාතෘකාවකට මේ ආවා වාගේ කියලා හිතෙන්නත් පුළුවන්. තව අවුරුදු 20කින් මේ බණ අහන්න දාලා එදාට මසුරන් වටී මේ බණ හාඳුරු එදා ගියපු පලාකොළ ටිකක් නොකන
ස්වභාව ධර්මයේ gediyak gahaka kolaka pottak ausada tikak noganna minissu ස්වභාව ධර්මයත් විනාශ කරගෙන ස්වභාවික ජල උල්පත්තික විනාශ කරගෙන පින්වත්නි දවසක මිනිස්සු උෂ්ම ගන්න වාතය ටිකත් සල්ලි වලට ගන්න තැනකට මැෂින් එකකට ගිහිල්ලා ඔය ඇත්ත අර දුම් අල්ලනවායි කියලා හතිය හැදුනම අල්ලනවානේ ගිහිල්ලා දුමක් අල්ලනවානේ නේද ආන් ඒ වගේ පින්වත්නි පිරිසිදු ඔක්සිජන් ටිකකුත් සල්ලි දීලා සල්ලි ප්‍රමාණයක් දීලා ඒ විදියට ආග්‍රහණය කරන්න වෙච්ච දාට මිනිසුනේ මේ වෙච්ච විපත තේරෙයි එදාට ආපස්සට හැරෙන්න බැරි වෙයි අන්න ඒක හොඳට මතක තියාගන්න අදවත් උත්සාහ කරන්න ඔයාගේ දරුව පරිස්සම් කරගන්න අදවත් උත්සාහ කරන්න නොමැරි ඉන්න ඒ කියන්නේ ලබාපු පරමායුසවත් භුක්ති විඳින්න පිනද අකල් මරණ ගොඩක් ඒවා අකල් රෝග ගොඩක් ඒවා අපරාධ ජීවිත විනාශ වීම ගොඩක් ඒවා අපරාධේ නේද ඔය රෝහල් ඇඳක ලෙඩ ඇඳක පින්වත්නි කාපු බීපු වැරදි දේවල් ගාපු නාපු වැරදි දේවල් විවිධ දේවල් ඇඟේ ගල්වල ඒවා නිසා හටගත්තු විවිධ දේවල් ඒවා පින්වත්නි අද විඳිනවා ලෙඩ ඇඳක වෙලා නාහින් බට දාලා කටින් බට දාලා පෙනහල්ලට බට දාලා අත් විදලා ඔලු විදලා කකුල් විදලා ගැට ගහලා බිඳලා ඔය ඇතු ඊළඟට වැරදි ක්‍රියාකලාපය වැරදි ගමන් අධිවේගය දැන් රෝගී වීම ගැන කියනකොට අධිවේගය පින්වත්නි වේගෙන් වාහනවල ගිහිල්ලා සිතා නොවිසා කටයුතු කරලා අපරාධ ජීවිත පිච්චිලා විනාශ වෙනවා කැඩිලා බිඳිලා විනාශ වෙනවා අකාලේ මැරිලා යනවා ඉවසීමක් නැතුව වැඩ කරලා පොඩි වෙලාවක් ඉවසන්න බැරුව පාරේ පාර පයින්න තනින් නැතුව පාර පැනලා අනිත් ජීවිතයක් වටින් නැති විදියට වාහනයක් පාරේ අරගෙන ගිහිල්ලා ඔය වගේ විවිධ ක්‍රියාකලාපයන් නිසා අපරාධ චූටි ජීවිත තරුණ ජීවිත ලස්සන ජීවිත ළමා ජීවිත තව පින් කරගන්න ජීවත් වෙන්න ඕන ජීවිත පින්වත්නි අද මම මෙහෙම බණ කියනකොට මේ බණ අහන් ඉන්න ගෙවල් කීයක මේ විදියට පුතා නැති වෙලා දුව නැති වෙලා අම්මා නැති වෙලා තාත්තා නැති වෙලා ලේ කැටි බිරිඳ නැති වෙලා බිරිඳ නැති වෙලා ස්වාමි පුරුෂයා නැති වෙලා ඈ දරුවෝ 3-4 දෙනාම නැතුව අසරණ වෙලා අද මම මේ බණ කියනකොට බණ අහන් ඉන්න ගෙවල් කීයක මේ අකාලේ ආදරණීයන් වෙන්වීමේ ශෝකාලාපයෙන් ශෝක වෙන අය ඇද්ද කියලා මට හිතෙනවා ඔබේ ගෙදර දිහා බැලුවට පස්සේ පින්වත්නි ඔබේ ඥාතීන් නැති ඔබේ ආදරණීයන් නැති ඔබේ ප්‍රියතමයන් නැති දේශනාවේ තියෙන්නේ මොකද්ද පරිජින්න මිදං රූපං රෝග නිද්ධාන් පබන් ගුරන් බිජ්ජති පූති සන්දේහෝ මරණං තම්හි ජීවිතං මේ ශරීරය රෝග නැමති කුරුල්ලන්ට පින්වත්නි කැදැල්ලක් ඒ කියන්නේ මම දේශනා කරේ පොඩි පොඩි රෝග ඇවිල්ලා පොඩි පොඩි රෝග නැමැති කුරුල්ලෝ ඇවිල්ලා බිත්තර දානවා ඒක ප්‍රශ්නයක් නෑ ඒක හොඳ වෙනවා ඖෂධ ටිකක් අරගෙන අර මහා බරපතල කුරුල්ලොත් ඇවිල්ලා රෝග නැමැති බරපතල කුරුල්ලෝ ඇවිල්ලා බිත්තර දානවා මේ ශරීරය කියන කූඩු ඇතුලේ ඒ බිත්තර දැම්මාම නම් අම්මන් ලෙඩ කුරුල්ලෝ කියලා අපිට කියන්නේ ඕක ඈ පියාඹල ඇවිල්ලා පියාඹල එනවා ඇවිල්ලා බිත්තර දානවා මැරෙනකන් හොඳ වෙන්නේ නැහැ බලන්න දරුණු ලෙඩක් ඇදිලා ගෙදරක කෙනෙකුට දරුවෙකුට බිරිඳට ගෙදරක කෙනෙකුට දරුණු ලෙඩක් ඇදිලා බලන්න පින්වත්නි ගෙදර හූනියමක් වැළලුවා වාගේ පැන්නුමක් පැන්නුවා වාගේ ගෙදර ඈ කෙනෙක් ලෙඩ මුළු සේසත ඉවරයි ගෙදර මිනිසුන්ට කන්න බෑ කන්න තරම් හිතේ පිරියක් නැහැ ප්‍රශ්නයක් ගැටලුවක් අපරාධනිකන් ලෙඩ වෙන්න එපා අපරාධනිකන් රෝගී වෙන්න එපා අනිත් අය රෝගී කරන්න එපා ඔයාට ජීවිතේ තේරුම් ගන්න ජීවිතේට ලං කරගන්නේ මොනවද කියලා නොකල යුත්තේ මොනවද කියලා තේරුම් ගන්න ඊළඟට රටේ ලෝකයේ අනිත් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පරිසරය හදන්න හැමෝම මතක තියාගන්න මිනිහෙක් ලෙඩ වෙන දෙයක් කවලවත් මිනිහෙක් ලෙඩ වෙන දෙයක් දීලවත් මිනිහෙක් නැහෙන දෙයක් දීලවත් මොන ජාතියේ මොන ආගමේ මොන දෙවියන් වහන්සේ ආශ්‍රය කරත් ඇසුරු කරත් ඇදහැව්වත් පින්වත්නි මං හිතන්නේ ඔබට සැනසීමක් තියෙයි කියලා මේ ලෝකයට සාන්තියක්ම කරන්න මිනිහෙකුට උදව් කරන්න ජීවත් වෙන්න ගෙනාවු පරමායුෂ ගෙවන්න මිනිහෙකුට උදව් කරන්න නිරෝගිමත්ව ඉන්න අන්න ඒක තමයි මනුස්ස ජීවිතේ වැදගත් වෙන්නේ එහෙනම් මතක තියාගන්න පින්වත්නි මරණයෙන් ජීවිතේ කෙලවර කරන්න වෙනවා රෝගවලින් වයසට යෑමෙන් ජීවිතය මහත් පීඩාවට ලක් වෙනවා
දැන් ඔය ඇතු බලන්න මේ රෝගාබාධයන්ට මූණ දෙන පින්වත්නි ශරීරය කොයි වගේද කියලා. දැන් මං අර අතෙන්දි දේශනා කළේ පින්වත්නි ඒ චූටි දරුවන්ට අපි පුරුදු කරන ආහාර වැරදි පුරුදු. සමහර වෙලාවට මේ ආලෝකය ගෙනත් දෙන තිර දිහා බලාගෙන ඉන්න ළමයි. ආලෝකය විහිදවන තිර දිහා ගොඩාක් ළමයින්ට මේ ડિප්‍රෙෂන් වගේ මානසික තත්ත්වයන් නැති වෙලා. මනස විකෘති වෙලා ගොඩාක් බේත් බොනවා පින්වත්නි. මේ ආලෝකය ගෙන දෙන තිර දිහා බලාගෙන ඉන්න අම්මලා ඔව අද තකන්නේ නැණි ලොකුවට ගණන් ගන්නෑ. අපි මේව බණට කිව්වද අනේ බණ ආමුදුරන්ට. ආමුදුරන්ට හොඳයි බණ කියලා අර ඒ වගේ. ඈ ඔය ඇත්තන්ට තේරෙන්නේ මේ විනය ගෙනල්ලා ඔය ඇත්තෝ ගෙදර වලල ගත්ත දාට. මේ හූනියම ගෙනල්ලා ඔය ඇත්තෝ ගෙදර වලල ගත්ත දාට. කොච්චර අද ළමයි ඉන්නවද පින්නද මේ ආලෝක ධාරා නිකුත් වෙන තිර දිහා බලාගෙන ඉඳලා. ඇස්වල වර්ණාන්ධතාවය, ඇස් පෙනීම නැතිවීම, ශ්‍රවණාබාධ, ඈ ඊළඟට විවිධ මේ අංග විකලතාවයනුත් ඇති වෙනවා. සම එක ඉරියව්වට බලන් ඉඳලා ඇස් වපර වීම, ඈ බෙල්ලේ ඇද, ඈ අතපය වල ඇද කුද, එකගෙන එක ඉරියව්වලට ඒ අය අර වැඩක් නැති ඉරිය ඉගෙන නම් ගණීද, පොතක් නම් බලයිද, ඈ බණක් නම් අහයිද. මම මේ ළඟදි දවසක් එනවා බණකට ගිහිල්ලා පින්වත්. රෑ මැදිය මේ. ඒ එනකොට පින්වත්නි ඔය නෘත්‍ය දර්ශනයක් බලන්න ගිහිල්ලා, නැටුම් සම්දර්ශනයක් ක්‍රීඩාවක් බලන්න ගිහිල්ලා උපාසකම්මලා එනවා පාන්දර 1:00, 2:00. මං ඉතින් අපේ රියදුරු මහත්මයාට කියනවා බලන්න පුතා බණක් අහන්න ගියා නම් වාඩි වෙන්න බංකුවක් තියලා පුටුවක් තියලා ප්ලෑන් එකක් දාලා ඒත් පැයක් තියාගන්න බෑ. අන බලන්න වෙනස, අන බලන්න වෙනස. අතන පාන්දර 1ටත් එනවා පයින් යනවා. සමහර අය කිලෝමීටර් 6-7 පයින් යනවා. බණක් අහන්නම් කිලෝමීටර් 10ක් පයින් යයිද වාහනයක් නැහැ අද වහින්න වගේ කියලා වැඩේ ඇරෙන්න අරිනවා. හැබැයි කිලෝමීටර් 10ක් 12ක් පයින් එනවා පාන්දර එන්න වාහනයක් නැහැ. මොකද්ද බැලුවේ? නෘත්‍යයක්, නාට්‍යයක්. එක්ක බලපු දෙයක් නැහැ පුස්ස බින්දා වගේ. අහපු දෙයක් නැහැ. උදේට කල්පනා කරන්න දෙයක් නැහැ. මොකද්ද මං ඊයරෑ බලපු නැටුම? මොකද්ද මං අහපු ගීතරාවේ? අහන්න දෙයක් නැහැ. මං කියන්නේ එපා කියලා නෙමෙයි. එව්වත් පවතින්න ඉපයි ලෝකේ. ඈ හැබැයි මතක තියාගන්න අපි බැඳිලා තියෙන බැඳිල්ල කොතනද කියලා. අපේ කැමැත්ත කොතනද තියෙන්නේ කියලා. අපිට පසිඳුරන් පිනවා ගන්න තියෙනවා නම් මොන පාපේ හරි, මොන ජඩකමේ හරි, මොන සෞත්තු වැඩේ හරි, මොන දේ හරි පින්වත්නි අපි නියැලෙනවා. ඔන්න ඕකයි ජීවිතය කියලා කියන්නේ. ඔයත්ෝ තේරුම් ගන්න. එනිසා චූටි දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරනකොට චූටි වයසේ ඉඳලා පින්වත්නි නරක කෑම පුරුදු, නරක ජීවන පුරුදු, නරක ක්‍රියාකලාපයන් දරුවන්ට හුරු කරන්න එපාම. ඒවයින් දරුවෝ අඩු වයසෙන් මැරෙනවා, ලෙඩ වෙනවා. බලන්න සමහර රෝහල් වලට ගිහිල්ලා බැලුවාම පුංචි මල් අත් විදලා බට දාගෙන ඇඟ පුරා වයර් හයි කරගෙන ඉන්න හැටි දැක්කාම අපේ පපුව පිච්චිලා යනවා පින්වත්නි. ඉතින් සමහර දේවල් ලෙඩ හැදුනා නෙමෙයි, ලෙඩ හැදුවා. ලෙඩ හොයන් ගියා. ලෙඩ පස්සේ දුවලා කිව්වා එන්න එන්න මගේ ඇඟට එන්න, එන්න එන්න මගේ දරුවගේ ඇඟට එන්න, එන්න එන්න මගේ කුසේ ඉන්න ළමයාගේ ඇඟට එන්න කියලා. ඔය ඇත්තෝ පස්සෙන් දුවලා ලෙඩ ගෙන්න ගත්තා. ඇත්තටම කිව්වොත් පින්වත්නි ලෙඩ දාගත්තා. ලෙඩ කැන්දා ගත්තා. ලෙඩ වඩම්ම ගත්තා. ආන් ඒ වගේ දෙයක්. දැන් අපි පුතේ දුවේ ආදරණීය අම්මේ තාත්තේ මේ ලෙඩ හැදෙන ශරීරය ගැන විග්‍රහයක්. දැන් ඔය ඇත්තෝ මෙච්චර කාලයක් මේ ශරීරය ගැන විග්‍රහයකට ආවි නෑනේ පින්වත්. මේ ශරීරය කුමන ශරීරයක්ද, කොයි වගේද කියලා. දැන් මේ ශරීරයේ මොනවද තියෙන්නේ? මේ ශරීරයේ තියෙනවා ඉස මුදුනේම තියෙනවා හරියට කපුටු රංචුවක් වහලා වගේ කැරලි කැරලි කැරලි කැරලි ගැහිලා જાතිය. මොනවද ඒකට කියන්නේ? කෙස්. ඔන්න කෙස්. කේශාන්තය කියලා කියනවා. මේ කෙස් තියෙන හරියත් පින්වත්නි ලෙඩ රෝග ඇති වෙනවා. සත්තු බෝ වෙනවා. ඈ එතකොට ඒකත් මහා වදයක්. මෙහෙම වවාගෙන දිගට හැඩ කරලා ලස්සනට ඒක පවත්වාගෙන යන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. ඈ ඒක මහා වදයක්. ඒක සුන්දරව දැක්කට ඒ කේශාන්තය කෙස් ටික වවාගෙන ඉන්න කෙනාගේ, හිස කෙස් ටික වවාගෙන ඉන්න කෙනාගේ, ඒ හිසේ කෙස් ටික තියාගෙන ඉන්න කෙනාගේ, එයාට තමයි තේරෙන්නේ ඒක වේදනාව. එක පැත්තකින් හිසේ ආරක්ෂාවට. ඉතින් ඒක
කෙසේ ආරක්ෂාවටවත් තියෙනවා නම් හොඳයි. දැන් අදාය නම් ඕකත් ඕකටත් විවිධ විලාසිතා විවිධ දේවල් ටිකක් වැවිලා වැඩි වෙනකොට ටිකක් අඩු කරනවා. ඔලු කට්ටේ ආරක්ෂාවට, මොලේ ආරක්ෂාවට, ශරීරේ වටිනාම අංග ටික තියෙන්නේ ඔය ඇතුලේනේ, ඔලු කට්ට ඇතුලේනේ. ඕකෙන්නේ ඇඟ මෙහෙයවන්, ඕකෙන්නේ හැඟීම් දැනීම් වලට යම්කිසි පණක් දෙන්නේ, සිතීමේ ශක්තියකට ඒ පණක් එකතු කරන්නේ, මේ ශරීර අවයවයන් ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ ඔළුව ආරක්ෂා කරගන්නද කොණ්ඩේ තියනවා නෙමෙයි, කොණ්ඩේ ආරක්ෂා කරගන්න ඔළුව තියනවා වගේ එකක් සමහර අය ගාව තියෙනවා. එතකොට කෙස් තියෙනවා මයි පුතා. ඊළඟට තියෙනවා ලෝම. මේ මුළු ශරීරයේ පුරාම පාණ්ඩි පාටට කැරලි කැරලි ගහිලා මේ ශරීරයේ පුරාම තියෙන අතපයවල, මේ ශරීරයේ පුරාම පිරිමි කෙනෙක් නම් මූණේ, මේ ශරීරයේ පුරාවටම රෝම එනවා. ඉතින් දැන් මේ කෙස් පිළිකුල්නේ, රෝම පිළිකුල්. දැන් කෙනෙක් පින්වත්නි, කෙනෙක්ගේ කේශ කලාපය වර්ණනා කළාට කේශ කලාපයේ තියෙන සුන්දරත්වය වර්ණනා කළාට පින්වත්නි, කෑම එකක කෙස් තිබුණොත් කන්න පුළුවන්ද? ඈ, එතකොට මතක් වෙන අපෝ කැතයි, අරයාගේ කොණ්ඩේ උකුණොත් හිටියා, ලේඩිත් හිටියා, නෑවිත් නෑ දවස් දෙකකින් එයාගේ කෙස් නේද මේ පිඟානේ තියෙන්නේ කියලා මතක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අප්‍රියයි. අර කොණ්ඩේ ගෘහ ගුණ වර්ණනා කළාට කන්න බෑ කෙස් ගොඩක් පිඟානේ වැටුනොත් එහෙම, ඒක කැතයි. ඊළඟට රෝමත් එහෙමයි, රෝම කූපත් එහෙමයි. ඊළඟට කියනවා පින්වත්නි, කේසා ලෝමා නකා කියනවා, නියපොතු. නියපොතු, දැන් ඔය නියපොතු අස්සේ පින්වත්නි විවිධ ජරාව, සුරතල් සතුන් අත ගෑවොත් ඒ ජරාව, අසූචි, ඈ විවිධ වූ ජරාව, අත සෝදාගෙන ආහාර ගන්න, අත් සෝද ගන්න, අත් පිරිසිදුව තියා ගන්න, විවිධ වූ අසූචි, විවිධ වූ දේවල්. ඊළඟට ඒ විතරක් නෙමේ, නියපොතු කියලා කියන්නේත් වෙනද පිළිකුල් දෙයක්. නියපොතු ඇදිලා ඇදිලා එනවා. සමහර අය නියපොතු කැපුවේ නැත්තම් දිගට ඇදෙනවා. සමහර අය ඔහේ ඇදෙන්න ඇරලා ඉන්න, එක මහා වේදනාවක් විඳිනවා නියපොත්තෙන්. එතකොට පින්වත්නි, නියපොතු ටික නකා කියලා කියනවා. නියපොතු කෑල්ලක් තිබුණොත් සුප් එකක, නියපොතු කෑල්ලක් තිබුණොත් ආහාරයක නැහැ. ප්‍රියම කරන කෙනාගේ නියපොතු කෑල්ලක් ඔයත් වැඩිපුර ආදරය කරන කෙනාගේ නියපොතු කෑල්ලක් තිබුණොත් සුප් එකක මොකද වෙන්නේ? ඒ සුප් එක බොනවද? නැහැ. ඒ සුප් එක පානය කරන්නේ. ඈ, ඉතින් ඒ නිසා බලන්න, නකා නියපොතු දන්තා කියලා කියනවා. දන්තා කියන්නේ මොනවද? දත්. දන්තා කියනවා දත්. එතකොට දත් කියන දේ දැන් ඈතට ඔය ඇත්තන්ට පේන මේ දත්වල කොටසේ යම්කිසි ප්‍රමාණයක් සුදට ලස්සනට පෙනුනට, මේ මුඛය ඇතුලේ දත් විවිධ සංඛ්‍යාවල් තියෙන්න ඕන. සම්මත සංඛ්‍යාව දත් 32 කියලා නේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ නම් ශ්‍රී මුඛයට කියනවා පින්වද සිංහ හනු කියලා. උඩු ඇන්දටයි යටු ඇන්දට, උඩු හනුව යටි හනුව, දන්ත විශ්වගාණි 40ක් පිහිටලා තියෙනවලු උඩයි යටයි. ඒකා දන්තා කියලා කියන්නේ මේ එක ගාන්ට දත් පිහිටලා තියෙනවා කියලා කියන්නේ. ඔය ඇත්තන්ගේ වගේ යක්කු දත් හිතෙව්වා වගේ නෙමෙයි, ඈ එහෙන් හිටවල මෙහෙන් හිටවල නෙමෙයි, එක ගාන්ට දත් පිහිටලා තියෙනවා ලස්සනට ශ්‍රී මුඛයේ. ආ, මුතු වැලක් වාගේ පින්වත්නි. එහෙම ලස්සනට දන්තයන් පිහිටලා තියෙනයි ඉන්නවා. ඒ වුණත් දන්තයන්ගේ ඇත්ත ස්වરૂපය තමයි පින්වත්නි සෙමසොටු, මුත්‍රා, මල මුත්‍රා, ඕවා තමයි මේකේ තියෙන්නේ. සැරවා, ඈ ඕජාස් තමයි දන්තයන්ගේ තියෙන්නේ. දත කියන්නේ ආපහු පිළිකුල් ගඳ. මල මුත්‍රා ගඳයි, අසුචි ගඳයි, අසුචිමයයි. ඈ, ඊළඟට මේක සරව මේ ස්වરૂපයයි. ඉතින් ආදරය කරන කෙනෙක් කටේ දාගෙන ඉන්න දත් සැට් එකක් සුප් එකකට දාලා දුන්නා කියලා ආසාවෙන් බොනවද? ඈ, සමහරලාට සතෙක්ගේ මස් කටුවක් බලන්නක ඒකෙත් ඇරි නේද? කැලේ ඉන්න දත් මදින්න නැති, නාන් නැති, ඇඳුම් අඳින්න නැති, ඇඳක බුදිය ගන්නෙ නැති, ඈ කැලේ බුදිය ගන්න එක්ක කුණු ගොඩවල් කන, ජරාව කන සතෙක්ගේ කටුවක් සුප් එකට දාලා දුන්නොත් රසයි කියලා බොන මිනිස්සු, ආදරෙයි කියලා ආදරය කරපු කෙනාගේ කටේ තියෙන දතක් දාලා දුන්නොත් සුප් එකේ, අර කැලේ අර කියපු දත් මදින්නේ නාන්නේ නැති, කැලේ ඉන්න වනසතා ඇඳුම් අඳින්නේ නැති, ධර්මයක් නැති, විනයක් නැති වනසතාගේ අස්තියක් දාලා දුන්නොත් සුප් එක බිව් ප්‍රියත්යෙන් බොයිද?
හිතලා බලන්න. ඒ කැලේ වනසතාගේ මාංශ කොටසක් දාලා දුන්නු ආහාරය තරම් ප්‍රියට ඔබ ආදරය කරන කෙනාගේ කේශ කලාපයෙන් කොටසක් වැටුණොත්, නියපොතු කොටසක් වැටුණොත් බොයිද කයිද? ඔන්න ඔය සත්‍ය පොඩ්ඩක් තේරුම් ගන්න පින්වත්. ඔය ඇත්ත පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට දන්තා දත් පිළිකුල් සහගතයි, දත් මදින්න බැරි වුණොත් කුඩමසු පිළි ගඳ එනවා කටින් පින්වත්. දත් මදින්න බැරි වුණොත්, කට මැද ගන්න බැරි වුණොත්, ඔක තමයි ඇත්ත. තචෝ කියලා කියන සම ඇඟ වසා තියෙනවා. දැන් අපි ඇඳුම් ඇඳගෙන හිටියට ස්වභාවිකව අපිට ලැබුණු ඇඳුමක් තියෙනවා පුතා. ඒක තමයි සම. ඒකේ ස්වභාවික ආරක්ෂණ පද්ධතියක් තියෙනවා. එයාට ෂය වුණොත් කැඩුනොත් නැවත වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඇඟ ඇතුළට විවිධ වූ දේවල් ඇතුල් නොවෙන්න, ලෙඩ රෝග, රෝගකාරක, විස බීජ, අවුව, රස්නය, සීතල ඒ පාලනය කරලා ඇඟ ඇතුළට දෙන්න පුළුවන්. රෝම කූපාදීනුත් එහෙම කරනවා. ඒවා ඇඟ ඇතුළට දැනෙන ප්‍රමාණය අඩු වැඩි කරන්න සහ හෘදය වස්තුවට, මොළයට, ශරීරයට, ලේ ධාතුවට, නහරවැල් ටිකට පවතින අවශ්‍ය කරන උෂ්ණත්වය හදන්න, ආරක්ෂණ පද්ධතිය හදන්න ලොකු මෙහෙවරක් කරනවා. සෞඛ්‍ය විද්‍යාත්මකව ගත්තොත් ඇඟ පුරාම ලෝගුවක් දැම්මා වගේ සමක් තියෙනවා. ඒ තැන්වල ඒ විදිහට පිහිටලා තියෙනවා සම. දැන් තොල්වල සම පිහිටලා තියෙනවා ඒ තැනට අදාළ විදිහට. සියුම් බවකින් ඒ තොල්වලට අදාළ පාටකින් සම පිහිටලා තියෙනවා. මූණට අදාළ විදිහට ඒ සියුම් බවකින් ඒ පාටකින් පිහිට. හැබැයි මුළු ශරීරයම වසාගෙන පින්වත්නි සම පිහිටලා තියෙනවා. ඉතින් සමේ සමෙත් තියෙනවනේ මේ ඔය මේ පින්වත්නි රුධිරය ගලාගෙන ඉන තැන් තියෙන්න පුළුවන්, දහඩිය ගලාගෙන ඉන තැන් තියෙන්න පුළුවන්, බහිස්රාවිය ද්‍රව්‍ය පිට කරන තැන් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ සමෙත් තියෙනවා පිළිකුල් ස්වરૂපය. සම පිළිකුල්මයි, සම ගඳ ගන්නවාමයි, සම සෝදන්න ඕන, සම මැරිලා රෝල් වෙලා ගැලවිලා යනවා එංගෙන්. සම මැරි මැරි මැරි මැරි ගැලවිලා යනවා. හදයන් කියලා කියනවා හෘදය මාංශය. ඒ කියන්නේ හදවත ඇසුරු කරගන්න තියෙන හෘදය මාංශය, හදවත පිහිටලා තියෙන ඒ ප්‍රදේශයේ තියෙන හෘදය මාංශය. හෘදය මාංශය මේවා සුන්දර නෑ. මේවා ශරීරයේ පවතින අවශ්‍යයි. හැබැයි දැන් හදවත කියලා කියන කෙනෙකුට හෘදය මාංශය ගලවලා දුන්නොත් එහෙම ලේ වැක්කරන හෘදය මාංශය පිළිකුල් සහගතයි. ලේ පිළිගඳයි, ලේ ගඳ ගන්න පටන් ගන්නවා. එතකොට හෘදය මාංශය කියන එක සුන්දර නැහැ. හදවතට ආදරය කරන ගොඩක් අයට හෘදය මාංශය ගලවලා අතට දුන්නොත් ඒක ගිහිලා තියාගන්නේ නැහැ. ඒක රුධිරමයයි, රුධිරමයෙන් පිරීලා තියෙන්නේ. ඒක පිළිකුල් සහගතයි, ඒක පිළිගඳ ගන්න. ඔන්න මේ මිනිස්සගේ ශරීරය හැදුණු හැටි. යකණන් කියන අක්මාවෙත් සුන්දරත්වයක් නැහැ. ශරීරයට අවශ්‍ය කරන අංග කොටස් තමයි මේ ශරීරය හැදෙන්න. හැබැයි අක්මාව කියන එකේ පින්වත්නි මේ වැළඳ ගන්න ආදරය කරන්න දෙයක් නැහැ. ඒකෙත් තියෙන පිළිකුල් සහගත දේවල්. ඊළඟට කියනවා කිලෝමකන් අක්මාව වසා සිටින, මේ අක්මාව වහගෙන ඉන්න පින්වත්නි දලඹුවෙක් වගේ දෙයක් තියෙනවා අක්මාව වහගෙන ඉන්න. ඈ අන්න ඒකට කියනවා. ඊළඟට පිහකම් කියනවා බඩවැල. බඩ දිව කියනවා. පිහකම් කියලා කියන්නේ බඩ දිව කියන එක. ඒතර මේවා පිළිකුල් සාගතයි. පප්පාසං කියනවා පින්වත්නි පපුවක් තියනවා මේකේ. පප්පාසං අන්තං බඩවැල තියනවා පින්වත්නි. බඩවැලේ නම් ඔයතෝ දන්නවනේ බඩවැලේ තියෙන්නේ පින්වත්නි අප්‍රිය දේවල්. පැසුණු නොපැසුණු ආහාර අප්‍රියත්වයක්මයි තියෙන්නේ. අන්තං ගුණං ඒ කියන්නේ පින්වත්නි මෙතෙන්ද කියන බඩවැල බැඳ තබන ස්වરૂපයක් තියෙනවා. අන්තං ගුණං, අන්තං අන්ත ගුණං කියලානේ අපි කියන්නේ. ඈ එතකොට මෙතන කියනවා බඩවැල බැඳ තබන ස්වરૂපයක්. බඩවැල බැඳ තබන්න තවත් අවශ්‍ය කරන අවයවයන් ටිකක් තියෙනවා. අතුණු බහනක් කියලා උකට කියන්නේ. එතකොට පින්වත්නි අන්න ඒ වාගේ දේවල් මේ ශරීරය ඇතුළේ එකතු වෙලා තියෙන උදරියන්, උදරයක් තියෙනවා. ඔය උදරයේ ඇතුලේ පින්වත්නි අසුජ්‍යමය තත්ත්වයට පත් වෙන ආහාර අඹරන පිළිකුල් සහගත ස්වરૂපයෙන් මේ කෙලත් එක්ක එකතු කරලා තවත් එන්සයිම වර්ගත් එක්ක එකතු කරලා ආහාර අඹරනවා. ඒතර මේවා පිළිකුල් සහගතයි. කරීසං අසුචි, මේ ශරීරයේ ඇතුලේ පින්වත්නි අපේ මේ
ශරීරයේ යට කොටසට වෙන්න අසූචි යම් ප්‍රමාණයක් මේ ශරීරය ඇතුලේ තියෙනවා. බඩවැලේ තියෙනවා. ශරීරය ඇතුලේ යම් ප්‍රමාණයක් අසූචි තියෙනවා. පිත්තන් පිත්කෝෂයක් තියෙනවා. පිත තියෙනවා ඒ පිත්කෝෂය ඇතුලේ. පිත තියෙනවා. සෙම්හන් ඇතුලේ සෙම තියෙනවා පින්වත්නි. උගුර දක්වා මේ සෙම පැතිරිලා තියෙනවා. ඊළඟට පුබ්බෝ කියලා කියනවා සැරව තියෙනවා. ලෝහිතං කියන්නේ ලේ තියෙනවා. මේ මුළු ශරීරයම පුරා සැරවයි ලේ යම් යම් තැන්වල යම් යම් තැන්වල තියෙන්න පුළුවන්. මේ සේදෝ දහදිය දහඩිය තියෙනවා. මේ ශරීරයේ බාහිරව පින්වත්නි දහදිය ගඳ අපි කියන්නේ ජීවන සුවඳ කියලා නේද? සමහර අය නාන්නේ නැහැ, දාට්ටික මදින්නේ නැහැ. ජීවන සුවඳ කියලා කියන්නේ ගෑනු දරුවොත් ඉන්නවා, පිරිමි දරුවොත් ඉන්නවා. හරිම අප්‍රසන්නයි. පිරිසිදු බවක් නැහැ. දැන් බලන්නකෝ මේවා කියනකොට ඈ කුස ඇතුලේ තියෙන්නේ මේ වාගේ දේවල් නම් අසූචි නම් තියෙන්නේ, පිත නම් තියෙන්නේ, සෙම නම් තියෙන්නේ, සැරව නම් තියෙන්නේ, ලේ නම් තියෙන්නේ, දහදිය නම් තියෙන්නේ. කොයිතරම් අපි අප්‍රසන්නයිද බලන්නකෝ. මේදෝ තෙල් අස්සු කඳුළු තියෙනවා. බලන්නකෝ. හරි පුදුමයි නේද මේ ශරීරය ගැන විග්‍රහය. අස්සු කඳුළු තියෙනවා. වසාගෙන උරුණු තෙල් තියෙනවා. දැන් ওই මිනිහක් එහෙම පුච්චනකොට මේකේ තියෙන තෙල්මය ගතිය, උරුණුමය ගතිය උරුණු තෙල් කියලා කියනවා. එතකොට මේකේ උරුණු තෙල් වලින් පිළලා තියෙන කේලෝ කියනවා, කෙල තියෙනවා. සිංගානිකා කියනවා, සොටු තියෙනවා. ලසිකා කියලා කියනවා 180ක් සන්ධි අතරේ ඇට මිදුළු තියෙනවායි කියලා කියනවා පින්නා. මුත්තං කියලා කියනවා, මුත්‍රා තියෙනවා. මත්තකේ මත්ත ලුග්ගන්ති කියලා කියනවා පින්වත්නි. හිස් කබල, හිස් මුල්, හිස් කබල පුරා හිස් මුල් පැතිරිලා තියෙනවායි කියලා කියනවා. ඔන්න දැන් බලන්න පින්වත්නි, මෙන්න ශරීරේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ශරීරයට සුවගෙන දෙන මේ ලෙඩ රෝග වලින් වළකින්න නිරෝගී භාවය සලසා ගන්න පිරිතක්. ඒ පිරිත තමයි බොජ්ජංග පිරිත් දේශනාව කියලා. ලෙඩට ආශිර්වාද කරන්න ඒකේ තියෙනවා බොජ්ජංග පිරිත් කීපයක්. මහා කස්සපත්තර බොජ්ජංග, මහා මොග්ගල්ලානත්තර බොජ්ජංග, මහා චුන්දත්තර බොජ්ජංග කියලා පිරුවානා පොත් වහන්සේ තුල තියෙනවා. හැබැයි ත්‍රිපිටකේ හොයාගන්න නැහැ. මේ පිරිත් තුන ත්‍රිපිටකේ ගිහලා හොයන්න එපා. ඒවා තියෙන්නේ සංයුක්ත නිකායේ ගිලාන වර්ගයේ තියෙන සූත්‍ර පඨම මේ පඨම ගිලාන සූත්‍රය, ဒုတိය ගිලාන සූත්‍රය, තතිය ගිලාන සූත්‍රය කියලා හඳුන්වනවා. දැන් ඔන්න මං ශරීරයේ තියෙන අවයවයන් ටික කොටස් ටික හඳුන්වලා දුන්නා. මේ ටික මුල් කරගෙන ලෙඩ රෝග හැදෙනවා. ඒතර ලෙඩ සීට්ටුවකුත් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය ඇතුළෙම තියෙනවානේ. ඈ සූත්‍රය ඇතුළේ බුදුහාඳුරු දේශනා කරලා තියෙනවානේ අපිට හැදෙන ලෙඩ ටික, ලෙඩ සීට්ටුවක් ගැන, ලෙඩ ප්‍රමාණයක් ගැන සූත්‍ර ඇතුළේ භාග්‍යතුන් වහන්සේ අප්‍රමාණ දේශනා කරලා තියෙනවා පින්වත්නි. ඒතකොට අපිට අන්නේ ලෙඩවල් හැදෙන බව. එතකොට පින්වත්නි අපි ලෙඩ වුණොත්, ගිලන් බවට පත් වුණොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔය මොග්ගල්ලානත්තර බොජ්ජංගය මහා මුගලන් මහරහතන් වහන්සේට මේක දේශනා කළේ පින්වත්නි. මහා මුගලන් මහරහතන් වහන්සේ මුල් කරගෙන එදා පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මේ සැරියුත් හාමුදුරුව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ පුතා, වැඩිමහල් පුතා වගේ. මුගලන් හාමුදුරුව කියන්නේ දෙවනි පුතා වගේ. අන්නේ මහා මුගලන් මහරහතන් වහන්සේ එර්ධිමතුන් අතර අග්‍රස්ථානයට පත් වුණා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේට විතරයි දෙවනි මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්වත්නි මානෙල් මලක පාට, දැන් අපි කියන්නේ කළු හාමුදුරුව කියලා නේ මුගලන් හාමුදුරන්. හැබැයි මේ මහා මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මානෙල් මලක පාට තිබුණයි කියලා කියන්නේ. අර කළු පාටයි කියලා කියන්නත් හේතුවක් තියෙනවා. උන්වහන්සේට අර හොරු පහර දීපු නිසා ඒක සංකේතවත් කරමින් අර ඇඟ තැලුනාය කියන ස්වරූපයෙන් තමයි කළු පාට හාමුදුරුව කියලා කියන්නේ. උන්වහන්සේ නිසා උන්වහන්සේගේ පැහැය ඒ වගේ පින්වත්නි. ඊළඟට උන්වහන්සේ නිසා දිව්‍ය තලවලට ගියපු අය බොහොමයි. මොකද උන්වහන්සේ දිව්‍ය ලෝකවලට ගිහිල්ලා, ඊළඟට සතර අපායට ගිහිල්ලා, ඊළඟට ප්‍රේත ලෝකවලට ගිහිල්ලා උන්වහන්සේට පුළුවන්කම තියෙනවා පින්වත්නි ඒ ලෝකවල ස්වરૂපය ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න. එහෙම කියනවට මිනිස්සු කැමති. ඒවා අහලා ගොඩාක් අය දිව්‍යමය තලවලට ගියයි කියනවා. ඒ නිසා උන්වහන්සේ නිසා සසරේ සැප ලබාපු අය බොහොමයි. විමාන වත්තු පින ගැන කියවෙනවා, ප්‍රේත වස්තුව පව ගැන කියවෙනවා. එතන මුගලන් හාමුදුරුව පින්වත්නි මේවට උදාහරණ ගෙනල්ලා පෙන්නලා මිනිසුන්ට බණ කිව්වා. විමානවලට යන්න, දිව්‍යමය ස්වરૂපවලට යන්න, ප්‍රේත ලෝකවලට යන්න හේතු
ඇස් දෙකෙන් දැකලා දැන් අද වුණත් එහෙමනේ කවුරු හරි ඇස් දෙකෙන් දැකලා ඇවිල්ලා කිව්වොත් ඒක හරියට හේතු ගන්නේ මුගලන් මහරහතන් වහන්සේ මේ තලවලට ගිහිල්ලා මේ දුක්ඛිත තලවලට ගිහිල්ලා ඇවිල්ලා නිරිසතුන් විඳින නිරා දුක් ගැන പ്രേතයන් විඳින പ്രേත දුක් ගැන ඇවිල්ලා පින්වත්නි හැමදේම උන්වහන්සේ දේශනා කළා ඈ ඒ නිසා පින්වත්නි අන්‍යාගමිකයෝ පරාද වුණා අන්‍යාගමිකයන්ට මුගලන් මහරහතන් වහන්සේ මේක ලොකු අභියෝගයක් බවට පත් වුණා අන්‍යාගමිකයෝ තමයි තුන් පාරක් උන්වහන්සේට පහර දෙන්න සැලසුම් කරේ උන්වහන්සේ පලා ගිය අවස්ථා දෙකක් තුන්වෙනි පාර බැලුවා සමාධි සුවයෙන් වැඩ ඉඳගෙන මගේ පස්සෙන්ම මේ කර්මය එන්නේ කුමක් නිසාද තීර්ථකයෝ හොරු ඇවිල්ලා පහර දෙන්නේ ඇයි බැලුවම දැක්ක සමන් සංසාරේ කරපු මහා කුසලයක් අම්මා තාත්තා දෙන්න කැලේට ගිහිල්ලා හොඳටම ගහලා ඒ ඝාතනය කරපු අකුසලයේ ගෙවිලා ඇවිල්ලා ෂේවිලා ඇවිල්ලා මේ ආත්මෙත් ගෙවන්න වෙන නිසා අම්මා තාත්තට අපරාධ කරන්න නම් එපා දැක්කද පහුගිය දවස්වල අම්මයි තාත්තයි මරපු ළමයි හිටියනේ මේ රටේ නේද අම්මා තාත්තා මරපු සමහර අය කිව්වා දහම් පාසල් ළඟ පොලිමේ හිටියේ නැති නිසා හිරගෙවල් ළඟ මිනිසුන්ට පොලිමේ ඉන්න වෙලා තියෙනවා කියලා. ගමේ දහම් පාසලට දරුවෝ අම්මලාද ගමේ දහම් පාසල දරුවෝ ටික යවන්නේ ටියුෂන් පන්තියට යවන්න කැමතිනේ. ටියුෂන් නරක වට නෙමෙයි. ඈ ටියුෂන් මොන්ඩිසෝරි ළමයි ටියුෂන් දැම්පින්වත්. පුදුම කරදරයක්. බණක් සංවිධානය කරගන්න නැහැ, පින්කමක් නැහැ, වෙන පොදු වැඩක් කරගන්න, ශ්‍රමදානයක් කරගන්න තරුණ සමාජයක් ළමා සමාජයක් යෞවන සමාජයක් ක්‍රීඩා සමාජයක් මෙලෝ දෙයක් ගමක තියන්න නෑ ටියුෂන් උදේ පාන්දරට ටියුෂන් රැටට ටියුෂන් රෑ 10ටට ටියුෂන් දවල්ටත් ටියුෂන් මොන්ඩිසෝරි ළමයිටත් ටියුෂන් වයසකයිටත් ටියුෂන් වැඩිහිටියයිටත් ටියුෂන් පුදුමාකාර කරදරයක් ඈ ඉගෙන ගන්නවයි කියලා මේම ඉගෙන ගැනීමක් පින්නවත් ඉතින් ඔය ඔක්කොම ආචාර්යවරු මහාචාර්යවරු වෙන්න එපා ඈ එහෙම ඉගෙන ගන්න එක හොඳයි උගන්නන්න ඕන අපිත් ඉගෙන ගත්ත ගුරුවරු ඉන්නෝ ඒක හරි හැබැයි මේ වගේ කරදරම විදියට පින්වත් එතකොට දහම් පාසලකට යන්නේ නැද්ද මිනිස්සේ එතකොට මිනිස්සේ බණක් අහන්නේ නැද්ද මිනිස්සේ සීලයක් ගන්නෙ නැද්ද ඒව එපාද ඉගෙනමම ගන්නවද ඈ අම්මා තාත්තා එක ආදරයෙන් ඉන්න එපාද අම්මා තාත්තාගේ උකුලේ වාඩිලා ඉන්න එපාද බත් ටිකක් කවෝ ගන්න එපාද ඒවටව වෙලාවක් නැහැ යන ගමන් වාහනේ බත් කවනවා තව තැනකට ගිහින් දානවා එතනින් රෙදි ගලවනවා අනිත් පොත් බෑග් එක දෙනවා තව තැනකට ගිහින් දානවා ඔය වටේ ගිහිලා රෑ 9ට එනවා මොනවා හරි ටිකක් කවනවා බුදි කරෝනවා පාන්දර නැගිට ඕනවා වෙන ඇඳුමක් අඳිනවා ඉස්කෝලේ යවනවා ඉස්කෝල් ළඟට කෑම එකයි ඇඳුම් ටිකයි පොත් ටිකයි ගෙන එතනින් අඳනවා ගෙනියනවා මෙහෙ නෙමෙයි මේ කොළඹ නෙමෙයි පින්වත්නි මං අම්පාරේ ගිහින් ඉදී අම්පාරෙත් එහෙමයි අම්බන්තොට ගිහින් ඉදී අම්බන්තොටත් එහෙමයි මාතර ගිහින් ඉදී මාතරත් එහෙමයි අපි හිතන් ඉන්නවානේ මේ අගනුවර කොළඹ වෙන්නේ නැතික නෑ පින්වත්නි ඈ හරි ඈත ප්‍රදේශවලත් ඒමම තමයි කුඹුරු ගොවිතැන් කරන හේන් ගොවිතැන් කරන ඒ ඈතත් ඒ විදියටම ඒ සෙතේම තමයි දහම් පාසල වැහිලා බණ මඩුව වේලිලා පාළු වෙලා යෞවන සමාජ නැති වෙලා ළමා සමාජ නැති වෙලා ළමයි දෙන මල් දන්සල නැති වෙලා ළමයි පත්තු කරන පහන් වැට නිවිලා ගිහිල්ලා ඈ දරුවෝ එකතු වෙන තැනක් නැහැ දැන් අයිස් බොනවා කුඩු බොනවා මද්ද්‍රව්‍ය බොනවා අන්නේ තෙන්ට වැටිලා තියෙනවා ආ ළම ඒ නිසා අර ධර්මශාලා ළඟ පෝලිං වල නොසිටපු ගොඩක් අය දහම් පාසල් ළඟ පෝලිං වල නොහිටපු ගොඩක් අය ඈ ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමට නොගියපු ගොඩක් අය ආන් ඉන්නවලු පින්වාති උසාවි ළඟ පෝලිං වල මැරෙන මිනිස්සු බලබල ඈ උසාවි වල ගහ ගන්නකොට සමහර අය පින්වත්නි බෝඩින් වෙලා ඉන්නේ උසාවියේ වාගේ සමහර අම්මලා කියනෝනේ මහත්තයත් මේක ඇතුලේ දුවත් මේකේ බෑනත් මේකේ පුතත් මේකේ අක්කගේ පුතත් මේකේ අයියාගේ පුතත් මේකේ මගේ මල්ලිත් මේකේ අම්මා විතරයි එළියේ ඉන්නේ අම්මටත් තියෙන්නේ ඇතුළට යන්න මොනවා හරි වියංගාලා ඉන්නේ මුළු සිය පවුලම හිරේ කල්පනා කරලා බලන්නකෝ පින්වත්නි ඔය ඇත්තෝ මේවා අපි කොතැනද මේ ජීවිතේ යන්නේ කියලා එනිසා භාග්‍යතුන් වහන්සේ එදා දේශනා කළා මුගලන් හාමුදුරුව අර කර්මය ගෙව්වා පින්වත්නි මුගලන් හාමුදුරුව තමයි ඔය මහා මොග්ගල්ලානත්තර බොජ්ජංග සූත්‍රය දේශනා කරේ මුගලන් හාමුදුරුව ගිලන් වෙලා ඉන්න වෙලාවේ පින්වත්නි ඒක ဒုတိය ගිලාන සූත්‍රය කියලා තමයි මේ සූත්‍ර අතරේ හඳුන්වන්නේ මේ ဒုတိය ගිලාන සූත්‍රය බුදුහාමුදුරුව ඒ කාලේ වේළුවනාරාමයේ වැඩ ඉන්න වෙලාවේ මේ ගිජුගුළු පව්වේ තමයි මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ
බුදුහාඳුරු මේ වැඩ ඉන්න කාලේ. ඉතින් ඒ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ පින්නදී අසනීප වෙලා මොගලන් හාමුදුරුව ගිලන් වෙලා තදබල රෝගී වෙලා බුදුහාඳුරු වැඩම කරලා ගිජුකුළු පව්වට වැඩම කරලා මොගලන් හාමුදුරුවත් එක්ක සාකච්ඡා කරනවා. කොහොමද සුවයිද දැඩිසේ ගිලන් වෙලාද ඔහොම කියලා සාකච්ඡා කරනවා. සනීපයක් දැනෙනවද රෝගේ යට යන වගේ දැනෙනවද කියලා මොගලන් හාමුදුරුව කියනවා නෑ බුදුහාඳුන් දැන් නම් දරාගෙන ඉන්න බෑ බාල්ල ගිලන් දැඩිසේ ගිලන් වෙලා දරාගෙන ඉන්න බෑ වේදනාව දැනෙනවා කියලා කියනවා. ඉතින් මොග්ගල්ලාන මම දේශනා කරපු සත්ත බොජ්ජංග කියලා දෙයක් තියෙනවා. නිවන පිණිස පවතිනවා ඒක. බහුලව වඩපු දෙයක්. විශේෂ දැනුමක් ඇති කරන දෙයක්. සප්ත බොජ්ජංගය කියන්නේ නිතර සිහි කරන්න ඕන දෙයක්. එනිසා මොග්ගල්ලාන සප්ත බොජ්ජංග සිහිපත් කරන්න කියලා දේශනා කළා පින්වත්නි. ඉතින් සප්ත බොජ්ජංග එතන ඉඳලා දේශනා කළා. දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ ඒ කියන්නේ සත්‍ය බොජ්ජංග සිහිපත් කරන්න වඩන්න කියලා මොගලන් මහරහතන් වහන්සේට සිහිපත් කරා සජ්ජායනා කරන්න දේශනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ සත්‍ය බොජ්ජංග ඒ වෙලාවේ සිහිපත් කළා. එහෙනම් ඔන්න අද ධර්ම දේශනාව මම එතනින් නතර කරනවා පින්නන්නේ. අපි ලබන සතියේ එතනින් ඉස්සරහට සත්‍ය බොජ්ජංග මොනවාද කියලා සාකච්ඡා කරගෙන යමු පින්වත්නි. සප්ත බොජ්ජංග තුලින් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් මොනවද? එදා ඒ භාග්‍යතුන් වහන්සේ සහ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අතර ඇති වුණු ඒ සිද්ධිය තවදුරටත් විග්‍රහ කරමින් දේශනා කරමින් අපි ලබන සතියේ ධර්ම දේශනාව එතනින් ආරම්භ කරමු පින්වත්නි. දැන් රෝගී වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔන්න දැන් බොජ්ජංග දේශනා කරවාගෙන නිතර වඩන්න භාවිතා බෞලී කතා නේද ගොඩක් භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න නැවත නැවත භාවිතා කරන්න හොඳ දේශනා තමයි මේ බොජ්ජංග දේශනා සප්ත බොජ්ජංග ඊළඟට මේ මේ මේ මේ කියන පළවෙනි දෙවෙනි තුන්වෙනි මේ බොජ්ජංග දේශනා. ඉතින් ඒ නිසා රෝගී වෙච්ච කෙනෙක් ඉන්නවනම් නිරෝගී සුවය ලැබේවා නිදුක් නිරෝගී භාවයට මේ දේශනාවේ හේතු වාසනා වේවා ගම රට සමාජය හදාගන්න නිරෝගී භාවයේ ගොඩනගා ගන්න හැම දිනාටම ශක්තියක් ධෛර්යයක් ලැබේවා. තව කරුණු අපි ලබන සතියේ දේශනාවේ සාකච්ඡා කරමු. එහෙනම් ඔබෝ නැතර කරලා නැවත වැඩම කරන්නයි සූදානම් වෙන්නේ. අපිව හදපු වඩපු දෙමව්පියන්ට මේ පින් පෙත් ලැබේවා. විශේෂයෙන් අපි දේශනා කරන්නේ නිරෝගිමත්ව අපිව බිහි කරපු අම්මලප්පච්චිලට නේද පින්වතුනි. අපිව නිරෝගිමත්ව බිහි කරපු අම්මලප්පච්චිලට මේ පින් ලැබේවා. ජාතියේ නාලිකාව නාලිකාවේ කාර්ය මණ්ඩලයට මේ පින් පෙත් ලැබේවා. බණ ඇසූ ඔබ හැමට මේ පින් ලැබේවා. අදත් මම ආරාධනා කරනවා හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අප විහාරස්ථානයේ කුඩා කුඩා ඉදිකිරීම් ගණනාවක් කරගෙන යන ඒවයේ දැන් උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. අපිට ටයිල් වර්ග වහලෙ සෙවිලි කරන දේවල් පොල්ලී වර්ග වගේ දේවල් ගන්න අවශ්‍ය කරලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා උදව් කරන්න කියන පින් සිත් ආරාධනාව අපි කරනවා. ඒ වගේම විෂ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් ලස්සන පූජාසන දෙවොල් දෙකක් අපි තනන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න කැමති අයට අපි ආරාධනා කරනවා ඒ කටයුතු වෙනුවෙන් දායකත්වයේ දක්වන්න ඒ ඔබේ පින්බර දායකත්වය අපිට මහමෙරකට වටීවි අපේ කුඩා විහාරස්ථානය ඉතාම ලස්සන විහාරස්ථානයක් බවට පත් කරන්න කියන මේ වස් කාලේ කඩන පින්කම් වලට සමගාමීව මේ දායකත්වය දරන්න කියන පින්බර ආරාධනාව කරමින් 071 දෙකේ ඒවා පහයි 0.3ට මට කතා කරන්න 071 දෙකේ ඒවා පහයි 0.3ට මට කතා කරන්න කියන පින්බර ආරාධනාවත් කරමින් අද නතර වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණ මේ විදියට ප්‍රාර්ථනා කරනවා.

0: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන් තුමන් පරන්ති. නැවත ලබන සතියේ වඩිනතුරු හැමට තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. netfm dharma dakshina utummo ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපි ඔබට මතක් කරනවා netfm රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධානය කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවෙනේ චිරප්‍රකටම ධර්මදේශකයන්න් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන්නට ඔබ කැමති නම් 077 41 51 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 077 41 51 272 අංකයට. එමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා, උතුම් වූ බුද්ධ දේශය වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 01162 863 076 716 3872 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම netfm රේඩියෝ සමග රැඳෙන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
2: අද netfm ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.

Nit FM, Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nett FM. Nett FM. Ferit Mandebil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: NetFM Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

අනුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා.

අපා දෙපා සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.